පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යනේන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරව දැසන ඔබේසිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112787787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal. Dahatunai Anuhaya Amatana.
4: හැමතේකම එකම වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
5: Wake up Saturday to hormones Alpha Studio
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
5: Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
6: Good morning
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
0: මේ පින් බරව දැසන ඔබේසිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත් උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත් මගේ ආදරණීය දරුවෙනි ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා ආනන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළොතින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශාරීරියේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning, mama dannawa. Den oyala balagena inne kasuniya kiko kiyala. Api gawa ada kasuniya ki innawa.
2: Innawa. Good morning.
1: Very good morning kasuniya ki. Den kasuniya kita hondaida?
2: Mehemai iten hondatama hondai kiyala kiyanna bæ. Habai mama hondin innawa. Den sachiniya kida kasuniya kida kiyala hem iten wenasakut næ ne ani. Ara nama vitarak chuttak wenas. Ni akuratta agata hemmama tiyenawa. දාදර මතක් කරනවා මේ සචිනිවත් මේ වෙලාවේ. මොකද දැන් මම නැති වෙලාවට සචිනියා කිය ඔයත් එක්ක එනවනේ ලස්සනටම දවස පටන් ගන්න. බොහොම ස්තුතියි හැම දෙයකටම. ඉතින් ගොඩක් අය ආශිර්වාද එකතු කරලා තිබුණා ඉක්මනට සුව වෙන්න කියලා. අනේ ඉතින් ඒ ආශිර්වාදේ නිසාම ටක් ගාලා අතම එන්න පුළුවන් වුණානේ. කොච්චර ලොකු ආශිර්වාදයක් දෙතකොට නේද?
1: අනිවාර්යෙන්ම. අද මම මේ කසුනියක් කියන්න යන්නෙත් ඔන්න ඕකට චුට්ටක් ළඟින් යන දෙයක් ගැන.
2: කියන්නකෝ මං එතකොට ඊළඟ දේ කියන්න.
1: දැන් මම එක චුටි මේ වීඩියෝ එකක් දැක්ක කසුනියක් මේ ටිකේ මේ ඔය ගොඩාක් සෝෂල් මීඩියා වල එක ෂෙයා වෙන අපිට දකින්න පුළුවන්. ඒකේ චුටි බබාලා ටිකකකින් අහනවා ඔයාලා සාමාන්‍යයෙන් ඔයාගේ අම්මා තාත්තා එතකොට ඔයාගේ යාළුවෝ ඔයාට උදව් කරනවානේ එතකොට ඔයා කොහොමද එයාලට ස්තුති කරන්නේ කියලා thank you කියලා කියනවද නැත්නම් වෙන මොනා හරි අමුතු ලස්සන විදි පාවිච්චි කරනවද කියලා චූටි බබාලගෙන් අහනවා ඉතින් එක බබෙක් කෑ ගහලා කියනවා චූටියා එහෙමනේ මම නම් ඉතින් thank you කියලා කියනවා කියලා ඊට පස්සේ තව එකෙක් කියනවා මම නම් ඒ යාළුවව හරි මගේ අම්මිව හරි තාත්තිව හරි ගිහින් හයියෙන් බදා ගන්නවලු. ඊට පස්සේ හොඳම කතාව තමයි තව එක චුටි ගෑල්ලමෙක් කියනවා මම නම් ඉතින් ආදරේ කියලාවත් thank you කියලාවත් කිය කිය ඉන්නේ නැහැ. මම මංගාව තියනවා ස්ටිකී නෝට් පැක් එකක්. ඒකේ ලියනවලු අද ඔයාමට මෙන්න මේ දේ අරන් දුන්නා. ඔයාමට මෙන්න මේ විදිහට ආදරෙන් කතා කළා. thank you teacher, thank you අම්මී, thank you තාත්ති කියලා අර ගෙදර ෆ්‍රිජ් අම්මට හරි තාත්තට හරි නම් ගෙදර ෆ්‍රිජ් එකේ ස්ටිකී නෝට් එක අලවනවලු. එතකොට ටීචර්ට නම් වයිට් බෝඩ් එකේ අලවනවලු. ඉතින් මං කල්පනා කරේ චූටිමය පවා ඒ වගේ ලස්සන විදිවලින් එයාලගේ ආදරේ පෙන්නනව නම් ඇයි අපිට බැරි? අපිටත් පුළුවන් නේද? උදේට ඉස්කෝලේදී හම්බෙන සිකියුරිටි අංකල්ට ගුඩ් මෝර්නින් අංකල්. ඉතින් මොකද කරන්නේ කියලා අහන්න. උදේම කොහොමද අද දවස කියලා අහන්න. එතකොට අපිට පුළුවන් නම් උදේම ඉස්කෝලේ ගිහින් එහෙම නැත්නම් ඔෆිස් එකට ගිහින් හම්බෙන යාළුවන්ගෙන් අද කොහොමද තත්ත්වේ කියලා අහන්න. මම හිතන්නේ අන්න ඒකත් මෙන්න මේ ගොඩට වැටෙනවා. ඒ කියන්නේ කසුනියා කිය අපි ඒකට කියනවා අර ස්තුතිවන්ත වෙන චූටි චූටි විදි ස්මෝල් කයින්ඩ් ඔෆ් ඇක්ට් කියලා අපි කියනවා. ඉතින් කසුනියා කිටත් මට හිතෙන්නේ අර ඔතනට මම ආවේ දැන් අපිට මෙසේජස් වල ඊත් ගොඩාක් කාල තිබ්බ කසුනියා කිට කොහොමද කියලා. ඉතින් කසුනියා කි හැම වෙලෙම අපේ අහන් ඉන්න කට්ටියට ලස්සන දේවල් කියලා දෙනවා. ගොඩක් ස්තුති කරනවා එයාලගේ ආදරයට. ඉතින් එන්නේ ඒක තමයි ආපහු කසුනියා කිට ඒ ආශිර්වාද වැස්සක් වෙලා ගලන් ඇවිත් තියෙන්නේ.
2: හරියටම හරි ආශිර්වාදය කියලා කියන්නේ ලැහන්ස හරිම ලස්සන දෙයක්. ඉතින් මම දැකලා තියෙනවා සමහර බිරින්දෑවරු දැන් අර උදේට මහන්සි වෙලා කෑම එක හදනව මදිවට චුටි නෝට් එකකුත් දානවා. දැකලා තියෙනවද? ඉතින් ලස්සනට ලියන එක එක ඒවා ඒ වගේම සමහර ස්වාමි පුරුෂයෝත් එහෙම කරනවා. නැත්තම නැහැ මලක් ගෙනත් එනවා නේද? චොක්ලට් එකක් ගිහින් දෙනවා ඉඳහිට බැරිම උනොත් වඩේ ටිකක් කර උස්සගෙන යනවා. හරිද? ඉතින් ඒ වගේ ලස්සන දේවල් ආශිර්වාදාත්මක දේවල් අපි හැමෝටම කරන්න පුළුවන්. අපි අපිව ලස්සනට ආදරෙන් තියාගන්න.

0: දැක්කන කිව් ඔල්සකොයි ශෝකන ඒක උදේට හඳන මරු සින්දුව. කම්මලිකම ඇති ඇති ඇති හොඳ ටෝම ඇති. මගේ කටහඬ වෙනස් වුණාට වැඩ වෙනස් වෙලා නෑනේ නේද? කොහෙත්ම නෑනේ. ඒකනෙ කියන්නේ මේ දවස්වල ලෙහන්සා, ඩෙංගු තියෙනවා, වෛරස් තියෙනවා. දැන් මටත් මේ වෛරස් එක ප්‍රභේදයක් තමයි. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා ඒවට අවශ්‍ය කරන බෙහෙත් ගන්න, පරිස්සම් වෙන්න. හැබැයි අපේ තියෙන වැඩ ටික අපි වෙනස් කරගන්න ඕනනේ, අපේ මනස වෙනස් කරගන්න ඕනනේ. එහෙම තමයි කාලෙන් කාලෙ ටික එක වෛරස් එක එක විදියට එනවා ජීවිතේ. එහෙම තමයි වෛරස් ප්‍රභේද වලින් එක එක ඒවා අපිට ඉතින් එනවා තමයි. ඒ නිසා ඒවට මුණ දෙමින් අපි ඉස්සරහට යන්න ඕන. සිකුරාද කියලා කියන්නේ ඒ වගේ ඉස්සරහට යන්න ඕන ලස්සනම දවසක්. හා නැත්ද?
1: අනිවාර්යෙන්ම කසුනියක කියද්දි තමයි මට මතක් වුනේ අද සිකුරාද කියලා.
0: ඒකනේ කියන්නේ අද ජූලි 3 වෙනිදා. මේ මාසේ ඔන්න 3 වෙනි දවසටත් අපි ඇවිල්ලා තියෙන්නේ. අර සචින කිව්ව වගේ අපි අර ඊයේ මැද දවසේ හිටිය අවුරුද්ද නේද? ඔන්න දැන් එක දවසක් පාස් කරා අපි. හරි. ඉතින් මේ වෙලාවේ ඔයා හොඳ ප්‍රාර්ථනාවක් හිතට එකතු කරගන්නකෝ. චුටි වෙලාවක් ගන්න. සමහර විට මේ වෙලාවේ දට්ටික මැද මැද ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුස්සිය වෙනව වෙන්න පුළුවන් එහෙට මෙහෙට නේද? සමහර විට ඔයා ඇඳුම් අයින් කරන ගමන් වෙන්න පුළුවන්. පියවි සිහින් ඒ දේවල් කරගමු. ඒ අතරේ චූටි වෙලාවක් අරගෙන ඇස් දෙක චුට්ටක් පියාගෙන පොඩි පොඩි තප්පර ගානක් ඇති ලොකු ප්‍රාර්ථනාවක් හිතට ගන්න. ලොකු ප්‍රාර්ථනාවක් හිතට අරගෙන හැමෝගෙම ආශිර්වාදය ඔයාටත් එකතු කරගෙන ඔයත් එකතු කරන්න හැමෝටම ආශිර්වාදයක් ඉන්න තැනක ඉඳලා බලන්න කොච්චර ලොකු සැනසීමක් හිතට දැනෙනවද කියලා.

0: හැඟුම් පුබුදවා ගන්න වහම ඔබේ හැඟුම් පුබුදවා ගන්න මේ ලස්සනම ලස්සන හිමිදිරි උදෑසන උදෑසන 6:17 වෙලාව.
1: ඉතින් කසුනියා කී මේ සතියේ අපිට චුට්ටක් කරදර ජරමර වුණානි. ඒ වුණාට අපි ලබන සතියේ ඉඳන් දක්ෂතා තියන ඔයාලගෙම අක්කලා අයියලා නංගිලා මල්ලිලා දුවලා පුතාලව ගෙන්න ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවය අපිට කියලා ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න. 0711 95 95 95ට ඔයාගේ විස්තරයක ඔයාට තියනේ දක්ෂතාවය අපිට වන්න. එතකොට ඔයාටත් පුළුවන් රටටම ලෝකෙටම ඇහෙන්න ඔයාගේ නම, ඔයාගේ රට, ඔයාගේ ස්කෝලේ බබලවන්න.

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: ಮಾರಾಂತಿಕ ಡೆಂಗು ಮಧುರವಾಗಿ ಆರಕ್ಷಾವಟ ಪೆಂಗಿರಿ ಅಡಂಗು ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಸಿಯಟ ಸಿಯಕ್ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಸಮಟ ಹಿತಕರಾಯಿ ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಮಧುರವಾನ್ ಪಲವಾಹರಣ ವಿಶೇಷಜ್ಞ
2: ಅದು ತನ ಕಾಟುವ ಮೇಲ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖ ಮಾದಲಿ ಅತ್ರಗಿರಿಯ ಮುಲ್ಲೇರಿಯಾವನ ಆರಂಭಲ ಗಾನೆ ಮುಲಗಾಂ ಪೊಲ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಈ ವಿತರಕ್ ನಿರೇ ಒಬೆ ಅತಿ ಅತಿ ಮುತಲ್ ಸುರಕ್ಷಿತ ಆಯೋಜನ ಕ್ರಮಯಾಕೋ ಸೇಯೋಮು ಕರ ವಟ ತಿಹಲ ಪ್ರತಿಲಾಭ ಲಭಾ ಗಾನ್ನ ದೆನ್ನ ಕಥಾ ಕರಾನ್ನ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಶನ್ ಬಿಂದುವ ಏಕೈಕೈ ವಿಸ್ಸೈ ಹತ್ಸೆ ಹತ್ತ ಹತ್ತೈ ಅಸು ಹತ್ತ ಕಸಾಗಲ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವೆತಿನ್
3: ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ಏಕಕ ರಸ ಬಲಾನ್ನ ದೆನ್ ಒಯತ್ ಕೆಮತಿ ಅತಿ ನೇದ ಮೆನ್ನ ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ರಸ ಸೋಯಾ ಮೀಟ್ ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ರಸಟ ಮಸ್ ನುಕಾ ಮಸ್ ಕನ್ನ
4: ಹೆಮ್ಮತಿಯೇಕಮ ಇಕ್ಕ ವಗೆ ನಿಮೇ ಲಾಓಜಿ ಪರಂಪರಾ ಗಣನ ವಕ್ ವಿಶ್ವಾಸಿನ್ ತೋರಣ ಇದಾ ವಗೆಮ ಅದಾತ್ ನೋವಿನ ಸೋ ತೇ ರಸಯ ಒಬತ್ ಅದಮ ಲಾಓಜಿ ಗನ್ನ
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මම සූර්යවැව කුමාරි අවුරුදු 9ක් වගේ වෙනවා කර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම channel කරලා මේ විදියට කරා සනීප වෙනවා ආයෙ හැදෙනවා හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ මාස දෙකක් වගේ තමයි කරේ උචාරණය කළේ තින් ගෙඩේ සුව වුණා ඉතින් මම මේ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා සුවපත් උනේ
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077739940
7: FM 95 FM 94.8 Net FM
8: Alpha Studio with Kasuni and Lehansa
9: brought to you by
10: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrutakare SIBC Piliyandala Avisavella Homagama Bibila 071-898-898
8: NetFM Alpha Studio with Kasuni and Lehansa
5: Lehansa සකුර මල් පිපිලා සකුර කොහෙද පිපෙන්නේ
11: ජපානිනේ
5: දැන් ඉතින් මේ සින්දුයි කියන විදිහට ඔන්න බලන්නකෝ සකුර මල් පිපිලා තියෙනවනේ මිදුලේ එළිය බලනකොට අනිත් එක මේ කියන්නේ සකුර මල් පිපිලා හරි පුදුමයි එහෙම කියලා කියනවා ඔව් ඇත්තටම සකුර මල් ඉතින් අපේ ගෙවල් වල පිපුණොත් නම් අපි පුදුම වෙන්න ඕනේනේ මේ සින්දුවේ හැම දෙයක්ම වෙන දේවල් නෙමෙයි කියන්නේ සාමාන්‍ය ජීවිතයේ වෙන දේවල් නෙවෙයි කියන්නේ හොඳට අහන්න ඇහුවට පස්සේ උන් අපි කතා කරමු

0: බුදුමු මහරෑයා මේ හිරුපායා ඇත. එහෙම වෙන්න පුළුවනිද නිහන්සා?
1: බෑනි බෑනේ යනේ, අතික්ෂ යෝක්තියෙන් තමයි. හැබැයි කසුනියක්කි හරිම ලස්සනයි නේද?
0: ඒකනේකන මේක හරි මේ සමහර වෙලාවට අපිට හිතෙනවා මොන විකාරයක් දන්නේ මේ කියන කතාව එහෙම කියලා. හැබැයි අපිට වෙන්නෙම අපි හිතන්නේ නැති දේවල්නේ නේ. අපි හිතන්නේ නැති වෙලාවට හිතන්නේ නැති දේවල් කොච්චර අපිට වෙනවද හරියට මේ සින්දුව වගේ. මේ සින්දුවේ නම් ලොකු අර්ථයක් දෙන්නේ ලෙහන්සා. ඒක කියන්න ගියොත් මේ වෙලාව මදි වෙනවා. ඉතින් මේ මෙතන තියෙන වාර මේ මින්රල වෙරළේ සක්මන් කළ සඳ. දැන් සාමාන්‍යයෙන් වෙරළේ ඇවිදින්නේ කවුද?
1: අපිනේ.
0: අපිනේ මිනිස්සුනේ ඇවිදින්නේ. මසුන් වෙරළේ ඇවිදින්නේ නෑනේ. හැබැයි ඒක සින්දුවේ කියනවා මේ මින්රල වෙරළේ සක්මන් කළ සඳ පාසට හන්නත වැලිතලේ නාග පිඹුරු ඍතු සිංහ වලස් කැල ඉගිලෙති නගමින් උටුකුවනේ.
1: හම්මේ
0: කොහොමද එහෙම වුණත්? එහෙම තමයි වෙන්නේ. ඒකේ කියන්නේ අර පීඩිත පන්තිය දැන් සමාජයේ පහළ ස්තරය බලයට පැමිණි වුණහම ඒ අර පෙරලිකාර අදහස් තමයි ඒකෙන් මතු කරන්නේ. ඉතින් ඒ මිනිස්සු හැකිලෙන විදිහ, මිනිස්සු අර අපි කියන්නේ ගැටෙන විදිය, ඊට පස්සේ ඒවෙන් හරි පොඩි වෙන විදිය නේ. ඉතින් එහෙම වුණහම මේ වගේ පෙරලිකාර අමුතු දේවල් වෙන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්න ඕනේ අපි. හරිද?
1: හරි.
0: ඉස්කෝලෙට වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්, යන එනකොට වෙන්න පුළුවන්, මග තොටේදි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ අද ගොඩක් ඉස්කෝලවල මන් දන්නව විනෝද චාරිකා යනවා, අධ්‍යාපන චාරිකා යනවා. ඉතින් ඒ නිසා පරිස්සමෙන් යන්න. රේදුරු මහත්තයෝ, ඔය එක එක අමුතු දේවල් වලට රැවටෙන්න එපා හොඳේ. මේ දැන් මෙහෙමයි, බර්ත්ඩේ විෂස් තියෙනවනේ. දැන් අපි එහෙම කිසි දෙයකට රැවටෙන්නේ නැතිව ඉන්න පුළුවන් දෙයක් තමයි අපි හොඳට කියවනවනම් නේ. හැම දෙයක්ම කොහොමද කියවන්නේ?
1: අපි කියනව නේද කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. මම එක දවසකුත් මේක කිව්වා. නටින් වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා අපිට මේ කසුණියක්කි අවුරුදු එක මිනිස්සෙක්ට අවුරුදු 100ක් 200ක් විතර ජීවත් වෙලා ලබා ගන්න අත්දැකීම් ප්‍රමාණයකට වඩා අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ලු 550 ජාතක පොත කියෙව්වම.
0: හරියටම හරි.
1: ඉතින් එතනින්ම තේරෙනවනේ අපිට අපේ ජීවිතේ ඒ අත්දැකීමම ලැබෙන්න ඕනේ නෑ. හැබැයි අපිට පුළුවන් අනිත් අයගේ ජීවිතවල ලියපු තියෙන අත්දැකීම් වල ඉන්නේ පොත් ලියවලා තියෙන්නේ ඒව කියවල අපිට පුළුවන් අපිට ලැබිච්ච අත්දැකීමක් වගේ ජීවිතයට මුණ දෙන්න.
0: ඔයාට මතකද නිහන්සා, මම මේ දා ලීනානන්ද ගමාචි මහත්තයාගේ පොත් ටිකක් ගැන එහෙම කිව්වා, මතකයිද?
1: යටිසිත.
0: ඉතින් ඒ වගේ පුත් ගොඩාක් තියෙනවා. කුමාරතුංග මුනිදාසයන්, මාටින් වික්‍රමසිංහයන්, ටීබී ලංගරත්න, සූරින් කේ ජයතිලක මහතා, මේ වගේ ගොඩක් අයගේ පොත් තියෙනවා. එයාට ලස්සනට කියවොත් එහෙම ලස්සන දේවල් ගොඩාක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මහනුවර පොත් දැක්ම, කන්ද උඩරට මහනුවර පොත් දැක්ම යන්නකෝ. කන්ද උඩරට මහනුවර පොත් දැක්මට දැන් කන්ද උඩරට මහනුවර පොත් දැක්මට ගියා නම් එහෙම ගොඩාක් ලස්සන මතක එකතු කරගන්න පුළුවන්. විශේෂාංග තියෙනවා, වට්ටම් සහිතව පොත් ගන්න පුළුවන්. ඔයාට විෂයානුබද්ධ කරුණු එකතු කරලා තියෙන පොත් ඕනේ නම්, පේපර් කට්ටල එහෙම ඕනේ නම් ඔන්න ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 19 වරටයි සංවිධාන කරන්නේ. ඒ වගේම කැන්ඩි සිටි සෙන්ටර් සම සංවිධානය. කැන්ඩි සිටි සෙන්ටර් කියලා කියන්නේ හරිම ලස්සන තැනක්. යන්නකෝ යන්නකෝ, ඒ වයිබ්‍රේෂන් එක ගන්නකෝ.

0: අපි බර්ත්ඩේ විෂස් ටික කියන තමයි යන්නේ. අද කසුනියාගේ කුරුණෑගලින් පොඩක් වැඩිපුර බර්ත්ඩේ විෂස් තියෙනවා. කුරුණෑගල මාස් පොත නාලන්දෝදේ ජාතික පාසලේ 11A ශ්‍රේණී ඉගෙන ගන්න ඉනුකි සෙනුල්ලියා කුමාරතුංගගේ 16 වැනි බර්ත්ඩේක අද එයාගේ පවුලේ හැමෝම එයාට සුබම සුබපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරනවා. අද මගේ මල්ලිගේ 10 වැනි උපන්දිනය. මල්ලිගේ නම ප්‍රකාශ් ඕෂද කියලා අපිට එයාගේ අම්මයි තාත්තයි ඔවින්දුයි රන්සි කියලා අපිට බර්ත්ඩේ විෂ එකතු කරනවා. අද ට්‍රීන්ස් බබාල දෙන්නගේ බර්ත්ඩේ එකක්. ගම්පහ ගෝතමී විදුහලේ 1D පන්තියේ ඉගෙන ගන්න යහනි සහ යනුෂි චූටි බබාල දෙන්නගේ බර්ත්ඩේ එක අපිට ලස්සන ෆොටෝසුත් එවලා තියෙනවා. ඊට පස්සේ කුරුණෑගලට ආයෙත් ගියොත් අවිශිනි මාරා එයාගේ 13 වැනි උපන්දිනය සමරනවා.
1: ඒ කියන්නේ අද කුරුණෑගල බර්ත්ඩේ කේක් එකක් කෙලින්ම නේද?
0: ඔව්.
1: දැන් මෙහෙමයි. මට හිතෙනවා මට දවස් 2-3ක්ම අර ගගා තමයි ඉන්න වෙන්නේ. ලෙහන්සට තමයි වැඩිපුර කතා කරන්න වෙන්නේ.
0: කසුනි නැන්දි සමාවෙන්න. කසුනියක් කීටි
1: පුරුදු විදිහට කතා කරන්න කමන්නේ.
0: කසුනියක් කීටි කිව්වත් ලස්සනයි.

0: Sponsor.
1: දැන් අපිට වෙලා තියෙන්නේ පරක්කු බර්ත්ඩේ විෂස් ටික කියන්න. අද මගේ හොඳම යාළුවා අනන්‍යගේ බර්ත්ඩේ එක එයාටත් සුබම සුබ පන්දිනයක් කියලා මේ හොඳම යාළුවා ප්‍රාර්ථනා කරනවා. නවදිනෙත් මෙමි 14 වෙනි උපන්දිනය සමරනවා. එයාගේ අම්මා තාත්තා අක්කා මේ හැමෝම චූටි දුවට සුබම සුබ පන්දිනයකට සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම අද කඹුරු පිටියේ ඉන්න H.A. පේමදාස සීයා 83 වෙනි උපන්දිනය සමරනවා. අපේ සීයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත උපන්දිනයකට සුබ පැතුම් එකතු කරනවා ඇල්ෆා ස්ටුඩියෝ එකින්.
2: හිනා වෙන්න හිනා වෙන්න හොඳට හිනා වෙන්න.

0: කුරුල් එකුත් ගහේ ඉඳන් කීවලු.
1: අනේ
0: හරි ලස්සන මේ රූපක උපමා ශෝක් නේද? ඉතින් අන්න එහෙම හරිම රහ හරිම විදිහට විඳින්න නම් ඔයා ගොඩාක් කියවන්න ඕන. ඒකට කිසිම ભેදයක් නෑ ලෙහන්සා. මම හැමතිස්සෙම ඉස්කෝලවලට ගියාම එහෙම දරුවොත් එක්ක බෙදා ගන්න දේවල් තමයි මේවා. ඉතින් ටීචර්ස්ලා ලෙක්චර්ස්ලා පවා දැන් ගොඩාක් දරුවොත් එක්ක මේ දේවල් යාවත්කාලීන කරගෙන තියෙනවා. රස වින්දනය කරන විදිය යාවත්කාලීන කරගෙන තියෙනවා. ඉතින් ඒවා හරි හොඳයි. එතකොට තමයි අපිට අපිව විවෘතව බලන්න පුළුවන් වෙන්නේ. කටහඬ මේ අවලස්සන වුණත් ඒක කියන්න ඕනේ කියලා හිතන නැතුව. හරිද? ඉතින් දරුවන්ට හරි විදිහට හරිම දේ රහට හොඳට කියලා දෙන්න නම් හොඳ ගුරු පරපුරක් ඉන්න ඕනේ මේ අපේ රටේ වගේ. මම දන්නවා ඉස්කෝලවල එහෙම ගුරුවරු ගොඩාක් ඉන්නවා. මහන්සි වෙන මහන්සි වෙල දැක්කහම පුදුම හිතෙනවා. ඉතින් එහෙම ගුරුවරු ඉන්න තැනක් එහෙම ඉස්කෝලයක් තමයි මේ ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් කියලා කියන්නේ SIBC. හරි, SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ්. ශ්‍රී ලාංකේය දරුවන්ට එකම තැනකින් හැමදේම ඉගෙන ගන්න පුළුවන් මේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ්. පිළියන්තල විස්සාවේල බිබිල ප්‍රදේශවල සාර්ථකව පවත්වාගෙන යන SIBC දැන් නවතම ශාඛාව හෝමාගම විවෘත කරලා තියෙනවා. බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, උසස් විනය, සදාචාරාත්මක වටිනාකම්, නායකත්ව කුසලතා, මේ හැම දෙම අත්දැකීමක් විදිහට ප්‍රායෝගිකවම දරුවන්ට ලංකරන තැනක් තමයි SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ්. ඒ නිසා කතා කරලා බලන්න මේ තාත්තේ 0718 0898 0798 0898 0898. එහෙනම් ඉතින් අපි දෙදෙනාත් යමු නේද?
1: දැන් යන්න වෙලාව හරි නේද?
0: හරි තමයි නේද? එහෙනම් පරිස්සමෙන් ඉන්නව නේද? සතියන්තේ සුබ කරගන්නවා නේද? අද දවස සතුටින් ගත කරනවා නේද? හා, මම කස්සනේ.
1: මම ලෙහන්සා.

0: ප්‍රේමී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 0898.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ඉගෙනුමට හොඳ මාතෘකාවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
8: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: අංක 3යි ලග්න 1යි, ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: FM 95 FM 94.8. net FM.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: උදැසන 6:45.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ජූලි 3 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර වණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සිරස්තල ප්‍රමාද වුණොත් ඩෙංගු තවත් දරුණු වෙයි බොහෝ රෝහල්වල ළමා වාට්ටු පිරෙයි අවුරුද්දකට ජීවිත දසදහසක් මගමරුවාට බිලි පොලිසියත් හේතු කියයි අස්වැසුම වැඩිහිටි දීමනා අද බැංකු ගිණුම්වලට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කරන්න ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් උත්සාහයක. පැතුම්ට සහ ලහිරුට කොදෙව්වන් සමග අද පවත්වන ටෙස්ට් තරගය අහිමි වන ලකුණු.
0: Net News, the truth people trust.
7: දැන් අලුත්ම වාර්තාවලට අනුව මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගිහින් ඩෙංගු මරණ ගණන 35ක්. බොහෝ රෝහල්වල ළමා වාට්ටුත් පිරිලා. මේ නිසාම ආයෙත් දින 3ක මදුරු මර්ධන සතියක් ඊයේ පටන් ගත්තා. ජීවිත බේරාගන්න ඔබත් පෙරටත් වඩා අවධානය යොමු කරන්න කියලා Net News ඉල්ලා සිටනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළමෙ තැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ බොහෝ රෝහල්වල ළමා වාට්ටුද පිරී ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසනවා. ඔහු කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනය නොකළහොත් මෙම තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවයි. මේ වන විට වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 52.42% වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. එමෙන්ම සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාවද 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. මේ අතර ඊයේ දිනේ සිට යළිත් දිවයින පුරා දින 3ක මදුරු මර්ධන වැඩසටහනක්ද ආරම්භ වුණා. අනතුරු හේතුවෙන් වාර්ෂිකව ජීවිත දසදහසක් පමණ රටට අහිමි වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසනවා. ඒ අනුව සෑම පැය 3කටම වරක් අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකුට දිවි අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
8: ඒ නිසා සමස්ත මරණ ප්‍රමාණය අපි කියන දවසකට දල වශයෙන් දක්වන්න පුළුවන් දෙයක් නිසා අපරාධය අපේ ශ්‍රීනාන්තිම වෙන ලෝකේ ජනතාවත් අපරාධ තමාගේ ජීවිතය අහිමි කරගන්න අපරාධය.
7: මේ අතර 2026 වර්ෂයේ මේ දක්වා මාර්ග රියනතුරු 1323ක් සිදු ඇති බවත්, එම අනතුරු වලින් පුද්ගලයන් 1389 දෙනෙකු මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා වංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ, අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රියදුරන් මාර්ග නීතීන් උල්ලංඝනය කිරීම බවයි.
9: 2023 වාර්තා වෙනවා 2331 25 වාර්තා 2549 මේක මාර්ග රියනතුරු වෙච්ච ගන්න. එතකොට මේකේ බරපතල රියනතුරු සංඛ්‍යාවක් තියෙනවා. මේක ඉන්දියා බරපතල රියනතුරු තියෙනවා 2023 5675 2024 7157 එතකොට 2025 7895 මේක පූර්ණ කාලීන ආබාධිතෝ අර්ධකාලීන ආබාධිත 2026 මේ වෙනකොට රියනතුරු දත්ත සංඛ්‍යාව මේ මාර්ග රියනතුරු වෙලා තියෙනවා 1221 ඒකේ මියගිල්ල දිනවා 1289 මාර්ග රියනතුරු මේ මාසේ මේ අවුරුද්ද 2026 වැඩි වෙලා තියෙනවා 105 මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා 107 බරපතල රියනතුරු තියෙනවා ඒ වගේම මෙවලින් මිය යන්නේ වැඩි වශයෙන්ම යතුරු මෙතිකරුවා.
7: මේ අතර 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි මාස 6 වනදා සිට 10 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අස්වසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජූනි මාස වැඩිහිටි දීමනාව අද බැංකුගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව පළමු අදියරට අදාළව වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 6,21,761 දෙනෙකුට රුපියල් 310,88,5,000 මුදලක් ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි. මේ අතර දෙවන අදියරට අදාළව වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139ක් සඳහා 38,06,95,000 මුදලක්ද ඔවුන්ගේ අස්වසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. දැන් කණින් කොටින් ඇසුණු කතා විශේෂාංගය.
10: කණින් කොටින් ඇසුණු කතා. කණින් කොටින් ඇසුණු කතා.
11: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. පහුගිය දවස්වල වැඩිම කතාබහට ලක්වෙච්ච සිද්ධියක් තමයි මේ මිස්ටර් කොත්තුගේ සිද්ධිය. ඔබ හොඳටම දන්නවනේ විරාජ් වික්‍රමනායකගේ ව්‍යාපාරිකයාගේ සිද්ධිය. ඔහු පහුගිය කාලේ සෑහෙන කතාබහට ලක්ුණා. එකක් ඔය රාජපක්ෂ පවුලේ කෙනෙක්ට මීටින් එකකදී මයික් එකක් අල්ලන් ඉන්නවා, ෆොටෝ එකක් වයිරල් වුණා. ඊට පස්සේ සේවකයෙකුට පහර දුන්නා. ඒ ගහපු සිද්ධියක් එළියට ඇවිල්ලා ඒක වයිරල් වුණා. පස්සේ පොලිසියටත් බාර වෙලා අතනඟුවට පත් වුණා. ඇප දුන්නා. පස්සේ විරාජ් සමාවත් ගත්තා. කොහොම හරි මේ කොත්තුට දේශපාලන ලේබලයකට වැදුණානේ රාජ පක්ෂ පවුලට සම්බන්ධයි. රාජපක්ෂ පවුලේ මේ සල්ලි වලින් තමයි ගොඩ ගියේ, මේ කඩ දැම්මෙත් ඒ සල්ලි වලින් කියලා. කොහොම හරි දැන් මේ කොත්තු අතරංගුවට පත් වුණාට පස්සේ මේ සිද්ධිය ගැන රාජපක්ෂ පවුලේ කට්ටිය, ඒ වගේම පවුලට සමීප කට්ටියත් කතා වෙලා තියෙනවා. බලන්නකෝ මේ විරාජ් ජරස් කරලන් කියලා. කොහොම හරි මේකෙදී එතන හිටපු ප්‍රබල කෙනෙක් කියලා තියෙනවා, මේ ඔයා අපිත් එක්කත් සම්බන්ධයක් තිබ්බ කියලා කියවලා තියෙනවා. අපේ නම් එහෙම කිසි සම්බන්ධයක් තිබුණේ නැහැ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තියෙන කාලෙ ඉඳන්ම අපෙන් සංවිධායක ධූරයක් ඉල්ල ඉල්ලාවා. ඒ දුන්නේ නැහැ. ඒ හැරනම් ඉතින් වෙන කිසිම සම්බන්ධයක් අපිත් එක්ක නැහැ කියලා තමයි මේක දී කියවිලා තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ දැනට ඉන්න ප්‍රධාන විධායක නිලධාරීවරයාව ඉවත් කරන්න ආණ්ඩුව ඇතුළේ පොඩි කතාවක් යනවා. නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ අය පොඩි සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේකට වැඩියෙන්ම දඟලන්නේ අලුතෙන් පත් කරපු පරිවර්තන කමිටුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ කෙනෙක් කියලා කියනවා. එයත් දේශපාලනයේ නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් කියලා කියන්නේ. මෙයා මෙච්චර මේකට දඟලන්නේ CEO පුටුවට පයින්ද පොඩි ට්‍රයි එකක් තියෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට මේ ආණ්ඩුවට පොඩි ජැක්කයක් ගහගෙන ඉන්න CEOව ඉවත් කරන්න ට්‍රයි එකක් දෙන්නේ කියලා කියන්නේ. කොහොමද ක්‍රිකට් අභ්‍යන්තරේ නම් මේ ගැන කතා වෙන ටික කනගාටුවෙන්. හේතුව තමයි මොකද මේ විදිහට ක්‍රිකට් පරිපාලනයේ දේශපාලනීකරණය වෙන්න ගියොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ කඩක් තියෙනවා, අවදානමක් තියෙනවා. ඊට ඉතිහාසෙත් ඔය විවිධ රටවල වලට එහෙම සිද්ධ වුණා. ඒ හින්දා මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා කියන්නේ. කොහොමද මේ ඔක්කොම නැටලි පටන් අරන් තියෙන්නේ ක්‍රිකට් නිලවරණේ තියන්න ඕන පසුබිම කියලා වාර්තා වෙනවා.

0: പോലീസ് പ്രതിപര അനിത്യക്കന മഹിന്ദ ഗുണരത്നെ സബർഗം പളാത് ബാര ജ്യേഷ്ഠ നിയോജ്യ പോലീസ് പ്രതിപര യാണ് മേദിനഗ വിശ്രാമയാമത്തേക്ക് പോലീസ് എക്ക ചാപ്റ്റ് എക്ക് ഇവരെ വിനോക്കിയാൽ പോലീസ് അഭ്യന്തര അറച്ചി മാർഗ് കിയാണ് ഏതമായി ഉപ പോലീസ് പരീക്ഷക വരേക്ക് വിധിട്ട് അവില്ല എക്കാൻ എസ് ഐ കെനക്ക് വിധിട്ട് അവില്ല എസ് പി വില എസ് പി വില എസ് എസ് പി വില ഡി ഐ ജി വില സീനിയർ ഡി ഐ ജി കെനക്ക് വിധിട്ട് വിശ്രാമയാണ് അന്തിമ ദിന മേദിന കിയാൽ പോലീസിയെ അഭ്യന്തരയൻ അപ്പിട്ട് അഹണ തീയൻ ദേശപാലനെ വകയും ഒബ് ദണ്ണ കിയൻ കെമത്തി സേസ്തുകൾ യടകിയാവേ തുറത്തുറത്തേക്ക് യാളിത് മുണക സിമു കണിൻ കോണിങ് എസും കഥാ സമക
1: Kanin konin asunu kata. Kanin konin asunu kata.
2: කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකි.
3: පුදු දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
4: Sri Lanka versus West Indies cricket saga 2026.
2: බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මැණික්කටුවෙහි සැත්කමකට අදාළව පැතුම් නිස්සංක ලණ්ඩනය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ. දීර්ඝ කාලයක සිට පැවති මැණික්කටුවේ ආබාධයට මෙලෙස ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ටික කලක් විවේකීව සිටීමටයි පැතුම් තීරණය කර ඇත්තේ. ඒ අනුව ඔහු දැනටමත් 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන්ද ඉවත්ව තිබෙනවා. මේ අතර කොදෙව්වන් සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී කලවා මාංශපේශී ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටද අද තරගයේ අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
9: FM 95 FM 94.8 Net FM
10: Good morning, දැන් වෙලාව 7:00.

0: හැම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 අමතන්න.
7: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්න

0: උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
1: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
1: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: Good morning. වෙලාව 2:07 විනාඩි 4යි. සුප්‍රභාත් නුව.
1: සුප්‍රභාත්. ඒක නම් දන්නවා ඉතින්.
0: ඒක දන්නවා.
1: අල්ලපු ගෙදර කට්ටිය කියනවා එහෙමනේ.
0: ඒකනේ. අපි අල්ලපු ගෙදර පැත්තට යනවා නේද?
1: අල්ලපු ගෙදර පැත්තට නෙමෙයි මේ කෝ මේ හාදයා.
0: හාදයා තාම මග.
1: ඈ?
0: හාදයා තාම මග.
1: අර ඔයා ගන්නවා වගේ බඩේ අමාරුය මේවා. ආදාගෙන නෑ නේද?
0: ලෙඩනිවාඩු නෙමෙයි.
1: ලෙඩනිවාඩු නෙමෙයි නේද?
0: half day නෙමෙයි. කොහොමද ඒකට කියන්නේ අපි?
1: ඒක තමයි මේ දැන් ওই සමහරලාට හොර ලෙඩ ගන්නවා නේද?
0: ඔව්.
1: ඔයන් SMS ඒ ප්‍රතිඵල නෙමෙයි එන්නේ.
0: එහෙමද?
1: අද දක්වා පවතින යුද්ධ වලට හොර ලෙඩ හේතු වෙලා තියෙනවා.
0: ඇත්තටම?
1: ඔව්. දැන් ඔයාගේ සුප්‍රභාත් කියලා කියවනේ.
0: ඔව්.
1: ඉතින් ඉන්දියාවේ සුබ උදෑසනක් කියන
0: විදියනේ. ඔව්.
1: දැන් ඉන්දියාවේ වගේ සිද්ධියක් වුණා. 1947 අගෝස්තු 15 වෙනිදා.
0: රයිට්.
1: බලන්න මට ඒ දවසත් මතකයි.
0: ඔව්.
1: මෙහෙම හොර ලෙඩක් ගත්තා. මේ අපි වගේ පුංචි මිනිස්සුෙක් නෙමෙයි. කාශ්මීරයේ මහරජාවරයා. හරිද? එයාගේ නම මොකක්ද දන්නවද? හරිසිං.
0: හරිසිං.
1: ආ ඔව්. හරි මිනිස්සේ තමයි.
0: හරි මිනිස්සේ.
1: හරිද? හරිසිං හරි වැරදි වැඩක් කළා. මොකක්ද දන්නවද? දැන් අපි හැමදාම කියනවා අපේ අල්ලපු ගෙදර ගැන මෙහෙම කිව්වට ඉතින් ඒගොල්ලෝ දැන් මේ දවස්වල අමනාප වෙනවා. ඇත්තටම ඉන්දියාව කියලා එකක් 1947 අගෝස්තු 15 වෙනිදාට කලින් තිබුණ නෑනේ. හරිද? ඕක බ්‍රිටිෂ් ඉන්දියා කියලා කෑල්ලක් තිබ්බා. මහරජවරු විසින් පාලනය කරන තව කෑල්ලක් තිබ්බා. ඒ කියන්නේ කාශ්මීරයේ ඉඳන් කන්‍යාකුමාරි තුඩුව දක්වා අද තියෙන ඉන්දියාව 1947 අගෝස්තු 15 වෙනිදාට කලින් තිබුණ නෑ. ඊට පස්සේ තමයි ඔය ඔක්කොමලා එකතු කරලා මහරජවරු 560ක් හිටියා. ඒකෙන් 552ක් කැමැත්තෙන් අස්සම් කළා. සමහර අය බෙල්ලෙන් අල්ලලා අසංකරවන්න තමයි ඔය ඉන්දියාව කියන එක හැදුවේ. දැන් ඒක ඒ ඉන්දියාව මෝඩි මහත්තයා බාරත් කියලා එකකට ගෙනියන්න යනවා. මොකද බාරත් කිව්වම ලොකු කලාපයක් අයිති වෙනවානේ. ඉන්දියාවේ ඉතිහාසෙ ඉඳන් චෝල පාණ්ඩ්‍ය ඔය එක එක කට්ටිය ඊට පස්සේ අපි දන්නවා මොගල් අධිරාජ්‍යය තිබුණා. ඒත් ඔය කියන ඉන්දියාව නෙමේ. ඔය උතුරු කොටස කෑල්ල. දැන් මේ හරිසිංගේ කතාව මොකක්ද දන්නවද?
0: මොකද?
1: දැන් මවුන්ට් බැටන් සාමිවරයා. එයා ලංකාවේ තිරියන දෙවලුකුත කාලේ ඇවිල්ලා මෙහින්දන් ওই නුවර පෙරදෙනිය මල්ලත්තේ එයාගේ මොකද්ද මාලිගාව හදාගෙන දෙවලුකුද්දදී බ්‍රිතාන්‍යයට මේ කලාපේ අනදෙන එක කලේ මවුන්ට්බැටන් සාමි පෙරදෙනිය මල්ලත්තේ ඉඳලා ඊට කලින් එයා ඇත්තනම අර වයිස් රෝයිවරේ වයිස් රෝයි කියලා කියන්නේ කවුද දන්නවද වයිස් රෝයි කියන එකට ඇත්තටම මේ මොනවද ඉන්ටර්නැෂනල් රිලේෂන් කරන කැටියට ඔය නම අහලා ඇති නේ අහලා තියෙනවා විභාගවල ලියලා කියලා ලකුණු තමයි තියෙනවා අපිට අනුව නම් උපරජ කියලා කියන්න පුළුවන් හරිද දැන් ඔය අනුරාධපුර හිටිය උපරාජ මානාගේම සෑහෙන ජනප්‍රියයිනේ ඊට පස්සේ ගොඩක් උපරජවරු හිටියා මේ ඉතින් ඒ වගේ කෙනෙක්. එතකොට අර දැන් වගේ මේ SMS එකක් ගාලා WhatsApp call එකක් කරන් චාල්ස් කුමාරගෙන් අහන්න බෑනේ මේ ලොක්කා මෙහෙම සිද්ධියක් තියෙනවා මේ හරිසිං පොඩ්ඩක් මෙහෙම පස්සට ආදිනවා මොකද කියන්නේ කියලා. එහෙම කරන්න බෑනේ. මේ ඒකෙන් දා මේ එයාට උපරජකම නැත්නම් වයිස්රෝයිකම දීලා තිබ්බා. රජා වෙනුවෙන් රජා දන්නවා වැරදි තීරණයක් මේ මල්ලි ගන්නෑ කියලා. ඒ කියන්නේ මවුන්ට් බැටන් සාමිවරයා එහෙම එක්කෙනෙක්. ඔය ඉන්දියාව හදනකොට සුප්‍රභාත්.
0: සුප්‍රභාත්.
2: Good morning.
1: අපි මේ හොර්ලෙඩ්ද කියලා බල්ලි වරලා හොර්ලෙඩ් වලින් අපි අන්තිමට ගිහිලා දැන් මේ කාශ්මීර නැවතිලා ඉන්නවා දන්නවද?
2: කාශ්මීරට ගියා.
1: ඔව් ඔව්. I think කොහොම හරි මේ අර 552 එක්කම කතා බහ කරලා මේ ඉන්දියානු සංගමය පිහිට වෙන්න ඉඳන් නිදහස් දෙන්න යන්නේ මේ ඉංග්‍රීසින් නිදහස් දෙනකොට පොඩි කපටි වැඩක් කළා. ඒගොල්ලෝ කිව්වා එක්ක මහරජවරුන්ට 560ක් තියෙනවනේ එක්ක මහරජවරුන්ට ඉන්දියානු සංගමයට සෙට් වෙන්න පුළුවන්. නැත්තම් අර මොහොමඩ් අලි ජින්නා එක්ක ගිහිල්ලා පාකිස්තානයට එකතු වෙන්න
0: පුළුවන්.
1: හරිද? ඔහොම කිව්වා. ඉතින් බොහෝ දෙනෙක් ඉන්දියාව සමග එකතු වුණා.
0: රයිට්.
1: මේ හරිසිං එහෙමත් නැත්නම් කාශ්මීරයේ හිටපු මහරාජවරයා එයා ඉතින් ඒ කාශ්මීරයේ කාලේ ඉඳන් මේ රාජ්‍ය පාලනය අවුරුදු 100ක් 200කටත් වැඩිය ඒගොල්ලන්ගේ પરම්පරාව පාලනය කරගෙන ආවා එයා අනිත් එක ඉංගලන්තය ඉගෙනගෙන අස්සරේ පදින පොලෝ ක්‍රීඩා කරන චතුරු ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මහරාජවරේ එතකොට එයාට ඕන වෙලා තිබ්බා සුද්ධ තව කැලලකුත් කිව්වා ඕගොල්ලන්ට කැමති නම් පකිස්තානෙට යන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති නම් ඉන්දියාව අපි හදන ඉන්දියාවට එන්න පුළුවන්. නැත්තම් ඉතින් තනියෙන් ඉන්නත් පුළුවන්. කියලා කිව්වා. හරි. හරිසිං ඕක ගිහිල්ලා.
0: හා.
1: ගිහිල්ලා එයා ස්විස්තර්ලන්ත එහෙම ගිහිල්ලා තිබ්බා. එයා තීරණය කරා දැන් කාශ්මීර කියන්නේ ඇත්තටම මේ ලස්සන රටක් නේ. ලස්සන ප්‍රදේශයක් නේ. බ්ලානිත් එක ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්නවා කියන ප්‍රදේශයනේ කාශ්මීරේනේ. ඉතින් එයා හිතුවා මේක අපි ස්විස්තර්ලන්තේ වගේ ආසියාවේ ස්විස්තර්ලන්තේ වගේ එයා පාලනය කරගෙන ලස්සන කාන්තාවන් පිරිවරාගෙන එයා ඒකේ රජ කරගෙන ඉන්නවා කියලා හිතුවට වැඩේ ලේසි වුණේ නැහැ. මවුන්ට්බැටන් සාමිවරයා ගියා. ගිහිල්ලා දැන් මෙයාත් එක්ක දඩේ මේ යනවා එක එක දේවල් කතා කරනවා හැම වෙලාවෙම අර ඉන්දියාවට ඇඳගන්න දේශපාලන කාරණේ කතා කරනවා මවුන්ට්බැටන් සාමි මේ හරිසිං වැඩේ
0: මගාරිනවා.
1: ඒ දවස් ගානම එයත් එක්ක හිටියා. ග්‍රීනර් වල් ග්‍රීනර් ගන්නවා එයා ඔක්කොම කරනවා. හැබැයි අර මාතෘකාවට එනකොට ලොක්ක වැඩේ ගන්න මගාරිනවා. ඔහොම ඉඳලා කිව්වා දැන් අන්තිම දවසේ මේ මිස්ටර් මහරාජා අපි මම හෙට යන්න ඕනේ දැන්. ඒකෙන්ද හෙට අරක එකලාසයක් කරලා දාන්න. ඔයා හෙට උදේ එන්න මගේ ඔෆිස් එකට. මේ ඔෆිස් එකට මං ඉන්න ගෙදරට එන්න කියලා කිව්වා. හරි සර් කියලා වැඩේ ගිහිල්ලා උදේම ඇහෙනවා ටකඩක් ටකඩක් ටකඩක් ටකඩක් කවුද දෙන්නේ අශෝ දෙන්නෙක් එනවා ඒ දෙන්න කවුද දන්නවද මහරාජාගේ රාජකීය වෛද්‍යවරයයි එයාගේ ලේකමුයි මහරාජා නෙන්න ඕනේ මෙන්න මේ දෙන්න ආවා ඇවිල්ලා මවුන්ට්බැටන් සාමිට කිව්වා සර් ඇම් වෙරි සෝරි අයාර් very sorry කියලා ඉන්දියන් විදිහට කියන්නේ මේ අපේ ලොක්කට පොඩි බවුඩි නෙමෙයි ඊයේ සර් එක ගත්ත ඩිනර් එකේ පොඩි අවුලක් වෙලා බඩේ අමාරුවක් ඇදිලා පෙරලි පෙරලි ඉන්නවා ඇඳේ කෙලින් ඉන්නවත් බෑ අද නම් කිසි දෙයකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ හ මේක වෙන දවසක දාගම්මු කියලා මහරජා කියන්න කියලා මවුන්ට්බැටන් සාමි දැනගත්තා මේක පට්ටබල් බොරුවක්
0: කියලා රයිට්
1: හරි හරි හරි එහෙනම් ඉතින් සුවපත් වේවා නිදුක් වේවා කියලා මොන්බැටන් සාමි මේ ආයි දිල්ලියට ගියා. ගිහිල්ලා අගෝස්තු 15 වෙනිදා අර කැමති වෙච්ච රට මේ මහරජවරු 552කින් 551යිනේ 551ත් එක්ක බලහත්කාරයෙන් සහ කැමැත්තෙන් එකතු කරලා ඔන්න බිහි කරා. බිහි කරලා මාස දෙකක් ගියේ නෑ සාරා. දැන් පකිස්තානයත් කිව්වා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉන්දියාවත් කිව්වා අපිත් එක්ක එකතු වෙන්න
0: කියලා.
1: මේ එකක් එක්කවත් එකතු වෙන්න නැතුවනේ හිටියේ. හැබැයි මාස දෙකක් ගියේ නැහැ. පකිස්තානු හමුදාව එහෙ ඉන්න ගෝත්‍රික සටන්කාමින් එක්ක එකතු වෙලා දේශ සීමා පැනගෙන සම්පූර්ණයෙන් කාශ්මීරය අල්ලන්න ආවා. හරිද? පකිස්තානයේ හිතුවා මොකද කාශ්මීරයේ බහුතරයක් මුස්ලිම් ජාතිකයින්. හැබැයි මේ හරිසිං මහරජවරයා සික් ජාතිකයෙක්නේ. එයා Hindu ආභාෂය තමයි යම් කිසි ප්‍රමාණයකට තියෙන්නේ. ඉන්දියාව හිතුවා ඒකින්ද මේ යෝධයා අපිත් එක්ක එකතු වෙයි කියලා. අර ජනතාව ගොඩක් ඉන්නේ ඉඳ පකිස්තානයේ හිතුවා ඒගොල්ලොත් එක්ක එකතු වෙයි කියලා. වැඩේ හරි ගියේ නැහැ. පකිස්තානු හමුදාව කාශ්මීරය ආක්‍රමණය කරන්න ගත්තා. අන්තිමට දැන් මොකද කරන්නේ? බැරි වුණා මහරජාගේ ඉන්න කුඩා හමුදාවට අර මහා හමුදාවත් එක්ක සටන් කරන්න. ඊට පස්සේ මෙයා ඉන්දියාවෙන් දැන් දැන්ට හදලා තියෙන ඉන්දියාවෙන් ආධාර ඉල්ලුවා. ඉන්දියාව කිව්වා මල්ලි දැන් අපි රටක්. මේ වහට ඔහොම උදව් කරන්න බෑ. අපේ ජාත්‍යන්තර ඒගොල්ලන්ට ඔක්කොම ජාත්‍යන්තර නීති මතක් කරන්න ගන්න. ජාත්‍යන්තර නීතියට අනුව අපිට තව රටක් එක්ක සටන් කරන්න ඒවා මේවා කරන්න යන්න බෑ. ඔයා ඉන්දියාවට පංගාත්තු වුණොත් ඔයා මේක නිල වශයෙන් ඉන්දියාව කෑල්ලක් කියලා ඔයා පිළිගත්තොත් අන්න අපි ඇවිල්ලා ඔයාව බේරගන්නම් කියලා
0: කිව්වා.
1: ඔව් දැන් කොච්චර පීඩනයක්ද කියනවා නම් ඔහුගේ මහරජා හරිසිං මේ දැන් අමුදාව ආක්‍රමණය කරන් යනකොට එක මේ එයාගේ අගනගරේ ඉඳලා වෙන තැනකට පැනලා ගියා.
0: පැනලා
1: යනකොට හදිස්සියේවත් මේ ඔහුගේ ජෙනරාල්වරයාට කිව්වා පකිස්තාන් හමුදාව මම අත්අඩංගුවට ගත්තොත් අත්අඩංගුවට ගන්න ඔන්න වෙන්න තියෙද්දි මාව වැඩි තියලා මරන්න. මං කැමති නැහැ පකිස්තානයට අත්අඩංගුවට පත් වෙන්න කියලා. එච්චර පීඩනයක හිටියේ. කොහොම හරි අවසානයේදී අකමැත්තෙන් හරි අසංකරයෙන් පස්සේ ඉන්දියා හමුදාව ඇවිල්ලා දඩබඩ ගාලා ගහලා කාශ්මීරේ එක කැල් යම් කිසි ප්‍රමාණයක් අත්පත් කරගත්තා. අදටත් අර පකිස්තානය කාශ්මීරය අල්ලගත්ත කෑල්ල තාමත් පකිස්තානය යටතේ තියෙනවා. තාමත් ඉන්දියාවයි පකිස්තානයයි ඔය බෝඩරකට මරා ගන්නවා. තාමත් කාශ්මීරේ ප්‍රශ්නේ විසඳලා නැහැ. හැබැයි කාශ්මීරේ මේ වගේ බඩේ අමාරුවක් හින්දා හරි ඉන්දියාවට එකතු වෙච්ච එක ගැන ඒ කාලේ හිටපු ජවහල් නේරු ලස්සන කතාවක් කිව්වා. කමන්න ඒ කෑල්ල ගියත් කාශ්මීරෙන් වැඩි ප්‍රමාණයක් අපිට ආවනේ. මොකද ලෝකේ ලස්සනම ගෑනු ටික ඉන්නේ එහෙනේ. එහෙම කතාවකුත් කියලා අවසානයේදී අර බඩේ අමාරුව නැතු ඒ වගේ මෝඩ ලෙඩක් ගන්න නැතු හොර ලෙඩක් ගන්න නැතු හරිසින් හිටියානම් අදටත් අර ගාන්ට බෝඩර් එක අපිට එහෙම කියන්න බෑ. හැබැයි යම් කිසි ප්‍රමාණය ඊට පස්සේ දැන් කොච්චර ලක්ෂ ගාණක් මැරෙන්නද මේ බඩේ අමාරුව හින්දා. ඒකින්ද කවුරු වුණත් හොර ලෙඩ ගන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් ගන්න ඕනේ අපි. ඔන්න ඔහොමයි මේ ඉන්දියාව හැදුනේ. ඉතින් ඉන්දියාව දැන් ඔය කතා කියන්නේ අපි කිව්වොත් මිසක්. ඉන්දියාවට කියන්නේ ඕගොල්ලෝ 1947 තමයි හැදුනේ.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Dehatai minari dahatai dan.
2: Api hematam hewe. Amma aadarin api dekavapu. Patkataka rasa. Divya kulubalu nishpadana. Ammage atgunaya. Serendi Green Plantation Private Limited.
3: Tate, me salli tiyagannako.
4: Deng hon naduwa. Union Bank pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
6: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
9: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
11: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
12: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක ලංකාවේ එක.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: උදේ 7යි විනාඩි 25යි අල්ගටෝමේ වෙලාව. අපි
1: ඔව් කොහෙද යන්නේ?
0: මේ මම කියන ඕන දෙයක් කරනවාද?
1: ඔව්.
2: කංකම්බුරු සින්සින්නෝරු කියලා හිතුවද
1: මේ? ඕන දෙයක්. ඔව්. මම කියන ඕන දෙයක් කරනවා.
0: 7 ඉඳන් 10 වෙනකම් කංකම්බුරු සින්සින්නෝරු.
2: ආ හිතන් ඇති.
1: එහෙම නටවන්න බෑ අපිව.
2: අර සින්සින්නෝන කියලා චිත්‍රපටයක් නම් තිබ්බා ඉස්සර.
0: එහෙමද?
2: ඔව්. ඒ සින්සින්නෝරු නෙවෙයි. සින්සින්නෝරේ කියලා කියන්නේ.
0: සින්සින්නෝරේ අපි කිව්වා ඒක
2: දාස. සින්නෝරේ. කංකම්බුරු කියන්නේ මේ ඒ පෘතුගීසි භාෂාවෙන් ඉස්සර සේවකයන් අඳගහපු විදිය තමයි.
1: හරි.
2: කෝට්ටු යුගයේ හැදිච්ච එකක් නේ
0: උග.
1: ඔව්. හරි. ඉතින් දැන් ඔන්න අපි යනවා ඕගොල්ලන් එක්කගෙන සිඤ්ඤෝරේලව අපේ ඉන්න දේවල් වලින් ඉන්න රූපණියන්.
2: සිඤ්ඤෝරා සිඤ්ඤෝරේ.
1: ඔව්. ඕගොල්ලෝ මහත්තයල ඔක්කොම එක්කගෙන අපි යනවා වෙන කොහෙවත් නෙමෙයි දම්රෝ එක පැත්තේ.
2: හා. දම්රෝ. ඔයා එක්කන් යන එන්න හම්බෙන්නේ නැහැ
1: ඉතින්. හම්බෙන්නේ නැහැ ඉතින්. අන්න ඒකයි වැඩි.
2: සිඤ්ඤෝරා ලකේසේද සිඤ්ඤෝරි. සිඤ්ඤෝරේලා එක්ක තමයි ප්‍රශ්නේ
1: තියෙන්නේ. ඔව්නේ. ඒගොල්ලන් එක්කන් ගියාට පස්සේ දම්රෝ වගේ තැනකට ආයිතින් එන්නේ නැහැ ලේසින්. ඒ දන්නවද එහෙම නොවෙන්න හේතුව? දැන් ඔයා මේ දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත්. දම්රෝ වොෂින් මැෂින් නම් මං හිතන්නේ ලංකාවේ නැති ගයක්
0: නැහැ.
1: හැම ගෙදරකම තියෙනවා. එහෙම නැත්තම් ගිහිල්ලා වහාම ගන්න. මොකද දන්නවද? ඔයාට රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකකුත් නොමිලේ හම්බ වෙනවා.
2: ෂා, ඒ රෙදි හොදලා මැදලා ඔක්කොම
1: ගලලා ගන්න
2: දේ. මේ දවස්වල ඔය රෙදි හොදන කට්ටියට මරු ඈ.
1: ඔව්. ඒ කියන්නේ
2: දම්රෝ හොදන්න දෙන්න නෙමෙයි මැද ගන්නත්
1: පුළුවන්. ඉතින් මේ අර වේලන්නත් පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එක කොටසක්
2: තියෙනවානේ.
1: ඔව්, මේ ඩ්‍රයි කරන්න පුළුවන්. එහෙම ඩ්‍රයි කරලා ඔක්කොම ගලලා අරගෙන මැද ගන්න තමයි තියෙන්නේ ස්ටීම් අයන් එකෙන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. බොහොම සුවපහසු නිින්දකට මොනවද තියෙන්නේ?
0: මොනවද තියෙන්නේ?
1: දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා. ඉතින් ෆෝම් මැට්‍රස් එකක් වාඩි 15%ක ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි දන්නවා මේ දම්රෝ ෆෝම් මැට්‍රස් වල තියෙන විශේෂත්වය තමයි දීර්ඝකාලීන පැවැත්ම. දැන් සාමාන්‍යයෙන් අපි ওই විදිහට මැට්‍රස් ගත්තට පස්සේ අර අපි දන්නවනේ දෙතුන් පාරක් නිදිය ගත්තට පස්සේ අර මැද නිකන් වලක් වගේ තියෙනවා. චන්ද්‍රා වාට වගේ තියෙනවා.
0: ඔය ඉන්වසර වලේ නිදා ගන්නවා වගේ තමයි.
1: තමයි නිදියන්න වෙන්නේ.
2: ඒ කියන්නේ නිදිය ගන්නකොට මුළු සම්පූර්ණ මැට්ටෙම නැගිටිනකොට අර වලේ තමයි.
1: වලේ ඇතුලේ තමයි
2: ඉන්නේ. අර ගර්භාෂය ඇතුලේ
1: ඉන්නවා. හරිද? ඉතින් එහෙම වෙන්නේ නැහැ. වාගාව තියෙන්නේ දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් නම්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් දම්රෝ එකට ගියාට පස්සේ වාට ওই විදිහට ඕන කරන ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි. ගෘහ විදුලි උපකරණ දැන් වොෂින් මැෂින් ගැන අපි කතා කරානේ. වොෂින් මැෂින් හැරුණකොට තවට ෆ්‍රිජ් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මයික්‍රෝවේව් තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රමාණයක ගෘහ විදුලි උපකරණ රසක් ඔයාට ගන්න පුළුවන්. Samsung, Panasonic වගේ ලෝ සුපතල බ්‍රෑන්ඩ් නේම්ස් වලින්. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට. මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඔයාට ළඟම දැනට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට ගියොත් නම් ඉතින් අතරමං වෙනවා.
0: අතරමං වෙන අනිවාර්යයි.
1: අයියනේ අපිට අත්දැකීම් තියෙනවා හැම වෙලා.
0: ඔව් මාව දාලා ගිහිල්ලා ඉතින් කොමන් දාලා ගියාම කොහොමත් අතරමං වෙනවා.
1: ඔයාව තරන් ගියා නම් කොහොමත් අපි තාම එතන. හරිද? ඉතින් දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා කොල්ලපිටිය, නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මාතරගම්පහ, කිරිබත්ගොඩ, අනුරාධපුර තියෙනවා, රත්නපුර තියෙනවා, කුරුණෑගල, ගාල්ල. ලංකාවේ මම හිතන්නේ හැම පළාතක්ම ආවරණය වෙන විදිහට ඔයාලා දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයන් දකින්න පුළුවන්. ඉතින් යන්න දම්රෝ එකට. මේ දම්රෝගේ 40 වෙන සංවත්සරයේ සමරන අවුරුද්ද 2026 අවුරුද්ද. ඉතින් දශක හතරක් පුරාවට එහෙම එක ශේස්ත්‍රයක නම තියාගන්න ලේසි නෑ. ඒ විශ්වාසය රැකගත්තේ නැත්තම්.
0: රයිට්. දැන් අටි නුවා මේ මැටි කියන්නේ අපි ඉස්සර මිනිස්සු මැටි වලින් ගෙවල් හැදුවේ. ඊට පස්සේ දැන් මැටි ගෙවල් සෑහෙන අඩුයි. ඒ වුණාට මේ අපි ඔය මේ වැකේෂන් වලට අර මෙහි ගියාම ඔය බලන්න යන තැන් බලනනේ මැටි පොළව, මැටි ගෙවල්. ඒ එතන තියෙන සීතල සහ සනීප නිසා. හැබැයි ඉතින් මැටි ගෙදරක අපිට ජීවත් වෙන්න බෑ.
1: ඒ කියන්නේ මෙහෙමයි. දැන් අර ඉස්සර අපි හැමෝටම තිබ්බ දේවල්. දැන් සාමාන්‍යයෙන් ඔය මැටි ගෙදරක් කියලා කියන්නේ පොල් අතු සෙවිලි කරපු ගෙයක් කියලා කියන්නේ ඒ කාලේ අපේ තිබ්බ ගෙවල් එහෙමයි.
0: සාමාන්‍ය ඒක.
1: දැන් ඒවා ලක්ෂරි දේවල් බවට වත් වෙලා
0: තියෙනවා.
1: අපේ වර විශේෂයෙන්
2: කියලා වැඩිපුර
1: ගෙවල. ඔව්.
0: ගෙවල බලන්න යන්න ඕනේ.
1: වැඩි ගානක් ගෙවල නඩුවට යනවා.
2: තාමත් තියෙනවා මේ දවසක් මිනිස්සෙක් මාළු අල්ලලා ඉන්නවා මේ විලක් ගාව. ඊට පස්සේ මේ පෙතෙන්ට පුද්ගලෙක් කියලා ඉඳන් කියනවා මේ ඔහොම මාළු අල්ලයල්ල ඉඳලා හරියනවද මොකක් හරි රස්සාවක් කරන්න ඕ කියලා. ඊට පස්සේ හරි රස්සාවක් කරා නැති රසාවක් කරාම ඔයාට ආර්ථික වශයෙන් ශක්තියක් ලැබෙනවා. ඊට පස්සේ ඔයාට උසස් ජීවන තත්ත්වයක් ලැබෙනවා. ඊට පස්සේ ඔයා හොඳ ගෙයක් දොරක් හදා ගන්නවා. ඊට පස්සේ ඔයා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා. ඊට පස්සේ නැති ඔයාට අවශ්‍ය වුණාම නිමාඩුවක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔව් ඉතින් ඔයා නිමාඩුවකට ගිහලා ලස්සන විලක් ගාවින්ද මාළු අල්ලන්න පුළුවන්. අර එනකොට ඉතින් මම කරන්නේ දැන් ඒක
1: දැන් කරගෙන ඉන්නගෙන අන්න ඒකයි. ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර මිනිස්සුන්ගේ ජීවිත මේ තරම් සංකීර්ණ නැහැනේ. ඉතින් බොහොම විවේක කාලයේ තිබ්බ අදට වඩා. ඉතින් ඔය වගේ දේවල් ගිහිල්ලා කරා මාළු අල්ලන දේවල් නේ. ඔය වෙල්ලි පැනල් දුවන දේවල්. ඔය අලුත් දේවල් නෙමෙයි. දැන් මේ දේවල් ගන්න අපිට අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා තියෙනවා. අපි අර ඔක්කොම කරලා ගිහින් ආයෙ කැරකිලා එතනට මෙනවා.
0: කැරකිලා එතනට එන්නේ.
1: අන්න එහෙම කැරකිලා ආපු තැනක් තමයි මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ. මොකද දන්නවද දැන් ඔය ඉස්සර මැටි කියන සංකල්පේ ටික ටික අපින් අය ඈත් වෙලා ගියානේ. දැන් ඔන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක විශේෂ මැටි ලේයර් එකක්ම එයාලගේ මේ ෂීට්ස් වල යටින් ආලේප කරලා තමයි එවන්නේ.
0: රයිට්.
1: අන්න ආයෙ මැටි ඇවිල්ලා තියෙනවා.
0: අර අර සිසිලස ගේන්න ඕන නිසා ආයෙ මැටි ගෙනල්ලා.
2: දැන් අපි ඉස්සර රූෆින් ෂීට් දාලා ඒක උඩින් උළු දාලා අපි කොච්චර ට්‍රයි එකක් දුන්නද ඕක ආයෙ නෝමලයිස් කරගන්න
1: නේද? නෝමලයිස් කරගන්න. ඒ කියන්නේ රස්නේ නැත්තම් තාපය කියන එක ගේ ඇතුළට දැනෙන එක වළක්ව ගන්න අපි
2: සෑහෙන. ආ ඊළඟ මොකද්ද වචනයක් කියන්නේද ඔකට මාර මොනෝෆෝබියාද කියලා?
1: ආ ඔව් මේ මේ මේකේ තියෙන එකක් තියෙනවා. ඒ තමයි මේ හයිඩ්‍රෝෆෝබියා තියෙනවා.
2: ජලබීතිකාව.
1: ජලබීතිකාව තියෙනවා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්වලට වතුර පොදක් තියාගන්නේ නැහැ. මතු පිට රැදුනොත් කෙලින් මේක ගලාගෙන පහළට යනවා. ඉතින් වතුර අවශෝෂණය කරගන්නේ නැහැ. උරාගන්නේ නැහැ. ඒක හින්දා මේ ඔය ෂීට් එක දුර්වල වෙන්න තියෙන හැකියාව හරිම අඩුයි. ඒ වගේම තමයි ඔය පාසි වර්ග අපි දන්නවනේ මේ වගේ දේවල් බැදෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේත් නැහැ. ඒක නිසා අර වහල තියෙන ගුණාත්මක බව, ඒ පෙනුම, ඒ අලුත් බව දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අර මැටි ලේ එක ඒක හරිම විශේෂයි. මොකද ආයෙක දැම්මට පස්සේ යටින් සීලින් එහෙම ගහන්න ඕනේ නැහැ. අර මැටි ලේ එක එකම පාටකින් පේනවනේ ලස්සනට. ඒ වගේම තමයි මේ ගේ ඇතුලේ තාපය, රස්නය. ඒ කියන්නේ රැදෙන්නේ නැහැ. ඉස්සර අපිට ওই ෂීට් දාද්දි තිබ්බ ලොකු ප්‍රශ්නය. ඉතින් රයිනෝ වල ලොකු මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ප්‍රමාණයක් කරලා තමයි මේ විදිහට මේ මැටි ලේ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක මේ නිකම්ම මේ යටින් මැටි ගහලා එහෙම එකක් නෙමෙයි. හරිද? ඒකට වෙනම සයන්ටිෆික් මේ පැත්තක් තියෙනවා, විද්‍යාත්මක භාවිතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි වට මතක් කරනවා ජලය රැදෙන්නේ නැති විශේෂ මැටි ලේයර් එකක් එක්කෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම ගන්න කියලා. වැඩි විස්තර දැනගන්න නම් 1396 කියන නම්බර් එකට කෝල් එකක් ගන්න. හොට්ලයින් එකක් තියෙනවා 1396.
0: හරි ලේසි නම්බර් එකක්.
1: ඔව්.
0: අදම කෝල් එකක් අරගෙන ඔයාට තියෙන ප්‍රශ්න ටික විසඳා ගන්න.
1: ප්‍රශ්න විසඳා ගන්න.
0: ඔව්. හරි ඊට පස්සේ අපි යනවා LB එකට. මොකද දන්නවද? LB එකේ තියෙනවානේ දැන් ෆික්ස් ඩිපොසිට්. ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම තියෙනවා. ජේෂ්ඨ නෝන ජූනියර්ස්ලට වෙනම තියෙනවා. අපි තුන් දෙනාට වෙනම එකක් තියෙනවා. අර පල්ලෙහා ඉන්න සමහර වෙන අයට ජේෂ්ඨ පුරවැසියන්ට තව එකක් තියෙනවා.
1: තව එකක් තියෙනවා.
0: හරිද?
1: ඉතින් LB ෆයිනෑන්ස් කියලා කියන්නේ ඔයාට FD එකක් දාන්න නම් තියෙන හොඳම තැන. ඔය FD දාන්න ගියාට පස්සේ ආරක්ෂාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන.
0: ඒ
1: කියන්නේ මුදල් තැන්පතු කියන්නේ නැත්නම් අපි කියන්නේ ඩිපොසිට්ස් කියලා. ඒ දේවල් එහෙම ආවට ගියාට හැමතැනම කරන්නේ නැහැ. අපි බලන්න ඕනේ ආයතන මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙනවද. ඉතින් LB ෆයිනෑන්ස් කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාවට දශක 5කට එහා කාලයක් ලංකාවේ මේ අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. පාරිභෝගිකයන් ඉන්නවා මේ මිලියන 1.5කට වඩා. ලක්ෂ 15ක් විතර මේ පාරිභෝගික ප්‍රජාවක් මේ වෙනකොටත් කටයුතු කරනවා. ඉතින් ලක්ෂ 15ක් කර දෙන්නේ නැහැ නේ සාරා මේ විශ්වාසය රැකගත්තේ නැත්නම්.
2: නැත්තම් ලක්ෂ 15ක් කීයද නේද?
1: ඒකනේ. අන්න ඒ වගේම තමයි ඇසට්ස් ගැන කතා කරද්දි, වත්කම් ගැන කතා කරද්දි රුපියල් බිලියන 401ක්ම වත්කම් සමුදායක් තියෙනවා. තැන්පතු වටිනාකම රුපියල් බිලියන 150ක්. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා වගේ FD එක දාන්න ආයවා දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් අර සාරා කිව්වා වගේ මේ ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතු සඳහා 11.79ක ඉහළ පොලියක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ජේෂ්ඨ නොවන වා මම වගේ කට්ටියට, මෙනුවා වගේ කට්ටියට අපේ හැමෝටම දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ඉහළ පොලියකුත් හම්බ වෙනවා. ඉතින් කෝල් කරන්න පුළුවන් නම්බරයකුත් දාලා තිබ්බා මතකයි තියෙනවා. අන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 01122200012200 කෝල් එකක් දීලා ඔගේ FD ගැන වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. හරි ලේසි නම්බර්ස් ටික අපි මතක් කරන්නේ
1: නේ. ඔවුනේ. මේකේ ලේසි නම්බර්ස් තියෙනවා. දැන් අමාරු කරගත්තා නම් පාස්වර්ඩ් ප්‍රශ්න මේකේ තියෙනවා. ඒව හොයන්න ගියාම හරි කරදර.
0: හරි කරදර.
1: ප්‍රශ්න. මන්ද ඊය අහගෙන හිටියා මේ දේශීය iCloud ගැන කතා කරනවා.
0: දේශීය iCloud.
1: ඔව්. ඒ කියන්නේ iCloud තියෙන
2: මේ දවස්වල ඔව් අර වැහි වලාකුළු එහෙම සෑහෙනද.
1: ඔව්. දැන් iCloud තියෙන්නේ මේ Apple නේ. මේ Mac ලා Apple ලා ගාවනේ. ඒතකොට දේශීය iCloud තියෙන්නේ කොහමද?
2: නෑ මලට ඇති කොහෙද වමනෝ ඇති.
0: Apple මොනාද?
2: ඔව් මොනාද මේ අලුත් පළතුරක් වෙන්න
0: පුළුවන්.
1: අවසානයේ කියන්නේ තියෙන මේ කිසිම ප්‍රශ්නකින් මේ කිසිම කතාවකින් කාගේද ගැටලු විසඳෙන්නේ නැත්තේ?
0: අලගොවියන් මගේ ඔලුවටත් දාලා තියෙන්නේ දැන් ඒක.
1: එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්.
0: එහෙම ප්‍රශ්න තියෙනවා.
1: මම දැක්ක එකම අලගොවියෙක් උග්ගොවියෙක් හැමතැනකම ඉන්නවා. ඒ වගේ බලන්න වෙන දේවල් නේ ලංකාවේ.
0: ඉතින් ඒක මාර ප්‍රශ්නව.
1: එහෙම දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒක සාමාන්‍යයි. ඒව ගැන හිතන්න එපා.
0: හරි. ඔය ප්‍රශ්න ගැන හිතන්න නැතුව ඔයා යන්නේ කසාගල සුපර් මාකට් එකට. මොකද ඒකේ ගිහිල්ලා රවුමක් දාලා
1: අන්න නියමාල තියෙනවා.
0: අන්න නියමාල
1: තියෙනවා. අපේ ඇත්ත සුවදේශී අපේ ගොවීන්ගෙන් එන නියමාල ඔයාට ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. අල විතරක් නෙමෙයි ඔයාට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ග්‍රොසරි අයිටම්ස් මේ ඕන දෙයක්. ඔයාට වෙළඳ පොලේ මිලට වඩා බොහොම අඩුවෙන් හැබැයි නියම ප්‍රමිතියෙන් ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: ඔකේ මතක කරන්න ඕනි අද ඩීජේ නයිට් එක තියෙනවා. අපි ඉස්සරහට විස්තර ටික අරගෙන එන්නම් නේද?
1: ඔව්නේ.
0: දැනට විසිනවා.
1: හිමින් සැරේ මතක් කරමු.
0: හිමින් සැරේ මතක් කරනවා.

0: Anupaha FM Aloha Terai Tashmaata Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mawa beera ganna kawuruth tanakam.
2: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Ude 7 minadi 40 denna.
4: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
7: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
8: දැන් ඕනේ නෑදුව Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
10: Meltdol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
12: LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
11: වැඩිම leasing මුදල අඩුම පොලියට.
12: දැන් මාම තන්න.
11: 0112200.
13: Wow! ඇඟටින් එකක්?
14: ඔව් පුතේ. නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
15: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින්. LB සංමිත. අමතන්න 0112200.
17: පැය ගාණක් drive කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
18: FM Algo

0: උදේ 7 විනාඩි 47යි අල්ගොටෝමෙ වෙලාව. අපි යනවා දැන්.
1: අපි යනවා අපේ මේ රාජ්‍ය සේවකයින්ට, විශේෂයෙන්ම මේ විශ්‍රාම අරගෙන දැන් ඉන්න රාජ්‍ය සේවකයින්ට බොහොම සුබ පණිවිඩයක් කියන්න. ඉතින් රාජ්‍ය සේවකයන් කියවම අපිට අමතක කරන්න බෑ අපේ රණවිරුවන්වනේ. ඉතින් බොහෝ වසර ගණනාවක් රට වෙනුවෙන් බොහෝ වගකීම් මිටු කරාට පස්සේ රට වෙනුවෙන් විතරක් නෙමෙයි සාර අපේ රණවිරුවෝ ඉන්නවා ලෝකේ පුරාම සාමසාධක හමුදාවල පවා මෙහෙයුම් කටයුතු වල නියැලෙන. අපි දැන් ඊයේ මතක් කරා ඒ වගේ විශිෂ්ට ගණයේ මෙහෙයුමක් සිද්ධ කරා මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපේ රණවිරුවන්ගේ වැඩ ගැන අපි කතා කරන්න ඕනේනේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ විදිහට රට වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා මේ වෙනකොට විශ්‍රාම අරන් ඉන්න අපේ රණවිරුවන්ට වගේම රට වෙනුවෙන් තවත් බොහෝ ආකාරයෙන් නිහඬ සේවාවල් රැසක් කරපු රාජ්‍ය සේවකයින් ඉන්නවා. අපි හැම වෙලේම කියනවානේ ඔය සද්ද නැතුවට අපි කොච්චර රාජ්‍ය සේවයට දොස් කිව්වත් ඒගොල්ලෝ නොවෙන්න නේ මේ රට මෙහෙම දුවන්නේ
0: නැහැ.
1: එහෙම ඒ වැඩ කරපු අය වැඩිය සද්ද නැහැනේ. ඔය වැඩ නොකරපු අය තමයි සද්ද බද්ද දාගෙන
0: මේ
1: මතු වෙන්නේ. ඒව සාමාන්‍යයි. කොහෙත් එහෙම තමයි. ඉතින් මතක් කරන්න ඕන විශ්‍රාම ජීවිතය බරක් නොවි. බරක් කරගන්නේ නැතුව. ගොඩ දෙනෙක් හිතනවා මේ විශ්‍රාම ගියාට පස්සේ ඒක හරි බරක් කියලා නේ. තමන්ගේ දරුවන්ට බරක් නැත්නම් තමන්ගේ බලා ගන්න කරන අයට බරක් කවුරු හරි වගකීම දරන කෙනෙක්ට ඒක ලොකු මේ බරක් වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම බරක් නොවි වාගේ විශ්‍රාම ජීවිතේ වාට ඔන්න බලයක් කරගන්න පුළුවන් හැකියාවක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. හරිද? බරක් නොවි බලයක්.
0: බරක් නොවි බලයක්.
1: වාට තාම තනියම නැගී හිටින්න ශක්තිය තියෙනවා. හරිද? හැබැයි වාට ටිකක් හරස් වෙන දෙයක් තියෙනවානේ. ඒ තමයි මේ මූල්‍ය හැකියාව කියන එක.
0: පෙන්ෂන් එක විතරයි නිතර වෙන්නේ.
1: පෙන්ෂන් එක විතරනේ ගොඩක් වෙලාවට සල්ලි يعني ව්‍යාපාරයක් Tamanට කරන්න ඕන. මොන හරි අයිඩියා එකක් ඔළුවේ තියෙනවා. නේ දරුවන්ට බරක් වෙන්නෙත් නැතුව මින මුණුබුරන්ට මිනිබිරියන්ට බරක් වෙන්නෙත් නැතුව නේ වැඩක් කරගෙන යන්න කැමති. හැබැයි අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. මොකද පෙන්ෂන් එකත් එක්ක Tamanගේ ඔය බෙහෙත් තේත් වලට ගමනාගමන කටයුතු වලට ඔය ටික වියදම් වුණාට පස්සේ ඊටත් වඩා ඔයා දන්නවද අපේ සීලාච්චිලා වැඩිපුර නොවා වියදම් කරේ අපිටනේ. ඔය පෙන්ෂන් එක ඉස්කෝලේ යන දවසට කීයක් හරි හොරෙන් මේ අත මිට මොලවලා දෙනවා. ගිහිල්ලා මොන හරි ගන්න
2: අම්මට කියන්න එපා කියලා දෙනවා.
1: ඔව් දෙනවා. ලොකු ගණන් දෙන්නේ ඒ කාලේ විදියට. අම්මා දෙන්නේ නැහැ ගණන්.
2: අම්මටත් එයාගේ ආච්චි කොහොමද දෙන්නේ ඇති?
1: කොහොමද දෙන්නේ?
2: අම්මට කියන්න එපා කියලා.
1: ඉතින් ඔන්න අපේ විශ්‍රාම ලැබලා ඉන්න ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබලා ඉන්න ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් මෙන්න අරගෙන ඇවිල්ලා තියෙනවා විශේෂ අවස්ථාවක්. ඒක අරගෙන ඇවිල්ලා තියෙන වෙන කවුරුත් නෙමෙයි යුනියන් බැංක් එක. මෙන්න මෙහෙමයි. රුපියල් මිලියන 8ක් දක්වා වාට ණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වසර 15ක් දක්වා නැවත ගෙවීමේ කාලයක් වාට ලැබෙනවා.
0: හරි.
1: ඒ වගේම තමයි දැරිය හැකි පොලි අනුපාතයක් තියෙන්නේ. ඉක්මන් අනුමැතිය ආයේ මෙහෙ දුවන්න ඕනේ ඔය කොළ උස්සගෙන. ඒ වගේම තමයි ණය ආරක්ෂණ රක්ෂණාවරණයක් සමග රක්ෂණය සඳහා විශේෂ වාරිකත් වාට ලැබෙනවා. ඉතින් අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. වාට මේ රුපියල් මිලියන 8 ණය ලබා ගන්න. මිලියන 8ක් කියන්නේ ලක්ෂ 80ක්.
0: ලොකු ප්‍රමාණයක්.
1: ලොකු ප්‍රමාණයක් වාට ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නන්නේ දරුවන්ට බරක් වෙන්නේ නැතුව ආගේ ජීවිතේ ඉතුරු කාලයත් සඳෑක අපි කියන්නේ සඳෑ සමය
0: කියලා
1: සඳෑ සමය ඉස්සරහට අරගෙන යන්න ඕන නම් මෙන්න වාට යුනියන් බැංකුවත් එක්ක එකතු වෙලා මේ ණය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකට තව වැලියු වැඩඩ් කිහිපයකුත් තියෙනවා. ඒ තමයි මේ වසරකට රුපියල් 30,000ක් වටිනා පික්මි හයර් වාට නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ උපන් දිනයේ යෙදී ඇති මාසය තුල රුපියල් 3,000ක් දක්වා ඔයාට මෙඩිකල් වියදම් පියවා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතකුත් හම්බ වෙනවා. ඉතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්නා වයස අවුරුදු 75 දක්වා ශ්‍රී ලාංකික රජයේ විශ්‍රාමිකයන් සඳහා තමයි මේ වරප්‍රසාදය හිමි වෙන්නේ.
2: ඉතින් හමුදාවේ සේවය කරපු අයත් ඔකට අයත්.
1: ඔකට අයත් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන වයස අවුරුදු 35 75 අතර වැන්දබු විශ්‍රාමිකයින්ට මේ චාන්ස් එක ලැබෙනවා. මේ ණය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි. බොහොම පොඩි ලියකියවිලි ටිකක් තමයි ඕන වෙන්නේ. ડોකියුමන්ට්ස් ටිකක් තමයි ඕන වෙන්නේ. ඒ ડોකියුමන්ට්ස් ටික දැනගන්න ඔයාට පුළුවන් මේ කෝල් එකක් ගන්න. මම හිතන්නේ මේ නම්බර් එක මතක් කරන එකත් හැම වෙලේම වටිනවනේ කට්ටිය මොන කතාවක්ද.
2: හරි ලේසි නම්බර් එකක්
1: කියන්න. ඔව් හරි ලේසි නම්බර් එකක් තියෙනවා. නම්බර් එකත් මතක් කරන්න. 0117 හරිද? 0117
0: 818
1: 818 කොයි විදිහට කිව්වත් කෝල් එක යන්නේ
0: යුනියන් බැංකේට. හරි අපි මතක් කරන්න ඕනි අචි නුවා දැන් මේ මිලියන 36කට වාර ජිම් එකකුයි පූල් එකකුයි මල්ටි ෆන්ක්ෂනල් හෝල් 24/7 security එක ගෙදරක් ගන්න පුළුවන් කිව්වොත් ඔය දෙන්න අහක බලනවද
1: මං අහන්නේ නෑනේ
2: නෑ ඔයා දිහා බලාගෙන ඉන්නවා
1: එහෙම ලේසියෙන් අහක බලන්න
0: මං දිහා බලන් ඉන්න මම අරන් දෙන්නේ
2: නෑ
0: මේ මං අරන්
2: දෙන්නේ අපිම ගන්න ඕනේ
0: නේද ඔයාලම ගන්න ඕනේ මම ඔපචුනිටි එක කියලා දෙනවා විතරයි ඔයාලට
1: වැඩේ වෙන්නේ කොහොමද
0: කියලා
1: කියන්න බලන්නේ නෑ
0: අපි මේ කියන්නේ ප්‍රයිම් කඩවත අපාර්ට්මන්ට්ස් ගැන හරිද
1: ඔව් ඉතින් ඔයාට මිලියන 31 ඉදලා රුපියල් මිලියන 31 ඉදලා වාට පුළුවන්කම තියෙනවා ගා අපාර්ට්මන්ට් එක මිලදී ගන්න. නුවර පාරට ඇවිදින දුරින් මීටර් 300ක දුරින් තමයි තියෙන්නේ. වැවකට වෙලකට මුහුණලා බොහොම නිෂ්කලංක පරිසරයක සුඛෝභෝගී ජීවිතයක් අරගෙන යන්න පුළුවන් වටපිටාවක තමයි මේ අපාර්ට්මන්ට් එක හැදමින් පවතින්නේ. ඉතින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි මේක. වාට පුළුවන් කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට කෝල් එකක් දීලා වාගේ අපාර්ට්මන්ට් එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. නැත්නම් වාට රිසර්ව් කරගන්න පුළුවන්. ඉතින් මේ මිලියන 31 උනත් ඔය එකපාර ගෙවන්න ඕනේ නැහැ. වාට මේක වාරික වශයෙන් ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයා කෝල් එකක් අරගෙන ඒක කතා කරගන්න ප්‍රයිම් ලා එක්ක. ඉතින් අර සාර කිව්වා වගේ වාට ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි. ස්විමින් පූල් එක, කිඩ්ස් පූල්, ජිම්, මල්ටි ෆන්ක්ෂනල් හෝල්, බය 24 ම ආරක්ෂාව, CCTV මගේ මේ හැමදේම හම්බ වෙනවා. ඉතින් කෝල් එකක් ගන්න 13:22 නම්බර් එකට.
0: රයිට්. මතක් කරන්න ඕනේ අද ෆ්‍රයිඩේ.
1: අද ෆ්‍රයිඩේ නේ.
0: අද ෆ්‍රයිඩේ එක නිසා ඔයාගේ ඔය ගෙදර තියෙන පොඩි පොඩි ගැදරින්ග්ස්, පොඩි පොඩි පාටිස් වලට විජේ නූඩ්ල්ස් එකක් හදාගන්න. මොකද එන ගෙස්ලව ඩිසපොයින්ට් කරන්න බෑනේ අපිට.
1: අන්න ඒකයි. එහම ෆ්‍රයිඩේ කියන්නේ කොහොමද ඩිසපොයින්ට් කරන්න හොඳ දවසක් නෙමෙයි. මොකද සැටර්ඩේ සන්ඩේ ඉතුරු වෙනවනේ. නිවාඩුනේ. ඊට පස්සේ ගිහිල්ලා තනියම මේගොල්ලෝ එක එක ඒවා හිත හිත ඩිසපොයින්ට් වෙනවා.
0: ඩිසපොයින්ට් වෙනවා. ඒක නිසා
1: ආයි මන්ඩේ ඇවිල්ලා තමයි ඔෆිස් ද ගන්නවෙන්නේ.
0: ඔව්. ඒක නිසා ඩිසපොයින්ට් වෙන්නේ නැති වෙන්න නූඩ්ල්ස් එකක් හදලා දෙන්න. විජේ නූඩ්ල්ස් එකක්ම ගන්න. හැබැයි WP ලාංඡනේ බලන්න අමතක කරන්න එපා.
1: එපා.

0: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න
3: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
0: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 0774604397
4: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: Union Bank'ගේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan
7: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
9: හද රෝග

0: ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
1: FM 95 94.8 Net FM දිවයින පුරා
2: උදේ 8:00 වෙනකම් කයිදන්න

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ විදුලි බල සැපයුම් පද්ධතියේ මුල් ඒරියාව උපපොළ ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් එමෙන්ම දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත එලිහවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක්ද හෙට දිනේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බතරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත සහ තලවතුගොඩ ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා ජල සැපයීම අත්හිටුවනවා. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 8:09 අල්ගටම වෙලාව.
1: හරි. අපේ ඔන්න 9 පැයට ඇවිල්ලා තියෙනවා.
0: හ්ම්.
1: අපේ 9 පැයනේ තියෙන.
0: 9 පැය නෙමෙයි 8
1: පැය. 8 පැය 8 පැය. අර අපේ දැන් අපිට ඕන 9 පැයට ඉක්මනින් යන්න. 9 පැයට ගිහිල්ලා එහෙම 9:10 ඉවර කරලා අපිට වැඩ ගොඩක් තියෙනවා
0: නේද? වැඩ ගොඩක් තියෙනවා.
1: දැන් සිකුරාද කියන්නේ කොහොමත් වැඩ ගොඩයි.
0: වැඩ ගොඩයි.
1: DJ night එක තියෙනවා. ඒක ලෑස්ති වෙන්න ඕන.
0: Preparation
1: අසාගේ අර blaze එක තියෙනවා. ඒ ඔක්කොම හදන්න ඕනේ. Dancing steps ටික බලන්න
0: ඕනේ.
1: ඔල්ලා ඔක්කොම ඒ අලුත් වෙන්න එපා. ඒ update කරනවා නේ. නැත්නම් හැමදාම එකම විදියට වැනි ඉන්නවා කියලා අපිට පොඩි මේ ආව කට්ටියකින් චෝදනාව.
0: අපි හිතුව අත ගහලා අපි පොඩ්ඩක් වැඩි බලනවා.
1: අපි steps ටික හදලා ගන්න. Choreography.
0: Bye Achi.
1: අපි ඇඟේ තියෙනවා
0: ඒක. මේ වන්දනා.
1: අපි ඔපෙන්නලා නෑ මේ ඇඟේ තියෙන දේවල්. ඒ වෙන්නනි ප්‍රශ්න. හරි මේ දැන් ඔයා දන්නවද?
0: මොකද?
1: අපි සාර කිව්වනේ මේ ලංකාවේ ගුවන් හමුදාව.
0: ඔව්.
1: ලංකාවේ ගුවන් හමුදා සමාජිකයින් මේ වෙනකොට අපි දන්නා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවල කටයුතු කරන ගුවන් හමුදා විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවෙම සමාජිකයින්.
0: ඔව්.
1: ඉතින් ත්‍රිවිධ හමුදාව විතරක් නෙමෙයි සාර අපේ හෙලිකොප්ටර් පවා මේ වෙනකොට ඔය මධ්‍යම අප්‍රිකාවේ හැම විවිධ ජාත්‍යන්තර යුද මෙහෙයුම් කටයුතු වලට සහභාගී වෙලා තියෙනවා.
0: රයිට්.
1: ඔයා දැකලා තියෙනවා නම් අර සුදු පාටට පාට කරලා UN කියලා ගහපු ඔය බෆල් රථ ඊට පස්සේ ඔය හෙලිකොප්ටර් රථ ඒ ඔක්කොම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වලට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ.
0: Peace
1: keeping forces වල ඒවා. හරියටම හරි. ඉතින් ලංකාවේ තියෙන MI-17 හෙලිකොප්ටර් යානාවලට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් එළියේ.
0: රයිට්.
1: සහ MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පවා මේ ලංකාවෙන් එළියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට සහභාගී වෙලා ඉන්නවා.
0: රයිට්.
1: ඉතින් දැන් මේ මෑතකදී වෙච්ච සිද්ධිය තමයි මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඔය අපි දන්නවනේ අප්‍රිකානු රටවල් ඇතුලේ ගොඩාක් වෙලාවට මේ සිවිල් යුද්ධ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේම කට්ටිය එක එක කොටස් වලට
0: බෙදලා
1: යුද්ධ යනවා. ඉතින් මෙහෙමයි ඒගොල්ලෝ බෙදෙන්න හේතු වෙච්ච කාරණා ඒවා වෙන වෙන දේශපාලනික අතපෙවීම් මේවා ඊට පස්සේ තියෙනවා. අපි ඒව ගැන මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඒව ගැන අපි වෙන දවසක කතා කරමු. කොහොම හරි ඉතින් අපි දන්නවා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ විදිහේ යුද මෙහෙයුම් කටයුතු තකට අපේ ගුවන් හමුදා සමාජිකින් සහභාගී වෙනවා හෙලිකොප්ටර් යානාවක් සමග. ඉතින් මෙතන වෙන්නේ මෙහෙමයි මේගොල්ලන්ගේ ඉන්නවා මේ පීස් කීපර්ස්ලා.
0: ඒ කියන්නේ
1: ඒගොල්ලන්ගේම දැන් කට්ටියනේ ඔය ගහගන්න ඒගොල්ලන්ගේම සිවිල් යුද්ධයක්. එතකොට ඔය අපි කියනවා ඒගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් විමුක්තිකාමී ඉන්නා නෙමෙයි මේ. හැබැයි අපි දන්නවා ඔය එක එක තියෙනවානේ ඔය පොඩි පොඩි අණු කොටස් විදිහට මේ සටන් වදින කණ්ඩායම් රටවල් ඇතුලේ. මෙහෙම අපි LTT එකටත් කියුවේ විමුක්ති කියලානේ.
0: තමයි
1: ලිබරේෂන් ටයිගර්ස්
0: කියන්නේ.
1: මේ විමුක්තිම නෙමෙයි. මේක ඒ වචනේ එහෙම තිබ්බට ඒගොල්ලන්ගේ පරමාර්ථයන් ඊට වඩා වෙනස්.
0: ඒක ආගම් අනුව බෙදිලා ඒකේ විජාතින් විදිහට
1: සාමේ ගෝත්‍ර
0: ගෝත්‍රය
1: අප්‍රිකාවේම අපි දන්නවා රුවන්ඩාවේම හිටියේ ටුට්සිලා හුටුලා හැම ගෝත්‍ර වශයෙන් පවා ඒගොල්ලෝ යුද වදිනවා. ඉතින් කොහොම හරි මේ විදිහට මේ යුද්ධ යන අතරතුර මේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඒගොල්ලන්ගේම පීස් කීපින් ෆෝස් එකක් තියෙනවා. සැම්බියන් පීස් කීපින් ෆෝස් කියලා කියන්නේ මේක නැත්තම් සැම්බියන් බැටාලියන් එකක් කියලා කියනවා. මේගොල්ලන්ට ඇම්බුෂ් එකක් එල්ල වෙනවා.
0: ඒ කියන්නේ
1: සැගව සිට ප්‍රහාරයක් එල්ල කරනවා. නිකන් නෙමෙයි මේ ප්‍රහාරයට රොකට් ලොන්චර්ස් ඊට පස්සේ අපි කියනවා ග්‍රේනේඩ්ස් මැෂින් ගන්ස් මේ වගේ අවියාවිද සෑහෙන ප්‍රමාණයක් භාවිතා කරලා එකපාර ඇම්බුෂ් එකක් තමයි
0: කරන්නේ.
1: ඉතින් ඇම්බුෂ් එක කරාට පස්සේ මේගොල්ලන්ගේ විශාල පිරිසකට හානි සිද්ධ වෙනවා. එතකොට මේගොල්ලන්ගේ ගුවනින් ගිහිල්ලා මුදා ගන්න වගකීම තමයි අපේ හමුදාවට ලැබෙන්නේ, අපේ ගුවන් හමුදාවේ සමාජිකයින්ට ලැබෙන්නේ. ඉතින් ඒ අභියෝගය බාර ගන්නවා. විශේෂත්වය තමයි මේ විදිහට ඕනෑම තැනක ඉඳලා ඕනම වෙලාවක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් විදිහ ගරිල්ලා කණ්ඩායම් ක්‍රියාත්මක වන පසුබිමක වපසරියක සහ මේ බෑඩ් වෙදේක.
0: රයිට්.
1: ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ බොහොම මේ හොඳ කාලගුණික තත්වයක්
0: නෙමෙයි.
1: ඉතින් වැලිකුණාටු සහිත තත්වයක්. ඉතින් වැලිකුණාටු මැද ඕනම තැනක ඉඳලා කොයි වෙලේ හරි අහසට රොකට් ලොන්චයක් එල්ල කරන්න පුළුවන් වෙලාවක මේ හෙලිකොප්ටර් එකක් ඉලක්ක කරලා ඒ කිසිම දෙයක් මායිම් කරන්නේ නැතුව, ඒ කිසිම දෙයක් අභියෝගයක් කරන්නේ නැතුව මේ ත්‍රස්තයින් ඉන්න මේ සටන්කරුවන් ඉන්න මේ ගරිල්ලාවරු සැගවිලා ඉන්න භූමිය මැදටම තමන්ගේ හෙලිකොප්ටර් යානය MI-17 හෙලිකොප්ටර් යානයක් ගොඩ බාලා මුදවා ගැනීම සාර්ථකව කරන්න අපේ හමුදාවේ විශේෂම ගුවන් හමුදාවේ විරුවන් සමත් වෙලා තියෙනවා.
2: විශේෂයෙන් මේ වෙලාවේ ආසිරපතිරගේ අපේ මිත්‍රයව මතක් කරන්න ඕනේ මේ ගුවන්ම බලයානියේ ගෲප් කැප්ටන්.
1: ඔව්. ගුවන් යානය යව්. ඒ කියන්නේ හෙලිකොප්ටර් යානය යන
2: එයා තමයි ක්‍රියාත්මක වුණේ ඒ සඳහා.
1: අනිවාර්යයෙන්ම මනදෙන නිලධාරියා විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ මහත්මයාව, ඒ වගේම තමයි ෆ්ලයිට් ලොතිනන් දිල්ෂාන් අතපත්තු. කෝපයිලට් විදිහට කටයුතු කරලා තියෙනවා සහාය ගුවන් නියමුවා විදිහට. ඉතින් ඒ ඇතුළු අපේ කණ්ඩායමක් තමයි ගිහිල්ලා මේ මුදවා ගැනීම කරලා තියෙන්නේ. ඉතින් අපිට හරි ආඩම්බරයි. එහෙම තමයි ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම සාමය පවත්වාගෙන යන්න අපේ සන්නද්ධ හමුදාවන් ත්‍රිවිධ හමුදාවන් තමන්ගේ කැපකිරීම මේ විදිහට කියලා කරනවා. ඒ වගේම තමයි මේ රණශූරත්වය, ඒ දක්ෂය, දක්ෂ බව අපි නැවත නැවත මතක් කරන්න ඕන. අපේ භූමියේ විතරක් නෙමෙයි අපේ රටෙන් පිට ඕනම තැනක මෙහෙයුම් කරන්න පුළුවන් හැකියාව, ඒ අපි කියන්නේ කන්ෆිඩන්ස් එක තියනවා කියලා ඔන්න දැන් මුළු ලෝකෙටම අපේ හමුදාව පෙන්නලා තියෙනවා.
3: මගේ නම ගයන්. අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ වුණාට මේ ළඟදී දවසක ඇත්තම කියනවා නම් ඇගේස් ඒ හිනාව ඒ කතාව මගේ හදේ තදින්ම දැවටිලා ඉතින් උදේ නැගිට්ට වෙලාවේ නම් මම මොන වැඩේ කරන්න හැදුවත් මගේ මතකයට නෑ

0: මම ශමිල. මම මෑගේ හොඳ ෆිට් එක. මම හැමතිස්සම කියන්නේ උඹ හොමෙටියොත් වෙන ග්‍රහයක ඇවි. අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි නහයවලු හිතේ දැවටුණා කිව්වට මට නම් කිසිම දෙයක් දැවටුන්නේ නැහැ. උඹට කෙල්ලේ ඔයලා දෙන්නංගෝ. අන්තිමේදී කොම කොමාරි ඔය කෙල්ල උඹට කෙසේ වෙතත් අපිට නම් මාර වදයක් වෙන බව මට ෂුවර්. උඹලා තාත්තා කියනවා වගේ
1: පොඩක් පොඩක් බලන් දැන්වත් හැදි

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: පොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
3: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 1322.
5: මාළු කන්න කැමති කිරටද පිරිසටද
6: කැමති විදියකට
5: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
16: උදේ 8:22.
17: FM 95, FM 94.8, Net FM.
15: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

0: උදේ 8යි විනාඩි 26යි ඇල්ගටම වෙලාව.
1: හරි.
0: අපේ අචීගේ නහය කොහෙද බරයිලු. එම්බ්‍රිසාව නෙමෙයිලු.
1: නහය
0: બ્લોක් වෙලත් නැහැලු.
1: બ્લોක් වෙලත් නෙමෙයි. වෙන මොකක් කරේ.
0: ඔයාගේ මොලේ තැවිල්ලක්
1: දන්නවද? ඔයා දන්නවද? මේ ඉනුවා නම් මේක දන්නවා. ඉදලා හිටලවත් හෙම්බිරිසාවක් හැදෙන්න ඕනෙලු.
0: ඇයියේ.
1: එතකොට තමයි මේ අපේ මේ තියෙන ශෝෂණ මාර්ග ඔක්කොම පිරිසිදු වෙන්නේ.
0: මාර ප්‍රශ්නයක් මේක කියන්නේ.
1: ඔය නායව
2: සමහර අය ඉන්නවා හෙම්බිරිසාව හැදුණා මෙයාට සුව වෙන්නේ අයිස්ක්‍රීම් කෑවම.
0: ආ මට එහෙම තමයි.
2: ඔව්. බටීර වෛද්‍යවරු කියනවානේ මේ මේ මේ ඒ අයිස්ක්‍රීමුයි හෙම්බිරිසාව අතර කිසි සම්බන්ධයක් නැහැ කියලා.
1: ආහා.
2: ඔව්. දැන් අපි ඕවා කියලා ඉවරලා ඕගොල්ලෝ කාලා
1: හරි ප්‍රශ්නේ ඉඳ
2: වැඩි වෙලා. ඔව්. අපිට මොකක් කියන්න එපා. වෛද්‍ය උපදේශ විමසලා නේද? මෙහෙම කිව්වා මේගොල්ලෝ. ඔය ඇල්කොටවුන් එකේ ඔය නුවාලා කියන එක විශ්වාස නැහැ ඇත්තද ડોක්ටර් කියලා අහන්න.
1: අහන්න. එතකොට ડોක්ටර් කියලා දෙයි. හරි.
2: අයිස්ක්‍රීම් කනවා නම් ඉතින් තැන් තියෙනවා අපි තව පොඩ්ඩකින් කියන්න නේද?
1: ඔව්. ඔව් නේ කන්න යන්න පුළුවන් තැන්. දැන් ඉස්සලා මතක් කරන්න ඕන මේ BYD ගැන. අයිස්ක්‍රීම් කනවා වගේ නෙමෙයි මේ මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔව්. ඔයා EV vehicle එකක්. නැත්තම් ඔයාටම කියලා වාහනයක් ගන්නවා කියලා කියන්නේ ඒක බොහොම කල්පනාවෙන් හිතලා බලලා බොහොම විමසිල්ලෙන් හොඳට රිසර්ච් කරලා කරන්න ඕන වැඩක්.
0: අනිවාර්යෙන්.
1: ඔව්. වාහන ගද්දි මේ රිසර්ච් කරන්න ඕන. එහෙම තියෙනවා. දැන් අපි මන් දන්නේ නැහැ මේ ඔගොල්ලොත් කරනවද කියලා. ඔගොල්ලෝ කියන්නේ මේ අපි වාහගෙන ඉන්න ඔයා කරනවද කියලා මම දන්නේ නැහැ. මේ ඕනම දෙයක් මිලදී ගනිද්දි සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපේ මේ තියෙන ඉන්කම් එකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඒ වෙනුවෙන් වැය වෙනවා නම් ඒ නැතත් අපි ගන්න දේ ගැන රිසර්ච් එකක් කරන්න
0: ඕනේ.
1: ඉතින් වාහනයක් කියලා කියන්නේ එහෙමයි.
0: දැන්
1: ෆෝන් එකක් එහෙම ගන්න ගියට පස්සේ මම එහෙම මාර රිසර්ච් කරා. රිසර්ච් කර කර ඉද්දි අලුත් ෆෝන් එකක් එනවා. ඒ අලුත් අප්ඩේට් එකක් එනවා.
0: මේ ඊයේ පෙරේදත් කරා නේද රිසර්ච් එක.
1: අන්න මේ ඊයේ පෙරේදත් කරා මේ කෙනෙක් වෙනුවෙන් ෆෝන් එකක් ගන්න. ඔව් එහෙම තියෙනවා ඉතින් එහෙම දේවල්.
0: ඒක සාර්ථකව අපි මේ ප්‍රොජෙක්ට් එක නිම කරා.
1: ඔව් ප්‍රොජෙක්ට් එක මායි සාරය තමයි ගියේ. බොහොම සාර්ථකව අපි ඒක කරා. ඉතින් ඔයා දන්නවද මේ BYD ගැන අපි දැන් කතා කරන්නේ ලංකාවේ. දැන් අපි දන්නවා ලංකාවේ කාලයක් වාහන ගේන්න දුන්නේ නැහැ. LCs open කරේ නැහැනේ.
0: Right.
1: අපිට තිබ්බේ නැහැනේ ඩොලර්ස්. ඊට පස්සේ කොහොම හරි ඔන්න LCs open කරලා දුන්නා. ඒ ගත වුණු මාස 9ක 10ක කාලය ගණන් කරාට පස්සේ ලංකාවේ අලුතෙන් ලියාපදිංචි වුණු වාහන වලින්
0: 31.1ක්
1: මොනවාද?
0: මොනවාද?
1: BYD වාහන.
2: 31.1ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 3/1ක්.
1: 3/1ක් කියලා ගන්න පුළුවන් අපිට. හරිද? ඒ වගේම තමයි ලංකාවේ අලුතෙන් ලියාපදිංචි වුණු. ඔය අලුතෙන්ම ගෙනාපු. මේ කියන්නේ brand new වාහන නේ. දැන් ඔය වෙන වෙන ඒවා ඔළුවේ තියාගන්න එපා second hand market එක. brand new වාහන වලින් EV vehicle ගත්තොත් ලංකාවේ EV දැන් අර 31.1ක් කියන්නේ
2: සමස්ත වාහන.
1: සමස්ත වාහන. එතකොට EV විතරක් නෙමෙයි. තෙල් වලින් දුවන වාහනත්
2: ඔතන තියෙනවා. ඒකේ second hand ඒවත් තියෙනවා.
1: තියෙනවා. ඔක්කොම ඇතුළත් වෙනවා. හරිද? ආ second hand ඒවා නෑ
2: නේද? brand new.
1: brand new අලුතෙන්ම ගෙනාපු ඒවා. හරිද? හැබැයි දැන්
2: motorcycle උත් තියෙනවනේ ඔකට නේද?
1: තියෙනවනේ. motorcycle
2: උත් තියෙනවා. motorcycle එන්නම මේ brand new නේ.
1: brand new නේ. එතකොට එතනටත් include වෙනවා. ඊළඟට EV vehicle අතරේ EV motorcycle වෙන්න පුළුවන් motor cars වෙන්න පුළුවන් මේ ඔක්කොම ගත්තට පස්සේ අලුතෙන්ම ලංකාවේ පහුගිය මාස 9ක කාලේ ගෙනාපු EV vehicles වලින්
0: 63.3ක්
1: BYD
0: 153
1: 150කට වැඩි
2: දෙගුණයකටත් වැඩි
1: වැඩියෙන් ගණන්ලා තියෙන්නේ BYD.
2: ඔව් කොච්චර බාධක කම්කටොළු අස්සේද ඔය ටික හැර ගෙනාවේ.
1: ඔය ටික හැර ගෙනාවේ නේ අමාරුවෙන් ඩොලර්ස් ටික රිලීස් කරගෙන.
2: රිලීස් කරගෙන
1: යුද්ධ මැද්දේ.
2: ඔව් යුද්ධ මැද්දේ ඒ විතරක් නෙමෙයි මේ කොච්චර එක එක කකුලෙන් ඇදීම් තිබ්බද?
1: තිබ්බද නේ. කොච්චර දේවල් තිබ්බද? ඉතින් ඔය ඔක්කොම දේවල් මැද්දේ ඔන්න 63.1ක්. ඒ කියන්නේ 50කට වඩා BYD තමයි ලංකාවේ EV vehicle වලින් මේ ගත වුණු කාලය තුළ මාස 9ක කාලය තුළ brand new vehicles වලින් තියෙන BYD තමයි ගෙනලා තියෙන වැඩිපුරම.
0: Right.
1: ඉතින් ඒ නිසා තමයි BYD ගරුසරු ගැන අපි මතක් කරන්නේ. BYD ගරුසරු එක්ක ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට දැන් පුළුවන්කම තියෙනවා. මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඉතින් මාසික වාරිකය 68000ක් වෙනවා විතරක් නෙමෙයි වාහනේ පළවෙනි services පහ වාට නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුමක් ඔයාලට හදලා දෙනවා. ඔයාලට සල්ලි නැත්නම් අතේ මේ වෙලාවේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකකින් ඔයාලට විශේෂ රක්ෂණාවරණ පහසුකමකුත් ලැබෙනවා. ඒ වගේම තමයි නොමිලේ හෝම් චාර්ජර් එකකුත් ලැබෙනවා. ඔයාලට ගිහලා චාර්ජ් කරගන්න පුළුවන් ගෙදර ඉඳන්. ඒ වගේම තමයි වාහන ලියාපදිංචිය රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාලට නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කලින් කෝල් එකක් දෙන්න 0112211 එකසය විසි පහයි එකසය විසි පහ නම්බකට බිඳුවයි එකයි එකයි දෙකයි එකසේ විසි පහයි එකසය විසි පහ
0: රයිට් මේ නම්බයි දැන් අපිට වඩා ඔගොල්ලන්ට පාඩම් ඇති
1: ඔවුනේ අපි කියනවනේ නිතරම අනික මතක තියාගන්නත් ලේසි බිඳුව එකයි දෙකයි එකසය විසි පහයි එකසය විසි පහ
0: ඔව් අපි ලේසි නම්බර්ස් කියන්නේ කියලා කිව්වනේ
1: අන්න ඒකයි මතක තියාගන්න පුළුවන් නම්බර්ස්
0: ඔව් දැන් හටි මේ වැවකට වෙලකට මුහුණලා
1: මුහුණලා
0: ජීවත් වෙන එක කොච්චර සුන්දරද කියලා ඔගොල්ලෝ දන්නවද ඔයි කොළඹ මිනිස්සු ඕක දන්නවද
1: ඔව් ඒ කියන්නේ මෙහෙමනේ ජීවිතේ අපිට තියෙනවනේ අමුතු මේ නිකන් සුප්‍රීමසිස් කියලා අපි කියන්නේ එහෙම දේවල් තියෙනවා හීන තියෙනවා
2: සහ අනිත් එක වතුර දකින්නවා කියන එක අපේ පරිණාමයෙන්ම ආපු එකක්
0: නේ
2: අපි ශිෂ්ටාචාර ගොඩක් කලාවට ලෝකේ ශිෂ්ටාචාර ගොඩනැගුවේ ගංගා නිම්න
1: ආශ්‍රිතවනේ නේද
2: අපි ඒකින්ද හැම වෙලාවෙම කැමති වතුර දකින්න තැනක ඉන්න
1: අන්න හරි නයිල් නදී නිම්න ශිෂ්ටාචාරය
2: හොයන් හොයන්
1: හෝ ශිෂ්ටාචාරය
0: ඉන්දු
1: නිම්න ශිෂ්ටාචාරය අන්න
2: එතකොට මල් වතුය අපේ
1: ශිෂ්ටාචාරය අන්න ඒක නිසා තමයි ඉතින් කඩවත තියෙන අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් ලගේ ඒකත් හැදෙන්නේ ওই විදිහටම බොහෝම නිෂ්කලංක පරිසරයක වැවකට වෙලකට මුහුණලා හැබැයි නාගරික වටපිටාවක් ග්‍රාමීය සුන්දරත්වයේ වගේම තමයි නාගරික වටපිටාවක ඔයාට ඕන කරන දේවල් ඔයාට හිතන්නකෝ දැන් මෙහෙමයි මෙහෙම ඔයාට කියන්න පුළුවන්
0: ඔය
1: ප්‍රධානම දේ ගමනාගමනේනේ ඔයා ගයක් හදද්දි හිතන්නේ
0: ඔයාට ලොජිස්ටික්
1: සහ ට්‍රාන්ස්පෝර්ට් කියන දේවල් ගැන තමයි හිතන්නේ දකුණු මධ්‍යම කටුනායක හා අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර තමයි තියෙන්නේ
0: right
1: ඊට පස්සේ නුවර පාරට ඔයාට ඇවිදින දුර මීටර 300ක් තියෙන ඇවිදින්න ඒ 300 ඇවිදගෙන යන්න
0: අනිවාර්යයෙන් ඇවිදින්න
1: නැත්නම් වැඩි සැප වැඩි වුණාම ප්‍රශ්න
0: ඉඳ ඇවිදින්න පාර ලෙඩ
1: ඔව් ලෙඩ අන්න ඒකනේ ඇවිදින්න නැතුව ගියාම ලෙඩ
0: හැදෙන්න පුළුවන්
1: ඒකෙන්ද ඒ මීටර 300 ඔයාට ඔන්න ඇවිදගෙන යන්න පුළුවන් නුවර පාරට වෙනකන්
0: ඊට
1: පස්සේ දැන් ඔයාට ඕන තරම් වාහන තියෙනවා බස් එක යනවා නම් එහෙම කෝච් එක යනවා නම් එහෙම ඔයාගේ පුද්ගලික වාහනය යනවා නම් ඔන්න අර කිව්වා වගේ අධිවේගී මාර්ග පිවිසුම විනාඩි 3ක දුරකින් තියෙන්නේ ඉතින් ඒ වගේම තමයි ඔයාට මෙතනින් ඇතුළට ගියාට පස්සේ ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකට අමතරව ස්විමින් pool තියෙනවා kids pool තියෙනවා gym එක තියෙනවා multi functional hall තියෙනවා sky garden එකක් තියෙනවා කට්ටියට එහෙම set වෙන්න එහෙම හවස්වරුවගේ එහෙම මේව පුළුවන් හරි
0: ඒ
1: වගේම තමයි පැය 24 පුරාවට දවස් 7ම security එක හම්බ වෙනවා මොනවාද CCTV cameras වලින් ඒ කියන්නේ ආවේක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ සියලු පහසුකම් සහිතව ඔයාට ඔයාගේ apartment එක රුපියල් මිලියන 31කට ගන්න පුළුවන්
0: right
1: ලක්ෂ 310යි වෙන්නේ ඉතින් ඉක්මන් කරන්න කියලා මතක් කරනවා 13:22 hotline එකට call එකක් අරගෙන ඔයාට පුළුවන් prime ලගෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න
0: okay හරි අපි සින්දුවක් අහන්න යන්න ඕනේ ඊට කලින් fix deposit එකක් දාලම සින්දුවක් අහන්න යන්න මොකද LB එකෙන් දැන් ඔයගලන්ට ඔන්න fix
1: deposit කියන්න බලන්න කොහොමද දාන්නේ කියලා මොනවද
0: දාන්න ඕනේ මෙහෙමයි ඔයාලට LB sim map එක තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් මොකද fix deposit එකක් open කරන්න පුළුවන් අවස්ථාව ඔන්න හදලා දීලා තියෙනවා sim map එකෙන්ම ඔයාට මේ ශාකාවකට LB එකට යන්න ඕනේ නැහැ
1: ඔයා
0: ජේෂ්ඨ පුරවැසියෙක් නම් 11.79 පොලියක් හම්බෙනවා දින 400ක තැන්පතුවකට දින 200ක තැන්පතුවකට ජේෂ්ඨ නොවන අනිකුත් ඕනම කෙනෙක්ට 9.79 පොලියකට ඔන්න fix deposit එකක් open කරන්න පුළුවන් අර කිව්වා වගේ LB sim map එකෙන් ඉතින් ඔය වැඩේ කරගන්නත් පුළුවන් කල් පිරුණාම සල්ලි ටික LB sim map එකෙන්ම ගන්නත් පුළුවන්
1: ආ ඔය ඔක්කොම ඔයාලා කරගන්න පුළුවන් එතකොට ඉතින් ආයේ LB finance ශාකාවක් හොයාගෙන යන්න ඕනේ වෙන්නේ
0: නැහැ.
1: ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන. අද සිකුරාද happening Friday කියලා කියන්නේ ඉතින් අපේ DJ night එක තියෙන දවස. DJ අසා එක කවුද දන්නවද අද එන්නේ?
0: කවුද දෙන්නේ?
1: බැටල් එකක්නේ තියෙන්නේ. දැන් අපේ format එක battle. එහෙනම් අපි ගලින්ම වලි scene එකේ තමයි ඉන්නේ.
0: scene එකේ.
1: ආ ඔය කියන්නේ scene එකේ ඉන්නේ. අපි සංගීතයෙන් වලි දාගෙන ඉන්නේ.
0: ඒ තමයි මේ අසා ඊ අරහෙට call කරනවා මෙහෙට call කරනවා.
1: scene එකේ ඉන්නේ.
0: ආ
1: දැක්කම කොණ්ඩේම මොනවද කරලා
0: scene. ගඩොල් ඇදලා.
1: ගඩොල් ඇදලා කියලා අපි එහෙම අපහස කරාට කොල්ලා ඒ පොඩි fashion style එක අනුගමනය කරගෙන ඉන්නේ මේ ටික. හරිද? එහෙම තමයි ඉන්නේ කොමාරි ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ෂාන් එනවා
0: රයිට්
1: ඊට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කය මාගම් රෝණුපුර
0: ඕකේ
1: කවුද ඉන්නේ
0: කවුද
1: DJ වික්ටෝ වික්ටෝ
0: දකුණේ කොල්ලෙක්
1: දකුණේ කොල්ලෙක් හම්බන්තොට ඉඳන් එන්නේ
0: වැඩ බලාගන්න කට්ටිය රෙඩි වෙලා ඉන්නේ
1: රෙඩි වෙලා ඉන්න ඉතින් FM 94.8 95 න් අපිව අහගෙන ඉන්නවා වගේම ඔයාට පුළුවන් අපේ FB live එකට සෙට් වෙන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න රියැක්ට් කරන්න වෝට් කරන්න
0: කවුද
1: දිනන්නේ කියලා මේ ඔක්කොම අදරය නමේට DJ night එකෙන් මගේ මයික් එක පහලට එන අපි එක හදාගෙන ඉන්න
0: ඒ ඔක්කොම හදාගෙන අපි ආයේ සින්දු අහලා මේ පැත්තට එන්නම්

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 8 විනාඩි 39යි.
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 718 WhatsApp කරන්න.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13.22.
6: පුත්කලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතුවාහන ණය හෝ ලීසින්. දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. අමතන්න 0112 131 13 13. කුන්දේසි අදාළ වේ.
7: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
8: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල කම්පොල. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 0112 127 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
11: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
12: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
14: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
15: ඇංකර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
17: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 122 125 125 අමතන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM
18: මොනාරි කරමුද?
19: කරමු.
18: එන අද ස්ටුඩියෝ එක පැත්තට.
19: දෙන්නක පිටේ මම කතාව කියන්නේ.

0: උදේ 8 විනාඩි 49යි අල්ගටාම වෙලාව. අපි යන්න ඕන අපේ අන්තිම පැයට. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ
1: මොනගෙනද?
0: ජූනි 29 ලස්සන වැඩක් පටන් ගත්තානේ.
1: ආව් මහනුවර ප්‍රදර්ශනයනේ.
2: නුවර කියන්නේ කොහොමත් නිකන් මෙවැනි ලස්සන සිරියාවක් කියනන්නේ. නුවර වැව ඊළඟට ඇත්තට නුවර වැව තියන්නේ මහනුවර නෙමෙයිනේ.
0: ඔව්.
2: අනුරාධපුරේ.
0: ඔව් නුවර තියෙන්නේ අනුරාධපුරේ.
2: හැබැයි අපි
1: රවුම
2: වලාකුළු බැම්ම ඊළඟට අර මහා ගස් පේලිය නේද, ශ්‍රී දළදා මාලිගාව, රජ වීදිය ඔක්කොම පහු කරන් එනකොට දැන් අලුත්ම නුවර අලංකාරය තමයි KCC එක. KCC එක ඇතුළට ගියාම මේ දවස්වල තියෙන අලංකාරය තමයි අපේ බුක් ෆෙයර් එක.
0: දැන් 29 ඉඳන් ජූලි 5 වෙනකන් තියෙනවා කියලා තමයි කිව්වේ.
1: ඔව්.
0: දැන්
1: කීප විතර වැඩ යනවා?
0: 3 වෙනිදා. ඔව්. දවස් දෙකයි තියෙන්නේ එතකොට.
2: ඒ කියන්නේ මේ වීකෙන්ඩ් එක.
0: ඔව්. වීකෙන්ඩ් එක. ඔව් නේද, වීකෙන්ඩ් එක කියන්නේ සන්ඩේන් ඉවරයි
1: වැඩ. ඒ කියන්නේ මේ අද යන්න
0: කට්ටිය. අද යන්න මොකද මේ?
1: අද සිකුරාදානේ.
0: ඔව්.
1: අද එතකොට කට්ටියට යන්න එහෙම ඉන්නවනේ කට්ටිය. දැන් සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට ට්‍රිප් එකක් එහෙම යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න කට්ටියට මේ පාර නුවර යන්න පුළුවන්.
2: නුවර ගිහලා පොත් ප්‍රදර්ශනේ දැන් අපි අවුරුදු පොත් ප්‍රදර්ශන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මම හිතන්නේ අවුරුදු දැන් 30කට ආසන්නයි. එකපාරයිනේ තිබ්බේ නැත්තේ. කොරෝනා කාලේ විතරයි තිබ්බේ නැත්තේ. මුලින්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පටන් ගත්තේ ජෝන්ද සිල්ලා සමුරුණගහල කියලා එකක් ඒ දවස්වල තිබ්බ. දැන් ඒක තාම හදනවා අවුරුදු 16ක් විතර තිස්සේ. කලාභවන කියලා එකක් තිබ්බනේ, බලාකමන.
0: බලාකමන.
2: ඒක ජාති කලාභවන කිව්වට ඒක ඇත්තටම බලාකමන තමයි. ඒකත් හදන්න අරන් කාලයක් වෙනවා. අන්න ඒ කලාභවනේ තමයි මේ මුලින්ම පටන් ගත්තේ. ඊළඟට BMICH එකේ ඔය දැන් සම්මන්ත්‍රණ තියෙන මේ වපසරියේ මට ගෙනාවා. ඊළඟට දැන් තියෙන සිරිමාව බණ්ඩාර
1: මුළු
2: මුළු මුළු BMICH එකමනේ.
1: ඔව්.
2: මේ එහෙම වෙලා ලොකු ගමනක් ආවා. මුල් දවස්වල නම් ওই ජනකායව වැඩි වුණාම මේ දින වෙනස් වුණා. ඒ කියන්නේ තව දවස් දෙකක් වික් කරා. හැබැයි දැන් අවුරුදු 20කට ආසන්න කාලයක්. හරි, දැන් අවුරුදු 19ක් මම හිතන්නේ මහනුවර පොත් ප්‍රදර්ශනයේ පටන් ගන්න. ඒ පොත් ප්‍රකාශනයේ සංගමයේ තියෙන විශේෂත්වය තමයි මොනම හේතුවක් ඉදවන් දින ප්‍රමාණය නම් දික් කරන්නේ
1: නැහැ.
2: එදා ඉඳන් මෙදා වැඩේ ඉවරයි.
1: ඔව්. ඒ දවස් ඇතුළ ඇවිල්ලා
2: ඒක හින්දා නිකන් ඥම් පචන් ගහන්න එපා මේ වීකෙන්ඩ් එකෙත් යන්න බැරි වුණොත්.
1: ඔව්, මේ වීකෙන්ඩ් එක විතරයි වාට හම්බෙන අන්තිම වීකෙන්ඩ් එක මහනුවර පොත් ප්‍රදර්ශනයට යන්න. ඉතින් ඇත්තටම නොවකියෝ වගේ 19 වන වරට තමයි මේක සංවිධානය වෙන්නේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ.
0: ආයි
1: වෙන කොහෙවත් හොයන්න නැහැ. KCC එක කිව්වම ඉතින් දන්නවා හැමෝම. යන්න ගිහිල්ලා ඉතින් වාට ඕන කරන පොත්පත් ගන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මෙවර මහනුවර පොත් දැක්මේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ සුසර ප්‍රකාශන ආයතනය. ඒ වගේම තමයි ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීට් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන කටයුතු කරනවා. රන් අනුග්‍රහය ගෝල්ඩ් ස්පොන්සර්ස් ලා විදිහට ආකර්ෂා, IBMC, ඊට පස්සේ ඉමාෂි, ජය බුක් සෙන්ටර්, මියුසස්, සමනල දැනුම, සමගි ප්‍රකාශන ආයතන කටයුතු කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙවර 19 වන වරටත් සංවිධානය වන මහනුවර පොත් දැක්මේ නිල රේඩියෝ අනුග්‍රාහකයා විදිහට නැත් FM අපි ඉන්නවා.
0: ඕකේ. හරි, ඒ විදිහට ඒක ගැන මතක් කරන ගමන් යන්න අමතක කරන්න එපා. වීකෙන්ඩ් එකේ ඉක්මනට මතක් කරන්න ඕනේ යුනියන් බැංක එක ගැනත්.
1: ඔව්, යුනියන් බැංක එකත් එක්ක ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමලත් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමලත් රණවිරුවන්ට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ඔයාට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වසරකට රුපියල් 30,000ක පික්මී හයර් ප්‍රමාණයක් ඔයාට නොමිලේම හම්බෙනවා මේකට අමතරව. ඒ වගේම තමයි වසරකට රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේ පියවා ගන්න පුළුවන් හැකියාව. ඒ වගේම තමයි මේ ණය ඔයාට වසර 15ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා බොහොම පොඩි පොලී අනුපාතයක් යටතේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් දෙන්න 01178818. හරිද? ওই නම්බරයකට කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ.
0: ඕකේ. යුනියන් බැංක එකට යන්නේ කෝල් එක. හරි. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ටික ඒ විදිහට විසඳ ගන්න ගමන් කෝල් එකක් දීලා මෙල්වා ස්ටීල් ගන්නත් මතක් කරන්න ඕනේ. වාගේ කන්ස්ට්‍රක්ෂන් මොන හරි වෙනවා නම්, ගෙදර අලුතෙන් හදනවා නම්, මොකක් හරි ව්‍යාපාර ස්ථානයක් හදනවා නම් මෙල්වා දාන්න කියලා මතක් කරන්න
1: ඕනේ. අනිවාර්යයෙන්ම මෙල්වා දාන්න. මෙල්වා ශක්තිය තමයි ලංකාවේ අංක එකේ විශ්වාසනීයම වානේ ශක්තිය.
0: වානේ ශක්තිය. ඕකේ. ඩීජේ නයිට් එක අද තියෙනවා රෑට. ඒක ගැන විස්තර අචී මතක් කරා. ඊළඟ පැයෙන් තව විස්තර අරගෙන එන්න.
1: එන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදෑසන 8:56යි.
4: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස්.

0: නතරට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
5: එන්න රුපියල් 40ක දිනුම්

0: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet.
5: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
7: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
8: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 363 076 716 3672
7: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
9: FM 95.8 Net FM Divaina Pura
10: වෙලාව දෙනා මෙයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ

0: ඔස්කෝ වගේක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා at news.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නිත්නිියු සමඟ මම කේසර. ෆේස්බුක් හා ටෙලිග්‍රෑම් රොදුකාංග හරහා සම්බන්ධතා ගොඩනගා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදු කළ හැකි බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශනාංශය වෙත ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. එම සැකකරු රුපියල් 43,86,219 මුදලක් එලෙස වංචා කර එම මුදලින් රුපියල් 105 මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශනාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟට නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: netnews ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 9 විනාඩි 7යි අල්ගටාම වෙලාව. අපි ඇවිල්ලා තියෙන අපේ අන්තිම පැයට.
1: ආ දැන් හරි 9 පැය.
0: ඔව් මෙතන බෑ මේ විතරක් සාම සාකච්ඡා සිද්ධ කරන්න හදන.
2: ඒක තමයි කොච්චර ජීවිතයේ අනිත්‍යයිද. ඒක දැනගන්න ජීවත් වෙන්න.
0: ඔව් මේ ඊරානේ පැත්තට යන්න plan කරනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක්.
1: ඔව් අපි මේ ඇතරවුනේ අපි ඊරානේට යන්න
0: plan කරේ. ඔව් එදෙනේ යන්න ඕනේ මං කියන්නේ මොකද දන්නවද? ඒගොල්ලන්ට මේ වෙලාවේ diplomatic සහාය අවශ්‍යයි.
1: අපි ඒක දුන්නානේ මෙහි ඉඳන්. අපි කොච්චර බැක් කරාද මේ මේ මේ වැඩේ වැරදි කියලා.
0: Strategic policies ගේන්න ඕනේ ඉස්සරහට.
1: උපාය මාර්ගික ප්‍රතිපත්ති
0: න්‍යාය ඔව් ප්‍රතිපත්ති
1: සහ ප්‍රතිපත්ති හරි ඒව අපිට ඒව ලොකු වැඩි ඒව අපි කරන්නේ නැහැ
0: අපි කරන්නේ
1: අපි ওই තියෙන දේවල් සහ සිද්ධ වෙච්ච දේවල් වෙන්න පුළුවන් දේවල් නේ කිව්වේ අපි ඉතින් කියපු විදිහට ඒ දේවල් සිද්ධ වුණා
2: නෑ ඉතින් ඒක තමයි දැන් සාමාන්‍යයෙන් කොහෙද යන්නේ දැන් ඇත්තටම මේ ඉරානේ යන්න මාධ්‍ය වේදින්ට අවස්ථාව ලැබෙනවනේ දැන් අර එකපාරක් මතකනේ අපේ හරේන්ද්‍ර ජයලාල් මහත්තයා ඉරානයේ ගිහිල්ලා ආවිල්ලා දවස් දෙකෙන් යුද්ධ පටන් ගත්තා.
1: යුද්ධ පටන් ගත්තා.
2: එයාත් එක්ක යන්න හිටපු එක්කෙනා පොල්ල තිබ්බනේ. නේද?
0: ඒකනේ.
1: මේකයි. එහෙනම් ඉතින්
0: සමහරට එයා යන්න හිටපු එක්කෙනා ගියා නම් ওই යුද්ධ
1: නොවෙන්නත් තිබ්බා. නොවෙන්නත්
2: තිබ්බා. එහෙම වෙන්නත් තිබ්බා. කොහොමද එහෙම දැන් ඉරාන මේ ඉරානේ යනවා අපි එහෙම කියලා කිව්වම ඉරානේ? ඉතින් දෙයනේ මාධ්‍ය වේදින් කාර් ඉතින් දැන් යුද හමුදාවක් ඉරානෙට යනවායි කිව්වම ලෝනේ කියනවද නෑනේ දැන් අර අපේ ඔය මේ පතිරගේලා ගිහිල්ලා ඔය සාමසාධක කටයුතු කරනකොට ආ යුද බිමට යනවද
1: යනවද
2: ඉතින් ඒක තමයි මාධ්‍ය වේදින් එහෙම ඉරානෙට හරි හෝමුස්සන් සමුද්‍රසන්ධියට හරි කොහෙද රුසියාවයි මේ යුක්‍රේනයේ යුද්ධ වාර්තා කරන්න ගිහිල්ලා හරි යනවා කිව්වම එහෙම ඇස් උඩ තියාගන්න දෙයක් නෑ ඒක අපේ රස්සාව
1: ඒක තමයි කොහේ හරි තැනකින් මතු වෙන්න පුළුවන්.
2: ඔව් අර සාමාන්‍යයෙන් අපි කතාවට කියන්නේ ඉස්සර ලංකාවේ බෝම්බ පිපිරනකොට සාමාන්‍යයෙන් ජනතාව කරන්නේ බෝම්බ පිපිරන තැන ඉඳන් ගෙදර දුවන
1: එක.
2: අපි කරන්නේ මොකද ගෙදර ඉඳන් බෝම්බ පිපිරන තැන දුවන එක.
1: හරි ඉතින් එහෙම තමයි. ඉතින් දැන්නවා කිව්වනවාගේ දැන් මේ වෙනකොට තියෙන බලාපොරොත්තුව තමයි යුද්ධේ ඒ කියන්නේ මේ පාශ්චාත් යුද සමය කියන්නත් බෑනේ තාම. තාමත් යුද්ධේ යනවා. තාම ප්‍රහාර එල්ල වෙනවා. ඒ කාලෙම යන්න ඕනේ කියලා ඉරානෙ. මොකද ඉස්සෙල්ලා ගිහිල්ලා වැඩක් නැහැ.
2: මොකටද? ගිහිල්ලා කඳු වේවා මේ. ඉතින් ඒ එහෙම. අර ඒව හොඳයි මේ අර මොනවාද?
0: ටුවරිස්ට් කෙනෙක්.
2: ටුවරිසම් ඒ කියන්නේ මේ සංචාරක මාධ්‍යකරණයට හොඳයි.
1: හොඳයි නේ. ඉතින් ඔන්න නෝවා බලාපොරොත්තු වෙනවා. එහෙම ගියොත් අපිට ගෙලින් මේ ඉඳන් ලයිව් එකක් ගන්න බලන්න මොකද වෙලා තියෙන්නේ සිද්ධිය කියලා. හරිද? ඉතින්
2: මම නොබෝ දිනකින් මේක බොහෝ දුරට ඉටු වෙයි.
1: ඉටු වෙයි. හරි.
0: ඒ වගේම මාවත් බෑග් එකක් දාගෙන
1: යනවා. ඒ විදිහ ඔක්කොම ගියාට පස්සේ දැන් මෙතන කවුද මේව බලාගන්නේ?
0: ඔයාට වගකීම් පාර දෙන්නේ නැහැ.
1: මේ ටවුන් එකේ තනියම කරන්න බෑනේ.
0: අපි මේ පැත්තෙන් ඩේටා එවනවා. ඔයා ඇනලයිස් කරලාදී මේ ලෝකෙට බෙදා හරිනවා.
1: හරි. ඉතින් මතක් කරන්න ඕන මේ දැන් යුද්ධ පටන් ගද්දිම ආධ්‍යාත්මික නායකයා අල් කමේනි ඝාතනය වුණානේ. ඉතින් එයාගේ එයාට අවසන් ගෞරව දැක්වීමේ උඩලක් සංවිධානය කරලා තියෙනවා මේ වෙනකොට ටෙහරාන් නගනුවර.
2: දැන්ද ඒක?
1: ඔව් ඔව් තාමත් ඒ කියන්නේ එයාගේ දේහය යම් ආකාරයකින් තියාගෙන ඉන්නවා කියන එක. ඉතින් ඉරාන මාධ්‍ය වාර්තා කරනවා මිලියන 20ක ඉරාන ජාතිකයින් ප්‍රමාණයක් ටෙහරාන් නුවරට රැස් වෙයි කියලා මේ වෙනුවෙන්.
0: මිලියන
1: 20ක්.
2: දැන් අපි දන්න විදිහට ඉස්ලාම් චාරිත්‍රානුව අපි බොහොම උත්කර්ෂයෙන් කතා කරනවානේ. සාමාන්‍යයෙන් දේහයක්
1: 24ක් 12ක් ඇතුළත
2: ඉවරනේ. කරනවානේ. ඇත්තටම හොඳ දෙයක් නේක. නේද?
1: ඔව්.
2: අර අපි සිංහල භාෂාවෙන්ම කියනවා නම් අපි කරෝල කර කර ඔක තියන් ඉන්න ඕනේ නැහැ
1: නේ. නැහැ කියලා.
2: මේ ඉතින් ඒ මුස්ලිම් අවමංගල චාරිත්‍ර කවුරුත් බොහොම අගය කරන දේවල්නේ. හැබැයි දැන් ඉරානයේ කියන්නේ මුස්ලිම් රටක් නේ.
1: මුස්ලිම් රටක්.
2: හැබැයි මෙච්චර කල්ලේ දෙහය තියන් ඉන්නවා කියන එක වෙනම අපි හොයලා බලන්න ඕනේ කාරණා.
1: ඔව් ඒ කියන්නේ ඉතින් මෙහෙමයි අල් කමේනි කියන්නේ ආධ්‍යාත්මික නායකයා. ඔහු ඝාතනය වුණා. එතකොට අර ඒ කියන්නේ අර අවශ්‍ය කරන ගෞරව දෙන්න බැරි වුණා කියන එක
2: තියෙන
1: යුද්ධයස්සේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති සංරක්ෂණය කළා මේ විදිහට ඔහුගේ දෙහය තියාගන්න නැත්තේ. කොහොම නමුත් ටෙහරාන් නුවරට රැස්සලා මීට කලින් ඔක රැස් වෙන්න ගියා. හැබැයි ඒ අවස්ථාවේ යුද්ධය බොහොම තීව්‍ර මට්ටමක තිබ්බ නිසා ප්‍රසුන්නේ ගුවන් ප්‍රහාර එල්ල වෙයි කියන බය නැත්තම් සැක තිබ්බ නිසා. හැබැයි ඉතින් මේ වෙනකොට ඒ තත්ත්වයන් පහ වෙලා ගිහිලා තියෙනවා.
2: කොහොමද ඉරාන පාපුන්තු කණ්ඩායම ගියාද ගෙදර?
1: ගියා. ඒගොල්ලෝ ගෙදර ගියා.
2: පරදුනා නේද?
1: ඔව් ඒගොල්ලෝ පරදුන්නේ නැහැ. මෙහෙමයි ඒගොල්ලෝ සහභාගී වෙච්ච තරග දෙකම ඩ්‍රෝ කරගත්තා. හැබැයි ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ඉතින් ඉස්සරහට යන්න අපි
2: කියන ප්‍රසාද
1: ලකුණු ඕනේ කියලා පොයින්ට්ස් අවශ්‍යයි කියලා ඒක ඒ ප්‍රශ්නේ නිසා ඒගොල්ලෝ ඉස්සරහට ගියේ නැහැ. ඒ වගේම තමයි ඉරාන පාපන්දු කණ්ඩායම වගේම ඉරාන පාපන්දු කණ්ඩායම ගැන ලෝකේ පුරා ඉන්න පාපන්දු රසිකයින් සෑහෙන මේ ගෞරවයකින් කතා කරලා තිබ්බ. මොකද යුද්ධයක් මැද ඇවිල්ලා තමයි තරග වලට ක්‍රීඩා කරේ. ඒ වගේම තමයි අපි මීට කලින් මතක් කරා තරගය පටන් ගන්න පැය 24කට කලින් තමයි එන්න පුළුවන් ක්‍රීඩාංගණයට. සාමාන්‍යයෙන් දැන් අපි දන්නවනේ ක්‍රිකට් උනත් ගහද්දී මැච් එක ගහන ග්‍රවුන්ඩ් එකේ කලින් ඇවිල්ලා ඒ තත්ත්වයන් යටතේ පුහුණු කිරීම කරනවානේ, පුහුණු වීම කරනවානේ. හැබැයි ඒ අවස්ථාව මේ පාර හම්බුන්නේ නැහැ. ඉරාන කණ්ඩායමට පැය 24කට කලින් එනවා. ඊපස්සේ ආයෙ මැච් එක ගහලා එදා හවසම යන්න ඕන. ආයන්නේ මෙක්සිකෝවට. ආයෙ මෙක්සිකෝව ඉදලා එනවා මෙහෙට. ඒ වගේ ලොකු දුරක් ගෙවාගෙන ලොකු ඉතින් මහන්සියක් දරාගෙන
2: ගේම් එක ප්ලේ කරා.
1: ගේම් එක ප්ලේ කරා. ඒ කියන්නේ පරාද නොවි ඩ්‍රෝ කරගන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි තත්ත්වය. කොහොම නමුත් ඉතින් ඉරානය කියන්නේ සහ ඉරාන වැසියන් කියලා කියන්නේ හරි මේ අපි දන්නවනේ පර්සියානු ඒ ජාන කියන කට්ටියනේ. ඒගොල්ලෝ ඉතින් ලේසියෙන් පහසුවෙන් දේවල් අත්හරින්නේ නැහැ.
0: යස්.
1: ඒක තමයි ඒගොල්ලෝ ඉතින් ලෝකෙටම පෙන්වන්නේ.
2: ඔව් අර මේ ස්කූල් බෑග්ස් අරන් ඇවිල්ලා ඒගොල්ලෝ ලස්සන විරෝධතාවයක් දැක්කුවා
1: ඇමරිකාවේ. ඇමරිකාවේ භූමියටම ඇවිල්ලා ඉතින් ඒ විරෝධතාවය දැක්කුවා. ඉතින් ඇමරිකාවත් ප්ලේ කරන්න දුන්නා. ඒ කියන්නේ FIFA එක කියලා තිබ්බේ ක්‍රීඩාව පාපන්දු කණ්ඩායමක් මේ ඉන්නේ ලෝකයේ පිළිගත්තු ජාත්‍යන්තර වරම් තියෙන. ඉතින් එහෙම කණ්ඩායමක් අපිට කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප කරන්න හෝ එන්න නොදී නවත්තන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා. හැබැයි රුසියාවට ඕක කරානේ. රුසියාවට ඔලිම්පික් එන්න දුන්නේ
0: නැහැ.
1: රුසියාව ඔලිම්පික් ආවේ ඒ කට්ටිය වෙන කොඩියකින්. වෙන මේ ඔලිම්පික් කොඩියට තමයි දරක් කරේ. ඒගොල්ලන්ට එන්න දුන්නේ නැහැ මේ ඔලිම්පික්ස් වලට.

0: Anupaha FM Aloha Tarai Tashmaata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: උදේනාමයයි විනාඩි 16යි
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01121125125 මතන්න
5: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: රසට ගුණට උයන්න පිටේ 3-5
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
9: LB Leasing within ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න.
10: 0112200.
11: හැමතේකම එකම වගේ නෙමෙයි. Lauji parampara gananawak vishwasin thorana ida wagema adath novena ඔබත් අදම ලාෝජී ගන්න
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ

0: කොවිසිතලොතරැයිය.
1: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

0: උදේ 9:23 යි අල්ගටාම වෙලාව.
1: ඔයගොල්ලෝ එන්න බලක් උනා ටික.
0: ඒකනේ ඔයගොල්ලෝ බැලුවා දැයි අපි නැත්තේ.
1: අපි දෙන්න හිටියේ බොහොම විද්වත් මේ සාකච්ඡාවක්
0: ඇතුළේ. කතිව කතිකාවතක.
1: අන්න හරි. විද්වත් කතිකාවක් ඇතුළේ. විද්වත් කතිකාවක් කියලා එහෙම කියන්නත් පුළුවන්. විද්වත් සාකච්ඡාවක් කියන්නත් පුළුවන්. අපි කතා කරේ මිනිස්සුන්ට අපි හොඳ කියනවනේ.
0: නේ.
1: වා හොඳයි.
0: ගොඩක්යි
1: අමාරයි.
0: අර යුන්ත ගමනක් තියෙනවා.
1: ඔයාලා හොඳ ගමනක් තියෙනවා. ඔයා මේ ගමන ගියොත් ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්.
0: මේව
1: කියනවනේ. අපි ඕවා කියන්නේ මේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගෙන් සමු ගන්න වෙලාවට.
0: නැත්නම්
1: ඒගොල්ලෝ ළඟ නැති වෙලාවක.
0: ඔව්.
1: නැත්තම් අපි අර ගොඩක් වෙලාවට හොඳ කියනවනේ මේ මලගෙවල් වල ගිහින්.
0: මලගෙවල්.
1: අනේ ඉතින් මේ දරුවා හිටියානම්. දැන් ඉතින් නෑ දරුවා.
0: දරුවා නෑ.
1: දරුවා නෑ. හරිද නැත්තම් ඒ පුද්ගලයා නෑ. හැබැයි අපි හොඳ කියනවා.
0: හැබැයි
1: අපි ජීවත් වෙලා ඉද්දි මූණට හම්බුනාම
0: නේ
1: නිතර දෙවේලේ සම්මුඛ වෙද්දි අපි හොඳ කියන්නේ
0: නැහැ.
1: ඒලාට hina වෙලා
0: නැත්තම්
1: hina වෙන එකේ විදි දෙකක් තියෙනවා.
0: ඔව් කොහොමද?
1: එකක් මේ එකක් ඇත්තට හදවතින්ම hina වෙනවා.
0: හා
1: අනිත් එක තමයි hina වෙනවා.
0: නිකන් hina වෙනවා.
1: කියන්නේ
0: ඇත්තටම සතුටට hina වෙනවා දැක්ක හින්ද සතුටුයි හදවතින්ම.
1: සතුටට නැත්තම් උදේ පාන්දර good morning කියලා එහෙම නිකන් මේ පොඩ්ඩක් අපි තියනවනේ එහෙම පොඩි එකක් තියෙනවා. නැත්තම් ඉතින් තියනවා සමහරු hina වෙනවා.
0: ඔව්
1: අපිට hina වෙනවා.
0: අපිට hina වෙනවා.
1: එහෙම වෙන අවස්ථාවක් තියෙනවා.
0: ඔව්. කියන්නේ යනකම් ඉඳලා hina වෙනවා.
1: hina වෙනවා. ඔව්. යනකම් ඉඳලා hina වෙනවා තියෙනවා. මේ ඒ කියන්නේ මේ අපි මොකක්ද දන්නද දැන් මේ කියන්න හැදුවේ? කියන්න හදපු කාරණාව තමයි ඔයා කාගේ හරි කෙනෙක්ගේ හොඳ දෙයක් දැක්කොත්, දක්ෂතාවයක් දැක්කොත් ඒක ඒ මොහොතේම අගයන්.
0: නේ
1: ඒ වටිනාකම ඒ දෙයට දෙන්න. ඒක හරි මේ අපිට මේ අතින් වියදම් වෙන වැඩක් නෙමෙයිනේ. ඔව්. කවුරු කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. නේ මේ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. මොනා හරි
0: ඕනම තරාතිරමක කෙනෙක්
1: හොඳ චරිතයක් නම්
0: එයා
1: හොඳ දේවල් කරන කෙනෙක් නම් ඒ වෙලෙම අගයන්ද ආයේ බලාගෙන ඉන්න එපා. ආයේ මේ නෑ නෑ දැන් ඕන්නේ නෑ පස්සේ කියනවා එහෙම එපා. මොකද ඒ මොකද දන්නවද ඒ නම් මොහොත අපේ ජීවිතේ නම් මොහොත ඒ උදා වෙන මොහොත අපිට නැවත උදා නොවෙන්න පුළුවන් සාරා.
0: එහෙම
1: තමයි අපේ ජීවිතේ. අපි සමහරලාට අපි ආව පස්සේ හම්බුණා මොන්නේ කියලා දානවා කියලා හිතනවනේ.
0: හම්බෙන්නේ
1: නැහැ. ආයේ එහෙම අවස්ථා තියෙනවා.
0: සදාටම හම්බෙන්නේ නැතිවෙන්නත් පුළුවන්.
1: වෙන්නත් පුළුවන්.
0: ඉතින්
1: ඒකින්ද හොඳක් දැක්කම,
0: හොඳ
1: දෙයක් දැක්කම, හොඳ ගුණාංගයක් දැක්කම නේ, දක්ෂතාවයක් දැක්කම, විශේෂයෙන්ම දක්ෂතාවයක්.
0: ඒක
1: තමයි අමාරුම වැඩි. දක්ෂතාව දැක්කම ඒව අගයන් හරි අමාරුයිනේ.
0: ගොඩක් කටේට අමාරුයි.
1: ගොඩක් කටේට අමාරුයි. කටු වයින්නවා. අමාරුයි. එහෙම වෙන්න එපා.
0: වෙන්න එපා.
1: ඒකේ වෙලෙම අගයන්න. මොකද එහෙම අගයනකොට ඔයා දන්නවද අගයන කෙනාගේ නෙමෙයි වැඩිපුර ලස්සන පේන්නේ.
0: එහෙනම්
1: ඒ අගයන කෙනාට ඒක දැනෙනවා ඇති.
0: ඒක
1: හරි මා වගේනවා මේ වෙලාවේ
0: කියලා. කම්පලිමන්ට් එක හම්බෙන කෙනා.
1: හම්බෙනවා කියලා. හැබැයි ඒ අගයීම කරන කෙනා එයාව අපිට සෑහෙන ලස්සනට ඒ වෙලාවට පේනවා.
0: මොකද
1: එහෙම කරන්න බෑ හැමෝටම. එහෙම කරන්න පුළුවන් බොහොම සුළු පිරිසකට.
0: විතරයි.
1: ඒගොල්ලෝ බොහොම විශිෂ්ට ගණේ මනුෂ්‍ය රත්නයන් කියලා අපි කියනවා.
0: කියනවා.
1: ඉතින් මනුෂ්‍ය රත්නයක් වෙන්න කියලා අපි වඩාත් මතක් කරනවා.
0: ඒ වගේම තමයි වැරද්දක් දැක්කොත් ඒකත් කියන්න.
1: අන්න.
0: ඒකම අනිත් පැත්ත.
1: දැන දැන කියන්න ඕනේ නැහැ. අපි කියන්නේ වැරද්දක් දැක්කම ඒ වැරද්ද ඒ කෙනාගේ මූණට ගිහිල්ලා කියන්න
0: ඕන.
1: ඔව් වැරදි.
0: මේ
1: වැඩේ කරා.
0: මෙහෙම
1: නෙමෙයි යෝග සිද්ධ වෙන්න ඕන කියලා කෙලින්ම කියන්න
0: ආයි
1: වෙන ප්‍රශ්න නැහැ.
0: පැකිලෙන්න එපා නේ.
1: ඔව් ඒ වගේ කෙලින් කියන අයව මේ හලලා දානවා. කෙලින් කියන අයට කරදර වැඩි නේ. ඒකේ කෙලින් කියන කෙනාගේ වැරද්දක්
0: නෙමෙයි.
1: එයා ජීවත් වෙන ecosystem එකේ වැරද්දක්.
0: වටපිටාවේ
1: වැරද්දක්. ඔන්න ඉතින් ecosystem ගැන කියද්දි මට මතක් වුණා. BYD ලා. අලුත්ම ecosystem එකක් ලංකාව ඇතුලේ හදන්න පටන් අරන්
0: තියෙනවා. රයිට්.
1: මොකද්ද ඒ ecosystem එක?
0: මොකද්ද?
1: දැන් BYD වාහනයක් ගත්තට මදි නිසාලා. වාහනයක් ගත්තට මදි. මේක charge කරගන්න තියෙනවා. හරි චාර්ජින් යුනිට් එක ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට නොමිලේම හම්බ
0: වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ.
1: ගෙදර ඉඳන් චාර්ජ් කරගන්න පුළුවන්. හැබැයි යන අතර මගකදී දැන් අපිට දුර ගමනක් යන්න නම් චාර්ජ් කරගන්න කොයි හරි මේ ගෙවල් හොය හොය යන්න බෑනේ.
0: මේ ට්‍රිප් එකක් එහෙම යනකොට
1: යන්න බෑනේ. මොනවද ඒකට ඕනේ? චාර්ජින් පොයින්ට්ස් තියෙනවා.
0: චාර්ජින් පොයින්ට්ස් ඕනේ.
1: හරි ඒ එකක්. ඊළඟට සර්විසස් වාහනයක් කියන්නේ ඉතින් කැඩෙනවා ප්‍රශ්න එනවා. දැන් අපි දන්නවා BYD කියන්නේ සෙන්සර්ස් වලින් දුවන වාහනයක්.
0: සෙන්සර්ස්
1: වල ප්‍රශ්න එනවා.
0: නේ.
1: එතකොට ඒව හදා ගන්න පුළුවන් ඒ තාක්ෂණික දැනුම තියෙන ශිල්පීන් ඉන්න ඕන. ඒ හදන තැන් තියෙන්න ඕන.
0: රයිට්.
1: ස්පෙයා පාර්ට්ස් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි ඔය කියපු චාර්ජින් පොයින්ට්ස් විතරක් නෙමෙයි දැන් චාර්ජින් පොයින්ට්ස් එක තව එකතු වෙන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා.
0: ඔය
1: වාහනවල software upgrades එනවා. updates එනවා. ඒ software updates කරන්න පුළුවන් තැන් තියෙන්න ඕන.
0: ඒ
1: කරන්න පුළුවන් අය ඉන්න ඕන. විශේෂඥ දැනුම තියෙන්න ඕන.
0: රයිට්.
1: ඉතින් ඔන්න අපේ ජෝන් කීල්ස්ලානේ BYD ලංකාවට ගේන්නේ.
0: ඒගොල්ලෝ
1: දැන් ලංකාව පුරාම BYD ecosystem එකක් හදන වැඩේ පටන් අරගෙන තියෙනවා.
0: රයිට්.
1: ecosystem එක හදන්නේ කොහොමද දන්නවද?
0: කොහොමද?
1: ඒ කියන්නේ කීල් සේකට වා යනවා නම් ඉස්සරහා ඉස්සරහා කාලෙකදී මතු යම් කාලයකදී මේ වෙනකොට තියෙනවා තැංකි හිපේකම චාර්ජින් පොයින්ට් එක කීල්ස් එකේ
0: තියෙනවා මම දැක්කම් දැනටමත් තියෙනවානේ තැංකි
1: හිපේක ෆොටෝස් වගේ මම දැක්කා ඔව් පයිලට් ප්‍රොජෙක්ට්ස් විදිහට පටන් ගන්න තියෙනවා හැබැයි ඉස්සරහට ලංකා පුරාම ඕක පටන් ගන්න ඒ විතරක් නෙමෙයි වාහන හදනයි ඔය සොෆ්ට්වෙයාර් අප්ග්‍රේඩ්ස් කරනයි සොෆ්ට්වෙයාර් පැචස් දාන කට්ටිය හරිද ඒ ඔක්කොම ඒ තාක්ෂණික දැනුමේ අවශ්‍ය කරන අමතර උපාංගයේ ඔක්කොම ඉස්සරහට ලංකාවේ හැම පළාතක්ම හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට පිහිටවන්න ඔන්න BYD ලා කටයුතු කරලා තියෙනවා ඒක තමයි BYD ecosystem එක කියලා කියන්නේ.
0: ඕකේ.
1: ecosystem එක යහපත් වුණාම ඒ වාහනේට බොහොම යහපත් ගමනක් යන්න පුළුවන්. දුර ගමනක් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. අපි ජීවත් වෙන වටපිටාව යහපත් වුණාම අපි කරන හොඳ දේවල් වලට ඇගෙයිම නිකම්ම ලැබෙනවා.
0: නිකම්ම ලැබෙනවා.
1: අන්න අපි ඒ ecosystem කතාව තමයි කිව්වේ.
0: ඔව්. හරි ලස්සන කතාවක් නේ.
1: හරි ලස්සන කතාවක්. ඉතින් ඔන්න අපේ රාජසේවකෙන්ද BYD ගරු සර්වෙතින් ඔන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ BYD වාහනේ මාසිකව රුපියල් 68000ක් ගෙවලා ගෙදර අරගෙන යන්න. ඉතින් වාහනේ මිලදී ගන්නා දිනේ සිට සර්විසස් පහක් නොමිලේ හම්බෙනවා. ලංකා බැංකුව විසින් ඔයාලට විශේෂ ලීසින් වාරික සැලසුමක්
0: දෙනවා. හරිද?
1: ඒක නැතේ සල්ලි නැත්තම් මේ වෙලාවේ ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් ඔයාලට රක්ෂණාවරණ පහසුකමකුත් ලැබෙනවා. ඒ වගේම තමයි නොමිලේ හෝම් චාර්ජ් එකයි වාහන ලියාපදිංචියයි කියන මේ දෙකම ඔයාලට හම්බෙනවා. ඉතින් කෝල් එක දෙන්න 011 125 125 නම්බරයකට කෝල් එක දීලා ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාලට පුළුවන් වගේ BYD ගන්න.
0: BYD ecosystem එකේ සමාජිකයෙක් වෙන්න.
1: වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්. හරි දැන් දම්රෝකට ගියොත් දැන් අපි ඔයාට මෙච්චර දවස් කිව්වා මේ වර්ගාඩි 50000 දම්රෝ තියෙන ඔයාට ගිහිල්ලා හොඳට තෝරලා බේරලා ගන්න පුළුවන් කියලා. දැන් ඔයාලා තව දෙනවා දම්රෝ එකකින් ඔයාට 15%ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. දම්රෝ ෆෝම් මැට්‍රස් එකකට.
1: ෆෝම් මැට්‍රස් වලට 15%ක ඩිස්කවුන්ට් එකක් ඔයාට හම්බෙනවා. බොහොම සැපට නිදා ගන්න නම් ආයෙත් වෙන ආදේශක නැහැ. දම්රෝ ෆෝම් මැට්‍රස්ම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපේ ගෘහණියන්ට මේ වෙලාවේ කට්ටිය අපි වාගෙන ඉන්නවානේ. දම්රෝ වොෂින් මැෂින් එකක් කියන එක මේ වෙනකොට ලංකාවේ ගොඩාක් ගෙවල් වල තියෙනවා. හැබැයි තාමත් වාගාව නැත්තම් ඔයාලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඔයාලට ගනිද්දී වොෂින් මැෂින් එක විතරක් නෙමෙයි රුපියල් 8000කට වඩා වටිනාකමක් තියෙන ස්ටීම් අයන් එකකුත් නොමිලේම දම්රෝ එකෙන් දෙනවා. අන්න ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට. මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර තියෙනවා 160කට අධික
0: ප්‍රමාණයක්.
1: ඉතින් යන්න කලින් ඔයාට මොනවද ගන්න ඕනේ කියලා බලන්න ඕන නම් පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් යන්න යාලගේ virtual store එකට www.damro.lk එකට. ඒ වගේම තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට දම්රෝ එකෙන් ඕනේ කරන දේවල් ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. රයිට්. ඒක ඇත්තටම ලොකු advantage එකක් ඇති. මොකද දැන් කට්ටිය හිතනවානේ අපිට ඕවා ගන්න සල්ලි නැහැ
1: කියලා.
0: ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාට ගෙවන්න ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඔව් පොලි රහිතව.
0: පොලි රහිතව. රයිට්. ඊට පස්සේ අපි යනවා LB එකට. ෆික්ස් ඩිපොසිට් එකක් දාලා එන්න.
1: ඔව් අපි LB එකට ගිහිල්ලා ෆික්ස් එකක් දානවා. ෆික්ස් එක දාද්දි මතක් කරන්න ඕන ඔන්න අපේ මේ ජේෂ්ඨ පුරවැසියෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට දින 400ක ස්ථාවර තැන්පත් තියෙනවා. 11.79 කිහිල පොලියකට.
0: ඒ
1: වගේම තමයි ඕනෑම කෙනෙක්ට ජේෂ්ඨ පුරවැසියන් නොවන දින 200ක ස්ථාවර තැන්පත් සඳහා 9.79ක පොලිය අනුපාතයක් ලැබෙනවා. ඉතින් අපේ වැඩිහිටියයිට ඒ වගේම තමයි වැඩිහිටියන් නොවන කනිෂ්ඨ පුරවැසියන්ට
2: අපි වගේ කට්ටිය
1: නොවා වගේ කට්ටිය ගිහිල්ලා පුළුවන් LB එකේ LB ෆයිනෑන්ස් එකේ වගේ FD එක පටන් ගන්න.
0: රයිට්. කෝල් එකක් දෙන්න 011 2 200 200 011 2 200 200. දැන් ඔය තියෙන ගැටලු ටික निराකරණය කරගෙන මේ කෝල් එක යන්නේ LB එකට.
1: ඔව්වට
0: නෙමෙයි. කෝල් එක යන්නේ LB එකට. ඔයාලට ප්‍රශ්න තියෙනා නම් ඒවා විසඳගෙනම ඔයාලට ඔන්න FD එකක් ඕපන් කරන්න අවස්ථාව තියෙනවා.
1: තියෙනවා.
0: හරි. අපි යන්නේ සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ කසාගල ප්ලාන්ටේෂන් ගැනත්.
1: ඔව් කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕන. ඉතින් එයාලගේ ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඒගොල්ලන්ගේ ඇග්‍රි වර්ල්ඩ් එකක් තියෙනවා. ඒක වට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පොළොන්නරුවේ නයිමිරිස් වගාවන් වගේම මාතරේට යද්දී අඹ ඊට පස්සේ තේ ඒ වගේම තමයි ගම්මිරිස් වගේ වගාවන් තියෙනවා. ඉතින් මේ වගාවන් වල ඔයාලට පුළුවන්කම තියෙනවා ආයෝජනය කරන්න. මොකද මේ වගාවන් යන්නේ ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට යුරෝපය ඇමරිකාව චීනය මැද පෙරදිග වගේ රටවල් වල මාකට් එකට තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඒ ආයෝජනයේට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න කසාගල ප්ලාන්ටේෂන් වෙදී.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9:37.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: තම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
11: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න. 0112 200 200.
12: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය. Opals International
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01114 667222 අමතන්න.
3: කවදා

0: උදේ 9:45 අල්ප තාම වෙලාව.
1: හරිද
0: මේ සිකුරාදා හරිද? ඕගොල්ලන්ට
2: අද තමයි සිකුරාදා.
0: Yes අද තමයි සිකුරාදා
1: මේ දවස.
0: ඔව්. DJ 90 කියන මතක් කරන්න තෝනේ මම මේ කියන්න හැදුවේ. ඕගොල්ලන්ට එනර්ජි වැඩිද සිකුරාදාට අඩුයිද?
1: It depends.
2: අන්න හරි.
0: එහෙම තමයි. Depends. හරි.
1: සමහර සිකුරාදාවල් තියෙනවා හරිම එනර්ජටික්. සමහර සිකුරාදාවල් තියෙනවා
2: අනේ අපරාධ සිකුරාද උනේ කියලා වගේ හිතෙනවා.
1: ඔව් එහෙම හිතෙනවා.
2: අපිට නේ සෙන්සුරාදත් වැඩ තිබිලා ඉරිදත් වැඩ තිබිලා දිගටම වැඩ තිබුණා නම් හොඳයි කියලා
1: හිතෙනවා. හොඳයි කියලා හිතෙනවා.
2: ගොඩක් කලකට එහෙම හිතෙනවා.
0: වගේ කීමෙන් කියන්නේ මට නම් එහෙම හිතෙන්නේ නැහැ.
2: නෑ මේක තමයි ප්‍රශ්නේ. පේනවා නේද රටේ සංවර්ධනයට අපි දෙන්න කොච්චර දායක වෙනවද මෙයාගෙන් කිසි දායකයක්
1: නැහැ. නෑ.
0: හරි. අපි මතක් කරන්න හදන්නේ රයිනෝ ප්‍රීමියර් ගැන. මොකද යන්න කලින් ඕගොල්ලන්ගේ වහල හරියට ගහගන්න ඉදී කියලා දීලා එපා යන්න. දවස් දෙකක් අපි නැහැ. එතකොට ඕගොල්ලන්ගේ වගකීම කවුද ගන්නේ?
1: අන්න ඒකයි. දවස් දෙකක් අපි නැහැ. දවස් දෙකක්ම වහලා ගහන්න නැතුව හිටියොත් ප්‍රශ්නයක්.
0: ප්‍රශ්නයක්.
1: මොකද සතියන්තේ වහින්න පුළුවන්.
0: ඒකනේ.
1: ඒකින්ද දැන් අපි අද කියනවා. වාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. ඒකට අදම වහලා ගහ ගන්න පුළුවන්. ඉතින් දැන් කියන්න ඕන දැන් ඔය මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල අපි අර කිව්වනේ මේ මැටි ආලේපයක් තියෙනවා කියලා. මැටි ලේයර් එකක් තියෙනවා කියලා. ඒක දාන්න හේතුවත් කිව්වනේ. මොකද්ද හේතුව?
0: සිසිලස
1: රඳවා ගන්න. අන්න හරි. ප්‍රශ්නේ ඇතුළට දැනෙන්නේ නැති වෙන්න. සමහර අය හිතනවා ඕක මේ නිකන් ආලේපයක් කියලා.
0: රයිට්.
1: ඒ කියන්නේ මේ නිකන් තීන්ත එකක් අර ෂීට් එක යටින් ගහලා කියලා. එහෙම නෙමෙයි ඈ. මේක ස්වාභාවික මැටි ලේයර් එකක්. මේ තියෙන්නේ මැටිම තමයි.
0: ඕකේ.
1: හරිද?
0: මැටිම තමයි.
1: සමහර අය ඔළුව ඇතුලෙත් තියෙනවා. මැටි.
0: ඔව්.
1: ඒ මැටි.
0: ඒ මන්දියා බලගෙන ඉන්නේ.
1: හරිද? ඉතින් ස්වාභාවික මැටි ලේයර් එකක් තමයි මේ තියෙන්නේ. මේක කිසිම ආකාරයකින් કૃතිම වර්ණයක් නෙමෙයි මේ ආලේප කරලා තියෙන එක විශේෂයෙන්ම කියන්න ඕන.
0: ඕකේ.
1: ඒ වගේම තමයි හයිඩ්‍රොෆොබික් කෝඩින් එක. ඒක තියෙන්නේ වහලේ දැන් ෂීට් එකේ උඩ
0: පැත්තේ.
1: ඒක නිසා තමයි වතුර රැදෙන්නේ නැත්තේ. අර නැනෝ තාක්ෂණ එකතු කරලා තමයි මේ කෝටින් එක ගාලා තියෙන්නේ. ඒකින්ද මේ වතුර බින්දු වැටුණාට පස්සේ ඒවා ආයෙ උරාගන්නේ නැහැ ෂීට් එකට අවශෝෂණය කරගන්න. කෙලින්ම ගලාගෙන පල්ලහැට ගිහිල්ලා වැටෙනවා. ඒකින්ද මේ ඉක්මනින් වහල අපි කියන්නේ නාස්ති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වහලේ ශක්තිය අඩු වෙන්නේ
0: නැහැ.
1: ඒ වගේම තමයි ওই DS7 පාසි එහෙම බැඳීම අවම වෙනවා. ඉතින් අලුත් විදිහට ඒ නවීන පෙනුම වඩ කාලයක් තියාගන්න පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මොත්. ඉතින් දැන් කලින් තිබ්බට වඩා ඔය මේ හයිඩ්‍රොෆෝබික් කියන තත්වය, ඒ කියන්නේ වතුර රදවා නොගන්නා ඒ මට්ටම කලින් තිබ්බට වඩා තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. තුන් ගුණයක් වැඩි කරලා
0: තියෙනවා. දැන්
1: වතුර උරන්නෙම නැහැ. නැතිම තරම්. හරිද? ඉතින් අපි ඒකයි කිව්වේ මේක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක යන වැඩක් කියලා. කියන්නේ දැන් ඉස්සෙල්ලා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක එවනවා. ඊට පස්සේ කොච්චර වතුර ප්‍රමාණයක් රදව ගන්නවද කියලා බලනවා. ඒ ලැබෙන දත්ත වාර්තා අනුව මේක තව තව දියුණු කරනවා. දියුණු කරලා ඔන්න දැන් 3 times හයිඩ්‍රොෆෝබික් එක කෝටින් එක ඇප්ලයි කරලා තියෙන්නේ. රදවා ගන්නෙම නෑ වතුර. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා දැන් මිලදී ගන්න. ෂීට් එකක් ගන්න එපා. එතකොට වහල කව කරගන්න මදි වෙනවා. මේ 1396 නම්බර් එකට හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි වාගේ ළගම හાર્ඩ්වෙයාර් එකට ගියත් වඩ පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න.
0: ඕකේ. හරි. ඔයගේ අද දැන් වීකෙන්ඩ් එකේ සහ ෆ්‍රයිඩේ අපි සාමාන්‍යයෙන් බත් කන්න තෝ ස්පෙෂල් දේවල් හදනවනේ
1: නේ.
0: එතකොට හොඳම ඔප්ෂන් එක තමයි නූඩල්ස් කියලා කියන්නේ. හැබැයි ඔය නූඩල්ස් හදනවා නම් මතක ඇතුව විජේ නූඩල්ස් වලින් හදන්න. මොකද නූඩල්ස් එක බැරි වුණොත් නූඩල්ස් එකේ තියෙන අර අමුතු ගතිය යනවා. ඒ වෙනස යනවා. ඒක නිසා නම බලලා WP ලාංඡනය බලලම විජේ නූඩල්ස් ගන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ දැන් අද ෆ්‍රයිඩේ. හිත ඔයගොල්ලන්ට ඔය ඔළුවේ කැක්කුම් එන්න තියෙන ප්‍රවණතාවය වැඩි.
1: බොහොම වැඩි.
0: මම දන්න තරමින්. හරිද? ඒක නිසා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔළුව රිදෙනවා කී කී අඬ ඉන්න ඕනේ නැහැ. මෙල්ඩෝල් එකක් බීපු ගමන් ටක් ගාලවාට සහනයක් හම්බ වෙනවා.
1: හම්බ වෙනවා. ඉතින් හරි. ඉතින් මේ මතක්
2: කිරීම. ඒක තමයි.
1: අපිට යන්න
0: පුළුවන්
1: යන්න කලින් මතක් කරන්න ඕනේ අදත් ඔන්න DJ නයිට් එක තියෙනවා.
0: ඉතින්
1: DJ බැටල්
2: එක තමයි නයිට් එක.
1: ඒක තමයි නයිට් එක. කොළඹ දිස්ත්‍රික්කයෙන් එනවා DJ ෂාන්. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් DJ වික්ටර් එනවා. ඉතින් DJ නයිට් එක DJ අසත් එක්ක FM 94.8 වට අහන්න පුළුවන්. ඒ වගේම තමයි බලන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, රියැක්ට් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, වෝට් කරන්න පුළුවන්. එන්න අපේ FB live streaming එකට.
0: ඕකේ.
1: රෑ නමේද?
0: ඕකේ. හරි.
1: හරි
0: නේද?
1: හරි.
0: දැන් අපේ වගකීම් සමුදාය මෙතනින් ඉවර වෙනවා.
1: නුවා මොකද කියන්නේ අපි යන්ද?
0: අපි යන්.
2: මට තව ටිකක් ඉන්න හිතෙනවා.
0: එහෙනම් නුවා ඉන්න ජනි එක්ක අපි දැන් බඩගිනි නුවා ඉක්මනට යන්.
2: ඒ කියන්නේ කන බණ එහෙමනේ මෙතන.
1: ඔව්. එහෙනම් යන්න.
0: ගමේ යන්නත් ඕනේ.
1: ආ එහෙමත් එයක් තියෙනවා.
0: ඔව්. වැඩ තියෙනවා අපිට.
1: එහෙනම් යන්න.
2: අපි තව විනාඩි 10ක් ඉඳලා.
0: හරි. හරි එහෙනම් අපි යනවා සතුටෙන් පරිස්සමෙන් ඉන්න මේ වීකෙන්ඩ් එකේ. කරදර කරගන්න එපා. අපි සඳුදයනවා.
2: අපි සඳුදයනවා. අනන්න එපා. අපි සඳුදයනවා.
1: සඳුදයනවා. අඩන්න දුක් වෙන්න ලත වෙන්න එපා. අපි සඳුදයනවා. එහෙනම් හැමෝටම ජය වේවා. සුභ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. මම චින්.
0: මම සාරා.
2: මම නෝවා.

0: පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
2: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජේ instant noodles රස හතරකින්
3: leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB leasing within ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට දැන් මම තන්න 0112 200 200
4: anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
5: Rhino roofing within Handunwaden. Rhino Premier Jala Pradirodi Matupita Arakshane Saitha roofing sheet. Vetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
6: Union Bank pension loan neking. Mama Pelatawana Patangatani.
7: Vishrama Jeevithe Barak Novi Balayak Karaganna. Rajyasevaka Obata Rupiyal Milina Atak Dakwa Nayak. Union Bank pension loan.
8: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
9: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
11: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250
13: SLT Mobitel 5 එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
15: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
11: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
16: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
17: මෙල්වා එක ලංකාවේ එක.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
18: මගේ නෝනාගේ නංගි ජෙනරේටර් කොහොම එයාට බඩේ දෙලිය මගේ ඔපරේෂන් කරන්නද? ඉන් පස්සේ ඇන්දරයක් කියලා. මම ඇන්ලිබිටේ නැලේවි අපි කියල කරන්නේ. මම ගොඩක් දුර අහනවා නෙට්ටෙට්ටේ මේ වැඩසටහන විසඳන කියලා විවාහක් වගේ. සංගීතං ආවා මේ සමාජයේ ගාවට. ඒක දවස් 10 දෙහෙත් තිබුණා. ඊට පස්සේ මාර්ගමත ගින්නින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා. මේ සමාජයේ දෙහෙත් තිබුණේ හොඳටම හොඳයි. සමාජයේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
11: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
20: ගුඩ් මෝර්නින් වේලාව 10:10 කයි

0: ja.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
4: බෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සනා bad news.
5: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වැල්ලව තල්විට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඝාතනය සිදු කළ සැකකාර සහෝදරයා අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
8: වේලාව 10යි විනාඩි 4යි.
9: Brought to you by
10: Atunu Lake Namahu Babana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
7: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
11: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

සබෝදස්සනක් වේවා ගුඩ් මෝර්නින් වෙලාව උදේ 10යි විනාඩි 10යි අපි පටන් ගන්න හදන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන ඔයාට සුපුරුදු දේදුණු මාවත අද ජූලි මාසේ 3 වෙනිදා සිකුරාදා දවස සිකුරාදා නිසාම ජූලි මාසේ 3 වෙනිදා නිසාම අද අපිට බොහොම සතුටුදායක දවසක් හේතු අස්වැසුමේ කවුන්ට් එකට වැටෙන එකද නෑ නෑ නෑ නෑ අද සිකුරාදා කියලා කියන්නේ සතිය අවසාන දවස සතුටු වෙන්න පුළුවන් දවස යාළුවෝ එක්ක හවසට පොඩ්ඩක් සෙට් වෙන්න පුළුවන් දවස ඒ සෙට් වෙන අතරේ දන්නවනේ ඉතින් සිකුරාදා රැට net fm dj night රෑනමේ ඉඳන් ඔයාලට හම්බ වෙන දවස ඒකත් එක්ක අපි දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්නේ රෑ වෙනකොට මයින්ඩ් එක සෙට් වෙලා තියෙන එකට ගැළපෙන සින්දු සෙට් එකක් අරගෙන තමයි අදත් දේදුණු මාවතෙන් මම ඔයාව හොයාගෙන ආවි එන්න net fm අපේ හොට්ලයින් එකෙන් කෝල් එකක් අරගෙන මේ වෙතර 01 1 2 55 63 63 WhatsApp message එකක් දාන්න පුළුවන් 01 95 95 95 ලෝකේ තියෙන සමහර දේවල් මම දන්නවා හරිද මං අද Facebook fan page එකේ ඉන්න කට්ටියකින් ප්‍රශ්නයක් විදියට අහලා තියෙන්නේ කෑමවල නම් ගෑවිලා තියෙන ගම් සහ නගර ලංකාවේ තියෙනවද කියලා මං දන්නවා උත්තරයක් කිරිබත් ගොඩ ඔගොල්ලෝ උත්තර දන්නවනම් අපේ Facebook fan page එකේ මං දාලා තියෙන post එකට comment එකක් දාන්න මතක ඇතුව Facebook page එක follow කරගෙන යන්න දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා මම ජනී

0: Let the FM DJ Night at the Ranoveta.
1: සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි කියන කාරණය දැන් මටත් වඩා ඔයා පැහැදිලිව දන්නවනේ. ලෙඩක් දුකක් හැදුනම බෝ නොවන සුව කරන්න බැරි ඕනිම ලෙඩක් දුකක් හැදුනම අපිට මතක් වෙන කෙනෙක් තමයි කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ. වෙලාවක් වෙන් කරගන්න යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා අපි ඔයාට මතක් කරන්නෙම ලංකාවේ හතර වටින්ම ජනී ජනයා ලෙඩක් දුකක් උන ගමන් සෙමනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ඇදීලා එන හන්ද. කෝල් කරන්න ඕනි නම්බ එක තමයි මේ මතක් කරන්න හදන්නේ. ටක් ගාලා තාමත් පොතක් පෑනක් ළඟට අරගෙන නැත්තම් ඉක්මන් කරලා ළඟට අරගන්න නම්බ එක ලියලා තියාගන්න. මොකද ඒ තරමටම වටින නම්බ එකක් මේ නම්බ එක. 0777 300 940 එහෙම නැත්තම් 0773 273 540. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණු කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයා හම්බ වෙන්න ඔය යන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. ඇත්තම කතාව කියනවා නම් කෝල්ස් තාම මට ආන්සර් කරන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. හැබැයි WhatsApp messages ඇවිල්ලා තිනවා එමට. ජනි අයියේ රුක්මන් අයියගේ සින්දුවක් දෙන්නකෝ. පානදුර ඉඳන් කුෂාන් තමයි එහෙම කියලා තියෙන්නේ. හැබැයි මීට විනාඩි 20කට විතර කලින් අපේ ඇල්ගොටවුන් එකෙන් දුන්න නේද රුක්මන් අයියගේ සින්දුවක්. දිලාන් නිරෝෂ් හංවැල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා දමිත් අසංකගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. පුළුවන් දෙන්න පුළුවන්. මන් දෙන්නම් අද අනිවාර්යයි. සුබ දවසක් වේවා ජනි. අපි net fm අහගෙන ඉන්නේ කටාන කෝන් ගස්සන්දියේ අරෝෂ් ටේලර්ස් එකේ ඉඳ ප්‍රසන්න දම්නිකා ෂෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ කෙල්ලෝ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. කෙල්ලෝ සෙට් එක අතරේ කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න අයියේ. එහෙම ගිල අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ දෙනුවන් මල්ලි. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එයා ඒගොල්ලන්ගේ SMS කියන්නේ නැහැ කියලා අදත් මට බැනලා තියෙනවා. SMS දෙවන්නේ ඔයා. WhatsApp message නෙවෙයිද? ඔන්න අපේ දෙනුවන් මල්ලි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි අයියේ සුබ උදෑසනක් වේවා. මාත් ඔයාව හගෙන ඉන්නේ සද්දෙටම. කාංචන අනුරාධික සින්දුවක් ඕනේ. ගන්තුනේ ඉඳන් අපේ කෞශල්‍ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද මට හිතෙනවා කාංචන අනුරාධික සින්දුවක් මගෙන් නැතත් ඔයාට ගින්දර හැන්දෑවෙන් ඇහි කියලා. දන්නවනේ ඉතින් ගින්දර හැන්දෑවේ තෑගි යකා මේ දවස්වල අපේ ජානුත් එක ඩිල් එකක් දාලා ඕගොල්ලන්ට තෑගි දෙනවා කියලා හවස එකේ ඉඳන් හතර වෙනකම්. ගින්දර හැන්දෑවත් අහන්න

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 වට්ස්ඇප් කරන්න
3: වේලාව 10යි විනාඩි 22යි
4: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
7: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
8: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරි වෙයි අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
10: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
11: Don't stop remix remake ekata happena DJ blast ek
12: anga galene igna kumariye
10: radio itihase prathama vatavata lankaya superi dj taru mohonata mohuna gatena dj attack show eka
11: Net FM DJ Night Face to Face Attack Show Attack Show
10: 1 2 3 let's go Lankawa mudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
11: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Shan හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor
13: brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
11: Net FM DJ Night
14: මේ හස්බන්
15: මොකද වයිෆ්
14: හදන්න ඕන තේද කෝපිද
15: දේදුණු මාවත
14: තමන් කණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
15: දේදුණු මාවත
14: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: වෙලාව 10:26 වෙලා තියෙන වෙලාවේ අපි සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න හදන්නේ කෝල් කරපු කට්ටිය ගැන මතක් කරන්නම් මම අපිට මුලින්ම අද කෝල් එක ගත්තේ මයනෝ ෆැමිලියේ ඉඳන් අපේ මෛත්‍රීපාල අයියා. දන්නවනේ ඉතින් දැන් ලංකාවම මග්ගොණ මෛත්‍රීපාල අයියා කිව්වට වඩා මයනෝ ෆැමිලියේ මෛත්‍රීපාල අයියා කිව්වම තමයි දන්නේ. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක කට්ටියම එකතු කරගන්න. අර කෑමවල ග්‍රම් ගෑවිච්ච ගම් ගැන මං ඇහුවනේ. බණ්ඩක්කර කියලා ගමක් තියෙනලු මාතර පැත්තේ. එනම් මමත් නම අදම තමයි යැහුවේ. තව ඕගොල්ලෝ දන්නවනම් මේ පැත්තට කෝල් කරාම WhatsApp message එකක් දැම්මම විශේෂයෙන්ම අපේ Facebook fan page එකට comment එකක් දැම්මම මම ඔය දැනුවත් කරන්නේ. බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා. අද නම් ඔන්න කුමාර මහත්තයාත් එතන කොණ්ඩේ කපන ගමන් තමයි ගින්නේ. එයා කියන්නේ එයා කොණ්ඩේ කපනව නෙවෙයි එයාගේ කොණ්ඩේ කපා ගන්න එතනට ඇවිල්ලා. කොල්ලා රාජ්‍ය සේවකයෙක් වුණත් අද නිවාඩුවක් දාලා කොණ්ඩේ කපා ගන්න ආවා කියලා තමයි අපේ සමන්ත අයියා මට කේලම කිව්වේ. වයිෆ් නිසංසලා, එතකොට අම්මා විමලාවති, හිරු තරු බබාලා දෙන්න කට්ටියම එකතු කරගන්නවා. පොළොන්නරුව ඉඳන් රමණි අක්කා කතා කරා. දැන් නම් ටික ටික රිකවර් වෙගෙන එනවා. කටහඬ සාමාන්‍ය මට්ටමකට පත් වෙගෙන යනවා. 180ක් විතර ලකුණු දෙන්න පුළුවන්. ටයිටැනික් සැලුන් එකට ගොඩ වෙන්න හදන්නේ අපේ තුෂාර බෝයි අදත් කතා කරා. මම ඉතින් වැස්සේ නැති හන්දම දන්නව සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා නැහැ කියලා. සුන්දරම් බොස් වැඩට ගියා කියලා අනිවාර්යෙන් වහිනවා. සුන්දරම් බොස්ව මතක් කරන්න ඕනේ. ඊට පස්සේ රොහාන්, මාස්ටර්, කමල් මේ කට්ටිය තමයි බොස් නැතත් වැඩ කරගෙන යන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වල්විට මුල්ලේ ඉඳන් අපේ උපාලි අයියා කතා කරා. වයිෆ් දම්මි, පුතාලා දෙන තුෂාන් සහ මිහිරංග කට්ටියම එකතු කරගන්න ඕනේ. ජනි අයියේ මට අසනීප වෙලා අද ස්කෝලේ ගියේ නැතත් net fm දේදුණු මාවත හගෙන ඉන්නවා. රුවන්වැල්ලේ ඉඳන් තුමින්දු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. තුමින්දු මල්ලි බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න ඕනි. ගුඩ් මෝර්නින් ජනි බෝලේ. මං කිව්ව සින්දුව කවදද ඔයා මට දෙන්නේ? තංගල් ඉඳන් අපි අප්සරා තමයි මැසේජ් එක අහලා දාලා අහලා තියෙන්නේ හැබ. දන්නවනේ ඉතින් දැන් අප්සරා හැම දන්නෝ. මගෙන් සින්දුව කිල්ලුවම සතියකට විතර පස්සේ තමයි හම්බ වෙන්නේ කියලා. මේ ඔයා ඉල්ලලා තියෙන සින්දුව නම් මට ඉරිදට දෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. හයි හයි, ගුඩ් මෝර්නින් සුදු මහත්තයෝ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ මේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. කලිනුත් නම කිව්වද නෑ නේද? DR ගාමන්ට් එකේ ඉන්න සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. එකක් නෙවෙයි මං හිතන්නේ 60ක් විතර දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දන්සලට හරියන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තින්නේ. ආ, ඔන්න මං දන්සල ගැන විස්තරේ කියන්න. හරිද? අපේ කඩවත ලක්මාලි අද දෙනවා දන්සල. මේ දන්සලේ තියෙන්නේ සවු කියලා තමයි මට ආරංචි හම්බ වුනේ. ඉල්ලන සින්දුවක් දෙන්න කියලා කියනවා. කුමාරි මිස්, දුල්මි, ගයාන් එක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරේ. හරි, ඊට පස්සේ මේ දන්සල තියෙන්නේ කොහෙදේම කියලා කිව්වොත් මට විස්තර කියන්න පුළුවන්. ඔය පැත්තට කට්ටිය ගෙනලා දෙන්න පුළුවන්. ජනි බ්‍රෝ, කොහොමද ඉතින්? ලස්සන සින්දු ගොඩක් මටත් දෙනවද? මල්ලව පිටියේ සුනිත් වෙලඳ සැලේ ඉඳන් අපේ නයනක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මවයි පුතා තිසුන්ව, හස්බන්ඩ් සුනිත්ව, ගාල්ල ගෙදර හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

මොකද කියන්නේ අද රෑට ඩීජේ නයිට් එක බලන්න මොනවා හරි ප්ලෑන් එකක් තියෙනව නම් අවශ්‍යතාවලට ගැළපෙන විදිහට ෆ්‍රීලන්ස් සෝයා මීට් ටිකක් අරගෙන සැරට මිරිසට හදලා ගම්මුද. ෆ්‍රීලන්ස් සෝයා මීට් කියලා කියන්නේ අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන අපේම සෝයා මීට් එක. බය නැතුව ගෙදරින් පුංචිම දරුවෙකුට උනා දෙන්න පුළුවන්. මොකද ඒ કૃතිම රසකාර කරවමේ අඩංගු වෙන්නේ නැහැනේ ෆ්‍රීලන්ස් සෝයා මීට් වලට. ෆ්‍රීලන්ස් සෝයා මීට් අතරේ රස වර්ග 13ක් තියෙනවා. අද රෑට ගැලපෙන්න ඕයි නම් චීස් රසින් පවා ඔයාට ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගන්න පුළුවන්. සති දෙකක් කිසිම බයක් නැතුව දවසක් අර දවසක් නෙමෙයි හැමදාම ෆ්‍රීලන්ස් සෝයා මීට් කෑවත් එක එක විදිහ රසවලින් කන්න පුළුවන් විදිහට තමයි රස වර්ග 13කින් ෆ්‍රීලන්ස් සෝයා මීට් ඔයා ගාවට අරගෙන එන්නේ. සෝයා මීට් පැකට් එක ඇතුලේ තියෙන අර 3-5 පැකට් එක උනත් કૃතිම දේවල් අඩංගු වෙන්නේ නැහැ. අපි කොහොමද දන්නවනේ ෆ්‍රීලන්ස් සෝයා මීට් වල වගේම ෆ්‍රීලන්ස් 3-5 මිශ්‍රණවල තියෙන රස ගැන? ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගන්න රස වර්ග ගැන මතක් කළොත් ඉන්නේ හැම උම්බල කඩ රසයෙන් තියෙනවා, කොස්සට කළු පොල් මාළුව රසයෙන් තියෙනවා. අපි කොහොමත් සෝයා මීට් අරගන්න චිකන් රසයෙන්, මිස්සෝ රසයෙන්, දැල්ලෝ රසයෙන්, ඩෙවල් රසයෙන් තියෙනවා. කොටින්ම කියනවා නම් හාල් මැස්සෝ රසින් පවා ෆ්‍රීලන්ස් සෝයා මීට් ඔයාට අරගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. මේ වෙලාවේ වාහනේ ගමනක් යන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා මට කෝල් එකක් ගත්තා. නිට්ටඹු ඉඳන් අපේ නෙත්මි. එයාගේ අයියා පතිරත්නත් එක්ක තමයි ගමන යන ගමන් ඉන්නේ. දෙන්නම පරිස්සමට යන්න ඕනි. සද්දෙටම දේදුණු මාව තහගෙන යනවා කියලා තමයි අපිට කිව්වේ. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. එයාගේ පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනි. අසංක මලයා එකතු කරගන්නවා. ඊළඟට අම්මා ගුණවතීව එකතු කරගන්න ඕනි. දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම Good morning Jani හැමදාම අහන දෙදුරු මාවතට අපිවත් එකතු කරගන්න. කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ විනීත අක්කා. විනීත අක්කවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ගලේ කඩේ රයිකම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා සරච්චන්ද්‍ර ඩයස් අයියා. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. මහනුවර අම්පිටිය ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය මල්ලි සෙට් එකත් අපි වහගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනි. හාලියල සම්පත් මෝටර්ස් එකේ ඉඳන් සද්දෙටම අපි වහගෙන ඉන්න අපේ ධනුෂිකා ලංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා කියන්නේ අපේ ශාමිනි රණසිංහ අක්කා. පල්ලෙ බැදි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. වොයිස් මැසේජ් එකකුත් දාලා තිනවා. වැඩේ තියෙන්නේ අපිට ඉතින් වොයිස් මැසේජස් මෙතන අහන්න විදියක් නැහැ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. අකුරැස්සේ යෂෝ, හැපි සිකුරාදාවක් වේවා ජනි අයියේ. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් දෙන්න අයියේ. ඒව කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දෙන්න උත්සාහ කරන්නම්. ආ මේ දමිත්ත සංගගේ සින්දුව නම් මගෙන් කවුරු හරි ඉල්ලුව සින්දුව. ඔන්න ඉල්ලීම ඉටු කරා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 10:43.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber.
9: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: අම්ම කොටද මේ ආචි ඉගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
10: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: රසට ගුණට උයන්න. පිටේ 3-5.
19: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
7: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
0: Net FM Algo Town.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව 10:46.
12: මේ හස්බන්ඩ්.
14: මොකද වයිෆ්?
12: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
14: හරි.
12: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
14: වෙන කාටද වයිෆ්? ඔයාට.
12: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
14: ඊය කවුරු හරි ජෝඩ් ඩ්‍රොගන්ස්ගේ සින්දුවක් ඕනි ජනි අයියේ කියලා මගෙන් ඉල්ලුවා. ඔන්නේ ඉල්ලීම තමයි මම මේ ඊට කරන්න හදන්නේ. සින්දුවට යන කලින් ඔයාලට මතක් කරනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ඕනි වෙලාව කතේ මිටේ සල්ලි ටිකක් තියෙනවා කියලා කියන්නේ ඉන්න පුළුවන් කිසිම බයක් නැතුව ජීවත් වෙලා. අන්න එහෙම ඉන්න නම් අතේ සල්ලි තියෙන නම් අනිවාර්යෙන් ජොබ් එක විතරක් කරලා මදි පුතෝ මේ දවස්වල. එහෙම මෙහෙන් සල්ලින ක්‍රම ටිකක් හොයාගන්න ඕන. එහෙම ක්‍රමයක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. දැන් ඔයා වගාවට කැමති කෙනෙක් නම්, සමහර විට ඔයා ඉඩමක් තියෙන කෙනෙක් නම්, ඔයාට ඒ ඉඩමෙන් වගා කරලා සල්ලි හොයාගන්න කොහොමද කියලා දැනගන්න පුළුවන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් මොකද ඒගොල්ලෝ සූදානම් වෙමින් ඉන්නවා ඔයාට ඒ පිළිබඳව දැනුවත් කරන්න, ඊට පස්සේ උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැතුව කෘෂි උපකරණ පොහොර වර්ග පවා ඔයා වෙනුවෙන් ලබා දෙන්න. විශේෂම දේ වෙන්නේ ඔයාට ඉඩමක් නැතත් ඔයා වගා කරලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනින්නම් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. එකහඳ කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න 0111 437 1250 තමයි නම්බර් එක. WhatsApp එකේ නම් ගොඩාක් තියෙනවා. ඔන්න මං පටන් ගන්නකොටම කියනවා නම් ටික කියන්න පොඩි වෙලාවක් යයි. හැබැයි දවල් එකට කලින් අනිවාර්යෙන් නම් කියන බවට දිවුරා පොරොන්දු වෙනවා. ඩිලාන් නිරෝෂ් හංවැල් ඉඳන් අපිට මෙසේජ් එක දාලා තින්නේ. අන්න දමිත් අසංගගේ සින්දුව ඉල්ලලා තින්නේ අපේ ඩිලාන්. ඔන්න ඔයාට මං සින්දුව දුන්නා. හරිද? හයි ජනි, මගේ සින්දුව දුන්නේ නෑනේ. අමල් පෙරේරාගේ සඳ සීත ගේන රෑයාමේ සින්දුව දෙන්න පුළුවන්ද? කොට්ටාව ඉඳන් කසුන් තමයි එහෙම කියලා තියෙන්නේ. පැය 3ක් තියෙනවා අපිට, තව පැය 2ක් 2.5ක් වගේ තියෙනවා. අපි අනිවාර්යෙන් දෙන්න උත්සාහ කරන්නම්. බැරි වුණොත් අනිවාර්යෙන් ඊළඟ දවසේ අරන් එනවා. හරි. Hi, good morning, Jani. අපි තොයාව හගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කුරුණෑගල Wild Fins Aquarium එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මං හිතන්නේ සුමුදු වෙන්න ඕනේ අපිට මැසේජ් එක දාලා දෙන්නේ. දැන් මට ගෙදර මාළු ටැංකියක් දාලා මාළු ගන්න තැනකුත් තියෙනවා නොඹිලේ. අම්පාරේ අපේ පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ නතුකෝරලයිය හොඳටම පායනවලු ඒ පැත්තට. මෙහෙමයි ඉතින් පායනෝ නම් වැස්ස පොඩ්ඩක් ඉල්ල ගන්න පුළුවන් අපේ කලවානේ පුෂ්පක් කඩ කතා කරන්න. ඒ පැත්තට හොඳටම වහිනවලු. හස්බන්ඩ් ප්‍රියන්ත වයි, ලොකු දුව චූලනී වයි, පොඩි දුව අචිනි වයි එකතු කරගන්න කියලා තමයි අපේ කලවානේ පුෂ්පක්ක කතා කරලා කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ආඩ මේ පැත්තට එන්න පුළුවන් 0111 255 33 63 කතා කර. WhatsApp message එකක් දාන්න 0711 95 95 95 Facebook fan page එක පැත්තට ගියෝ තින් එහෙම මං අහලා තිනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ගම් නගර ගැන. කෑමවල නම් ගෑවිලා තියෙන ලංකාවේ තියෙන ගම් සහ නගර ඔයා දන්නවද? දන්නවනම් comment කරන්න.

FM Anupaha, FM Anuhatrai Dashma Atta, Net FM. Jani Ek De Du.

0: அனு மாவட்ட
1: brought to you by
2: அதுலக்கே நம ஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கி ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36. අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774 406 43 97.
9: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
10: මල්ලි. ඒ

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල
2: 573 573 543
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස් වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව 11:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා net news
5: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර අනුරාධපුර තම්මැන්නාකුළම ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ටාසයට ලද තොරතුරක් මත එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 320ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තම්මැන්නාකුළම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු
6: නිෂ්පාදනය

වෙලාව 11 විනාඩි 8ක් වෙනකොට අකි දකුණු කකුල පෙරට තබා මේ පිවිසෙන්නේ. සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. අද සිකුරාද දවස. සමහර විට මේ සතිය වැඩ කරන දවස් පහෙන් එක දවසක් පෝයට වින්නුණු හන්දා මේ සතියට වෙන් වෙලා තිබුණු වැඩ ටික තාමත් හරියට ඉවර කරගන්න ඔයාට බැරි වෙලා තියෙනවද දන්නෙත් නැහැ. එහෙනම් ඉතින් ඩබල් එකේ වැඩ ටික කරන්න එනර්ජි එක හම්බ වෙන්න තමයි net fm දේදුණු මාවත ඔයා එක ඔයා ගාවටම වෙලා වගේ කන ගාවටම වෙලා මුමුණ මුමුණ මුමුණ මුමුණ ඉන්නේ. හරි සින්දු ටික අහන්න යන්න කලින් අද ඔන්න දන්සලක් තියෙනවා. පොසොන් පහ වුණත් දන්සල් නම් නිමා වෙලා නැහැ. එහෙම තියෙන දන්සලක් ගැන විස්තරේ අපේ කඩවත ලක්මාලි මැසේජ් එකක් දාලා මට කියලා තියෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය බියගම සහ මහර මේ කට්ටිය සංවිධානය කරන මහා සෞදන්සල කද දවසේ හවස 3 ඉඳන් කඩවත කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවලු. ඒ කියන්නේ මට පොඩි සෞ ටිකක් එහෙම හම්බ වෙයි අද හවසට නේ දවල් කෑමෙන් පස්සේ කන්න. ගොඩක් ආදරෙන් ඔන්න මතක් කරනවා ඒ පැත්තේ ඉන්න කට්ටියට යන්න කියලා. ඒ ගැනත් මතක් කරන ගමන් තමයි කට්ටිය එකතු කරගන්න හදන්නේ. ආ නෑනේ තව කියන්න දෙයක් තියෙනවා. මොකද සිකුරාද කිව්ව ගමන් අපිට මතක් වෙන වැඩේ තමයි අපි DJ අසාහෙම රෑ 9 ඉඳන් පැල් බැඳගෙන අරගෙන එන net fm DJ night. දැන් net fm DJ night කෙලින්ම ඇටැක් ෂෝ එකක් විදිහට එන්නේ. දන්නවනේ දිස්ත්‍රික්ක දෙකකින් සම්බන්ධ වෙනවා කොල්ල දෙන්නේ කද රෑට net fm එක දෙවනත් කරන්නේ කොල්ල දෙන්න සූදානමින් ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ සූදානමින් ඉන්නවා අපේ DJ ෂාන් එක DJ බැටල් එකට එන්න. ඊළඟට DJ වික්ට්‍රෝ සූදානමින් ඉන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ බැටල් එකට එන්න. රයිට් රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් එක දිගට ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක DJ නයිට් එක net fm රේඩියෝ එකෙන් අහනවා වගේම අපේ Facebook live එක ඔස්සේ ඔයාට බලන්න පුළුවන් කියන අවස්ථාව ගැනත් ඔයාට මතක් කරන ගමන් තමයි කට්ටිය එකතු කරගන්න හදන්නේ. Hi Jani, good morning. අපි දේදුණු මාවත හගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අම්පාර ඉඳන් අපිව හගෙන ඉන්න අපේ තිවංග සම්පත්. එයාගේ වයිෆ්වත් එකතු කරගන්න කියනවා. වයිෆ්ගේ නම උදේ කුමාරි. ගොඩක් ආදරෙන් එකතු කරගෙන පවුලේ හැමෝමත් එකතු කරගෙන අපි මේ සින්දුව අහන්න යමු. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට ජායල ඒකල ඉඳන් සමීරගේ වඩුවඩුවේ සද්දරම net fm අහන අපේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. නිමල් මාමා, නෝනි නැන්දා, උජි මල්ලි, පොළොන්නරුවේ මස්සිනා බන්දුල, නංගි සුභා මේ කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සනම ලස්සන සින්දු ගොඩකට මාවත් එකතු කරගන්න ජනි. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න අපේ වැලිමඩ කුමාරි රාජපක්ෂ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. බද්දේගම ඉඳිගස් කැටියේ රන්වන් බිම්මල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රුවන් කුමාර. රුවන් කුමාරවත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. අලවේ කරුවක්කා. ඒ බර්ත්ඩේ එකක් එහෙම තිබ්බ දැන් ඉතින් කේක් කාලා එහෙම කට්ටිය සතුටු සිතින් ඉන්නේ නේ. අලෝවේ කරුවක් අව එකතු කරගන්නවා. සූර්යව අපේ ලියනාරච්චි අයියා කතා කරා. ගාල් යක්මීමණ ඉඳන් අපේ ලක්ෂ්මි කෝල් එකක් දුන්නා. එගොඩ පිටි ඉඳන් අපේ කුසුමාවතී අම්මත් කතා කරා. හස්බන් කරුණාරත්න, ඇතුල්ගොඩ පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අනුරාධපුර පුල්ලයාර් හන්දිය රංජිත් ප්‍රියංකර අපිට කතා කරා. එයා අනුරාධපුරේ පුල්ලයාර් හන්දිය තියෙන ෂෙහාන් ස්ටෝර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. එකතු කරගන්න කියලා කිව්වා මේ සේනාරත්න සුපර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සේනාරත්න අයියා. ඊට පස්සේ සංදීප, ඉනෝකා, හර්ෂිකා, කෞශල්‍ය, ගීතා, ඊෂා මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මැදවච්චියේ මන්නාරම් පාරේ ඉන්නවා නේද ලක්ෂිකා ලක්මාලි කියලා ලස්සන නංගි බබෙක්. අන්න එයාවත් එකතු කරගන්න කියලා අපිට කිව්වා. මේ එක නෙවෙයි අර කෑමවල නම් ගෑවිච්ච ගම් සහ නගර තියෙනවනේ සෑහෙන්න. මමත් අද තමයි සමහර ගම් නගරවල නම් අහගත්තේ. යන්නුක අපේ net fm facebook fan page එකේ මන් දාලා තියෙන post එක පැත්තට comment වැහි වැහැලා තියෙනවා නම් ගැන කියලා. වරකා පොළ, නාරම්මල, අඹතලේ, අඹගමුව, කජුගස්වත්ත, පේරගොල්ල, පැණිදෙනිය, තමුත්තේගමත් තියෙනවා. ආ තේ තියෙනවනේ. ඊට පස්සේ පැණිදෙනිය, කොස්වත්ත, කොස්ගම, කිරිබත් කුමර, කැකිරිහේන, වරකාවැව, අඹකොටේ මෙහෙම ගම් ලංකාවේ තියෙනවද කියලා දැනගත්තේ අදනේ. යන්න net fm facebook fan page එකේ මන් දාලා තියෙන post එකට බහලින් ඔයා දන්නවනම් comment එකක් දාන්න.

Johnny ek de dunumavate de dunumavate දවල්ද කෑම හදනවනම් දැන් වෙලාව 11යි විනාඩි 16යි කියලා කියන්නේ ඒ කෑම වෙනුවෙන් සූදානම් වෙන වෙලාව. සමහර විට මෙහෙමයි ඉතින්. ඔයා උදේම දවල්ටත් එක්ක කෑම හැදුවද කියලා අපි දන්නේ නැහැ. මොකද හස්බන්ඩ් බබාලා දවල්ට කෑමත් ගෙදරින්ම අරගෙන යනවනම් සමහර විට මේ වෙලාවේ ඔයා දවල්ටත් එක්කම උදේ කෑම හදලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් රැට කෑම යන්න තියෙනවනේ. පොඩි සර්ප්‍රයිස් එකක් දෙමුද ගෙදර කෑමට එකතු වෙන කට්ටියට. එහෙනම් එකතු කරගන්න ඕනි හොඳම දේ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් ඔයාගේ ගෙදර හදන කෑම වේලුණත් ඉන්දියාවේ ගිහිල්ලා අර මසාලා රහට හදාගෙන කන කෑම වේලක් වගේ රස කරගන්න ඔයාට පුළුවන්. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඉන්දියාවේ රස අරගෙන ආවට අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. අපි කැමති මසාලා රහට ගෙදර හදන කෑම වේල රස ගන්නව ගන්න නම් එළවලු වලට ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා දාලා හෙළ මසාලා පවුඩර් එක කෑම වේල රසවත් කරගන්න ඕනි. ඔයාගේ ගේ ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් මුදලාලි නෝනගෙන් මුදලාලි මහත්තයෝ මුදලාලි නෝනෝ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකක් දෙන්න කිව්ව ගමන් එයත් අනිවාර්යයෙන්ම දෙනවා. ලංකාවේ ඕනිම තැනකින් අරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටග්ගාල කට්ටියක් එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනී කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කල්ලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න චාමර සහ තනෝජ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉන්න පුංචි බණ්ඩායියව කොහොමද අමතක කරන්නේ? පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කෑගල්ලි නිදහස් පාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා. මෙන්න අද WhatsApp මැසේජ් එකක් දාලා. ගොඩක් ආදරෙන් ශාන්ත අයියවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඇයි ශාන්ත අයියගේ නංගි බබාලා දෙන්න. එහා පැත්තේ විහෙඟ හෝටලේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. Good morning Johnny Patio. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට කියන්නේ බල්ලේ හෙළ මොරෙල් ටී ෆැක්ටරි එකේ ඉඳන් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න දිනූෂා ඇතුළු කණ්ඩායම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. මැසේජ් දාලා තිනවා 1 2 3 4 5ක්. එහෙම මැසේජ් ගොඩක් දාලා තියෙන්නේ. කිරිබත් ගොඩ ඉන්න අපේ සඳුනි. එයාට ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, තාත්තා නිමල්, නංගි වරුණිව එකතු කරගෙන ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. අර ජූඩ් රොගන්ස්කි සින්දුවක් කිල්ලුවා නේද? අන්න අන්න අන්න නේ මේ අපේ කිරිබත් ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න සඳුනිම තමයි. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා සඳුනි. ඔයාවයි පවුලේ හැමෝමයි මේ සින්දුවට. මේ ගමුවේ ටවුන් එකේ තියෙන ඔර්ලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එක. එතෙන්ට ගියත් සද්දෙනම දේදුණු මාවත අහගෙන ඉන්න ඔයාට ඇහෙනවා. ගොඩක් ආදරෙන් ටීම් එකේ හැමෝමත් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: NetFM DJ Night Adoran Naveta. FM Anupaha. FM Anuhatarai Dashmata. Net FM.
1: Velava oba veta gena enne.
2: Saheli, happily kiyannuko oyalage cashback kathawa. Fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
1: Million 2 hamarak dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076787 WhatsApp karanna.
3: Velawa den 11 vinadi 23 ay.
4: බොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
5: වාව්, ඇඟ ටින් එකක්.
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
9: ඉබයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
11: Upuls International, මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල, ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International.
12: දැන් Pan Asia Bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 67222 අමතන්න.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
14: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
15: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM.
16: මේ හස්බන්
17: මොකද වයිෆ්?
16: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
17: ඩිනර් එක. රෑනේ.
16: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
19: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011 126 636.
3: වෙලාව 11:26. අපි ඊළඟ සින්දුවට යන්න කලින් මේ පැත්තට කෝල් කරපු කට්ටිය වගේම WhatsApp messages එවපු කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මුලින්ම කෝල් කරපු කට්ටියට කලින් මම WhatsApp messages එවලා තියෙන කට්ටියව එකතු කරගන්නවා. අර හැමදාම වගේ emojis ගොඩාක් එක ලස්සන message එකක් එවන අපේ සුජානි චන්දිමා අදත් ඇස්පිනා යන විදිහේ message එකක් එවලා තියෙනවා. ගොඩක් ආදරෙන් සුජානි ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. රුවන්වැල්ල ඉඳන් අපේ කුමුදු message එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට යවත් එකතු කරගන්න කියලා තමයි message එකේ කියලවලා තියෙන්නේ. ජනි, ඔයා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නව නේද? කොහොමද දන්සල් වැන්දද පොසොන්නකට. එහෙම අහන්නේ අනුරාධපුර ඉඳන් අපිව හගෙනින් අපේ නිපුණිනාංගී. නිපුණි ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එකත් අපිව හගෙන ඉන්නවා. යටියන්තොට හොරන්දල තමයි නිතූ ගරාජ් එක තියෙන්නේ. එතන ඉන්නවා ලක්ෂාන්, රුක්ෂාන්, පොබුදු, කුමාරමල්ලි, ජයන්පති, සෙල්වම් මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ජයන්පතිලා ගෙදර ඉන්නවා බුලත් කහු පිටියේ. ලෑවල තමයි ගම තියෙන්නේ. ඒගොල්ලන්ගේ සුදුටයි පුතාල දෙන්නටයි හොඳ සින්දුවක් දෙන්න කියලා කියනවා අපේ ජයන්පති. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. හැබැයි ජයන්පති මතක තියාගන්න ඕනි මගේ නම ජොනි නෙවෙයි ජනි. ගුඩ් මෝර්නින් ජනි. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරිස් චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ යොහානිගේ සින්දුවක් ඉල්ලන්න. අද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම යොහානිගේ සින්දුවක් දුන්නානේ. ජනි, මම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍යා. අපේ රම්‍යක්ක මැසේජ් එක දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදෙව්, දුව ඉන්නවා ඉහළ කිහිඹියේ සමාධි, එයාගේ දුව ඉන්නවා ෂනුදි. මේ සේරම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. උහන තිස්සපුර ඉන්න අපේ නිලන්ත ඔල්ලුසු හේවාගේ යාව එකතු කරගන්න ඕනේ. එයාගේ වයිෆ් සුමිත්‍රා, දුව ඉසුරි ශානිකා කටියම එකතු කරගන්නවා. අපේ ඊජී අනුරයියා කුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කෑගල්ලේ ඉඹුල්ගස් දෙනිය තියෙන ෆෙයාෆීල්ඩ් වල නිරු ටේලර්ස් එකට. එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා උදේශිකා නිරූපමාලා. ඊළඟට අපේ සඳලි, සඳලි අනුරාධපුරයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. සඳලිවත් එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට.

මේ වෙලාවේ රිකිල්ල ගස්කඩ අධිකාරී ගම අම්පිටියේ තියෙන දිව්‍යා සුපර් එකේ අපි වහගෙන ඉන්නවා කියලා අපේ ඉරංග මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න ගමන් අපිවත් මතක් කරන්න අයියේ කියලා. ගොඩක් ආදරෙන් කට්ටිය මතක් කරන්න ඕනි. ඉතින් අයියා පවුලේ හැබෝම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. හැබැයි දැන් මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔය කඩ තියෙනව නේද? ඔය කඩවල බිස්නස් වැඩි කරගන්න පුළුවන් රහසක් ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. අපි හැමෝම හොය හොය අරගන්න නිෂ්පාදනයක් තියෙනවා මේ දවස්වල. ඒ තමයි ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ. ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ මේක ඩ්‍රින්ක් එකක්. පෝෂණ අතිරේකයක්, ආහාර අතිරේකයක් විදිහට අපි භාවිතා කරන්නේ. සමහර වෙලාවට අපේ වෙළඳ මහත්වරු, වෙළඳ මහත්මීන් දන්නේ නැහැ ඩිලෙක්ටා නිෂ්පාදනය ගැන. හැමෝම ගන්න දෙයක් කඩේ තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කඩේ බිස්නස් බලන් ඉන්නකොට වැඩි වෙනවා. ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් නිෂ්පාදන හිමිකාරීත්වය, අලෙවි හිමිකාරීත්වය ඔයාගේ කඩේට ලබා ගන්න නම් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. කෝල් එකක් දෙන්න 0111 437 1250 නම්බරයකට. 0111 437 1250 නම්බරයකට. ඒ වගේම තමයි දැන් ඔයා වගාවට උනන්දු වෙන්න ඉන්න කෙනෙක් නම් ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒ වෙනුවෙන් ඔයා කතා කරන්න ඕනි 0111 437 1250 නම්බරයකට. 0111 437 1250 නම්බරයකට. හයි හයි ජනී, මා තිනෝ වැඩ කරන ගමන් ඔයා වහගෙන. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද දන්නවද? නම කියන්නේ නැති කෙනා. නම නැත්තා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න ඕනි. සෑහෙන වෙලාවකින් කට්ටියගේ නම් කිව්වේ නැහැ නේ මම. කන්නත්තොට ඉහළගම බේකරියේ රසික අයියා කතා කරා. අන්න ඊයේ ගින්දර හැන්දෑවෙන් තෑගිදිරලා මටත් මොනා හරි දෙයක් දන්නේ නැහැ නේ. එතන ඉන්නවා අපේ ආනන්ද අයියා. හේ ඇතුළු කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බදුරලි ඉඳන් අපේ ඉන්ද්‍රාණි අක්කා දවස් දෙක තුනක් අසනීපෙන් ඉඳලා ඔන්න අද තමයි කතා කරේ. දැන් හොඳයි හරිද? එයාගේ රාණි අක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. මහභාගේ තියෙනව නේද ප්‍රිවිලේජ් එක? අන්න එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ සුරාජි අදත් අපිට කෝල් එකක් දුන්නා. අයිරාංගනි, කසුන් ඊට පස්සේ බණ්ඩාර, සුමේද, සුමනා, පුෂ්පා, කුමාරි කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මොනරපිටියේ ඉඳන්, මානෙල් අක්කා කතා කරා. එයාගේ පුතා බිම්සර, ඊට පස්සේ අම්මා, මේ කට්ටියම එකතු කරගන්නවා. මං අද ඇහුවා නේද අර කෑමවල නම් ගෑවිච්ච ගම් සහ නගර තියෙනවද කියලා. මොරපිටියත් එහෙම ගමක් නේ. මොර කියලා කන ජාතියක් තියෙනවද? බලතර ජාතිය. නිවුස් නියර් වල ඉඳන් අපේ ගීතිකා කතා කරා. කෙල්ල කාලා හේව 10ට දලු ටික කිරලා දැන් වැඩ පටන් අරන් තියෙන්නේ. ත්‍රියාමාලා, අන්තෝනි දෙන්නව එකතු කරගන්නවා. ශාන්තියක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉනෝකා, නයනා, දමයන්ති, අයිරාංගණි, දලු කඩන යාළුව හැමෝම එකතු කරගන්නවා. ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, ඉරන්ද මෝටර්ස් එකේ ඉරන්ද, හෙටිමුල්ලේ පූජනී සාරංගා ෆැෂන් එකේ ඉන්න සෙට් එක, කෙලි මඩලේ රේණු අක්කා මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM දිවයිනපුර
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දෙන්නේ 11:41.
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0472 2131 540.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: අලුතෙන කාටම මිල කසාගල Green Super. ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්මල ගනි මුල ගම්පොළ. කසාගල Green Super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල Plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
5: සුබ දවසක්.
6: පහසු වෙලා
5: තෑගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
10: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
9: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
9: නොවිනස් වන රසවත්ම රසය.
10: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
9: විජේ ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
11: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
13: Don't stop, remix, remake. එකට හැපෙන DJ බ්ලාස්ට් එක.
14: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ.
15: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
16: Net FM DJ Night Face to Face Attack Show.
17: Attack Show.
15: 1, 2, 3, let's go. Lankawama danna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak danma apita WhatsApp karanna.
16: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය, DJ ෂාන්, හම්බන්තොට දිස්ත්‍රික්කය, DJ වික්ට්‍රෝ.
18: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
16: Net FM DJ Night.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
19: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: වෙලාව දෙන්නේ 11:46.
21: කවදත් අලුත් කාගෙත් නෙත්.
22: මේ
17: හස්බන්ඩ්
21: ඔයා
17: ගැතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
21: මම ගන්නවා
17: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
21: ඒත් ඉතින් මම සමාව ගන්නවා
17: වැරද්දුවනේ වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ්ලා කරන හැමදේම හරි
22: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
21: අපි මේ ගෙවන හැම තප්පරයකම අපි එක එක විදිහ අත්දැකීම් වලට මුහුණ දෙනවනේ. නිකම් බලන්නකෝ අපි ඕනි තරම් දැකලා තියෙනවනේ. මේ හොඳට ඉන්න අපේ හිතවතුන් නෑදෑයෝ යාළුවෝ එකපාරට රෝගී තත්වයට පත් වෙන. සමහර වෙලාවට ඇවිද ගන්න බැරි වෙන. එහෙම උනාට පස්සේ ඒගොල්ලෝ වගේම තමයි අපිත් සෑහෙන මානසිකව වැටෙනවා. මිනිස්සුන්ට එහෙම දේවල් වෙනව නේද කියලා. හැබැයි එහෙම දේවල් උනාට පස්සේ මානසිකව වැටෙන්නේ නැතුව හොඳ තැනකින් ප්‍රතිකාර අරගන්න එක තමයි කරන්න ඕනි නුවණක් ආරමදී. එහෙනම් ඔයා යන්න ඕනි හොඳම තැන තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු වැඩි දිනෙකගේ විශ්වාසය දිනපු කමල් වන්දුල වීරපිරම වෙදමහත්තයා ඉන්නවා එතන. එතුමා සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔය සමහර බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුව කරන්න බෑ කියලා කියන රෝග නිට්ටාවටම සුව වෙන විදිහ ප්‍රතිකාර තියෙනවා කමල් වන්දුල වීරපෙනෝ වෙද මහත්තයා ගාව. දැන් ඉතින් ලෙඩක් දුකක් වුණා කියලා කනස්සලු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සතුටු වෙන්න පුළුවන් ඉක්මනටම සුවපත් වෙලා කමල් වන්දුල වීරපෙනෝ වෙද මහත්තයා හම්බ වුණොත්. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර හොයාගෙන ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් එතනට එන හන්දා යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ ඔයාව පොලිමේ තියන්න ඕනි නැති හන්දා. 0777-300-948 හරි 0773-273-548 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ NP garment එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න සෙට් එක. නයෝමි තමයි මැසේජ් එක දාන්නේ. මං හිතන්නේ පන්විල තමයි මේ NP garment එක තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීර අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා සුපුරුදු පරිදි. එයාගේ තාමත් තරුණ යාළුව කට්ටිය 1981 අවුරුද්දේදී සපුගස්කන්ධ මහවිදුහලේ ඉගෙනම ලැබපු බැජ් එකේ යාළුව ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. මෙන්න මෙන්න මට කේක් කන්න chance එකක් හම්බ වෙන්න යන්නේ. ජනි අද මගේ මිනි බිරියගේ උපන්දිනේ. එයාගේ නම තමයි තිනුලි මිනුල්ලා සෙන්දිනි වික්‍රමනායක. තිනුලි සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ඔයාට සුබපතන. පණිවිඩේ අපිට එව්වේ ආච්චි අම්මා මාලනී දිසානායක. සුබපතන් එකතු වෙනවා අම්මා රසාංජලි, තාත්තා ලක්ෂිත, ඊට පස්සේ අක්කා සිනලි, ආච්චි අම්මා සීයා උපාලි, පුංචි බාප්පා, කොළඹින් රඳින්, රයිලි, රයන් මේ කට්ටියම සුබපතන අතරේ net fm team එකේ අපි හැමෝම අපේ තිනුලිට සුබ උපන්දිනයක් වෙන්න කියලා කියනවා. යකල අඹගස් පිටියේ තමයි තිනුලි ඉන්නේ. සුබ උපන්දිනයක් වේවා. දැන් ඉතින් කේක් දෙන්න වෙනවා තිනුලි. Good morning ජනි, කොහමද? අපිත් වෙනද වගේම අහගෙන ඉන්නේ ඔයාව. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මොරගල ඉඳන් මේනක සඳරුවන් අපිට මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. කඩු ගන්නාවේ දඹකොඩ ලාල්ලායියත් අපිව අහගෙන ඉන්නේ. එයාගේ වයිෆ් කාන්තිව, සුදුදුව ශනෝෂිව මේ සින්දුවට එකතු කරගන්නවා. එහෙනම් ඉතින් අපි සින්දු දෙකක් විතර එක දිගට අහලා ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා 12න් පස්සේ හිමීට හම්බ වෙමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න 0111 255 33 හැඩපුරේ, WhatsApp කරන්න 0711 95 95 95, Facebook fan page එකට යන්න. මං අහලා තිනවා කෑමවල නම් ගෑවිච්ච ලංකාවේ ගම් සහ නගර ගැන විස්තර. දන්නවනම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Brought to you by
2: Atunu Lake Namahu Baban Ratapuram Rasa Ganayana Aulesa Marasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka.
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුලගම් පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය.

0: කතා කරන්න 0777 3940.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න.
4: සුබ දහවලක්. වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කට රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ජූලි 3 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සිරස්තල හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට හරක් කටාගෙන් අල්ලස්ගත් සිද්ධියට රිමාන්ඩ් කළ රකිත සහ චරිත් යළි අධිකරණයට රැගෙනෙයි. යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ. ඩෙංගු පාලනය කරන්න දැඩි නීතිගේන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආණ්ඩුවට කියයි. අවසන් 16ට ගිය පෘතුගාලය 40,000ක ක්‍රීඩාලෝලින් ඉදිරියේ රියානතුරකින් මිය ගිය සිය සගයා සිහි කරයි.
0: Net News, the truth people trust.
6: රිමාන් කර සිටින හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා අද උදේ අධිකරණයට රැගෙන ආවා. මේ අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් අද අත්අඩංගුවට ගත්තා. ඔහුට එරෙහිව තියෙන්නෙත් අල්ලසෝ දූෂණ චෝදනාවක්. එයතුරු දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2006 ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායකංශය සඳහා ශිෂ්‍යපද නිරතහරින් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායකංශයේ ශිෂ්‍යපද නිරතහරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ඔහුට දූෂණ චෝදනා එළවී ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ. එනුව හිටපු

0: පුණාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතා අද පෙරවරු 10:05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් එම කොමිෂන් සභා පරිශ්‍රයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියෝජනා අධිකරණය අද නිෂ්ප්‍රභ කළා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත කුමන්ත්‍රණී නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසilla ඔහු එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රයන මහත්වරුන්ගෙන් සමන්විත අභියෝජනා අධිකරණ විනිසුරු මඩුල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. රක්ෂිත බඳනාගාර ගත කර සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ සමග ජනපලවේගේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන් සේවා අධිකාරී හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරෝෂ හැන්නති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන විත් තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කඩුවෙකු බව කියන නතුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් තිදෙනා පසුගිය 25 වනදා අතරංකුවට ගනු ලැබුවා. නතුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ලැබ සිටිනවා. යනුව ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහාත් හරක් කටා නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත් කර දීම සඳහාත් විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහා අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සෙකකරුවන් අල්ලස් ලබාගෙන තිබවයි අල්ලස් කොමිසම පැවසුවේ. 2023 වසරේ ඩුබායි රාජයේදී හරක් කටා නැමැත්තාගේ බිරිඳකින් ₹100,000 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල ₹200,000 දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් ₹100,200 මුදලක් සෙකකරුවන් විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර නඩුකටුවත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන අවස්ථාවක නතුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මේ බවට චෝදනා කළා. විමර්ශන ආරම්භ කෙරුණේද ඒ අනුවයි. එම සිද්ධියේ සම්බන්ධයෙන් පසුගිය 25 වනදා අතරංගුවට ගත් ඔවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඩෙංගු පාලනය කිරීමට නම් හිමිකරුවන් නොමැති පරිශ්‍ර සහ අතහැර දමන ලද පරිශ්‍ර සඳහා දැඩි නීති සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයට හැකි බවයි එම සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
1: ලංකාවේ මේ වෙද්දි ඩෙංගු රෝගය පාලනය සඳහා ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන හිමිකරුවන් නොමැති නිවාස විශේෂයෙන් විදේශගත වූවන් සහ නගරාශ්‍රිතව ඉඩම් සහ නිවාස මිලදී අරගෙන එහි පදිංචි කරුවන් නොමැති ස්ථාන විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ දැනට පවතින නීතිමය තත්ත්වයන්ගෙන් මේ ප්‍රදේශ සහ මේ ස්ථාන මේ පරිසර ආවරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයට සහ පළාත් පාලන ආයතනවලට විශේෂ ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ ඩෙංගු රෝගය පාලනය කිරීමට නම් මේ හිමිකරුවම් නොමැත සහ වගකීමක් නැති තමන් පදිංචි නැති අතහැර දමන පරිසර සම්බන්ධව දැඩි නීති සම්පාදනය කළ යුතුයි. විශේෂයෙන් පළාත් පාලන ආයතනයේ අතුරුවත්තා සම්මත කරගත හැකි. ඒ වගේම මධ්‍යම රජයට මේ පවතින හදිසි අවස්ථාව අසංගත තත්ත්වයේ පදනම් කරගෙන මේ සම්බන්ධව දැඩි නීති සැකසිය හැකි. එහෙම සැකසුව නැත්නම් අපිට ඉදිරියට මේ අතහැර දමන ලද පරිසර ඒ වගේම හිමිකරුවන් නැති නිවාස වගකීමෙන් තොරව පවත්වාගෙන නිවාස සම්බන්ධව කටයුතු කරන්න බැරි වීම නිසා මේ රෝගය පාලනය කර ගැනීමේ විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
0: මෙවර විට මද වැසි ආරම්භ වී ඇති බැවින් යළි මදුරු ඝනත්වය ඉහළ ගොස් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පවතින තත්වය තවදුරටත් වර්ධනය වීමේ අවධානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
1: මුලින්ම වසංගත තත්ත්ව වාර්තා වෙච්ච ප්‍රදේශවලින් යම් තරමක් පාලනය වෙමින් තිබුණත් නව ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්ත්වයෙන් වාර්තා වෙනවා. රෝගීන් සීග්‍රයෙන් පැතිරියමින් තියෙනවා. ඒ නිසා මහජනතාව ඉකරගත් උනන්දුව කිසිසේත් අඩු කරගත යුතු නැහැ. මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න තුරු උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් තමන්ගේ පරිශ්‍රයන් සහ නිවාස ආයතන සියල්ල මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් එලෙසින් මෙදිරියට පවත්වාගෙන යා යුතුයි. දැනට පවතින කාලගුණික වෙනස් වීම විශේෂයෙන් නැවත වරක් මද වැසි ඇතිවීමට ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා නැවත වරක් මදුරුවන්ගේ ඝනත්වය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා මේ පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවධානමක් තියෙනවා කියන එක අපි අනතුරු අඟවනවා.
0: වසරේ මෙදක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. එමෙන්ම සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාවද 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත්දැක්ම අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. ලබන පස්වනදා දක්වා මහනුවර පොත්දැක්ම කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වෙනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමේ උපසභාපති සහ මහනුවර පොත්දැක්මේ විධායක කමිටු සභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා.
2: අතරම අද KCC පරිසරයේ මහනුවර පොත් දැක්ම පැවැත්වෙන්නේ පස්වෙනි දවසට. ගියවරට සාපේක්ෂව ඉතාම වැඩි පාඨක පිරිසක් ඉතාම උද්‍යෝගයෙන් මහනුවර පොත් දැක්මට සහභාගී වෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ සියලුම පොත් ප්‍රකාශන ආයතන මහනුවර KCC පරිසරයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා සුවිශේෂී වාර්තම් යටතේ එම ප්‍රකාශන ආයතන විසින් නිකුත් කළ නවතම ප්‍රකාශන රැසක් රැගෙන ඔවුන් පැමිණ සිටින නිසා මහනුවර ප්‍රදේශවාසී මධ්‍යම පළාතේ සිටින ජනතාවට අවස්ථාව මේ සතියේ ඉරිදා අවස වෙනකම් මේ පරිසරයේ අපි රැඳී සිටිනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාට මේකෙන් පැමිණලා මෙම ප්‍රදර්ශනයේ ප්‍රතිලාභ අත්විඳින්න මහනුවර ජනතාවට ආරාධනා කරනවා.
0: මහනුවර පොත්දැක්ම සඳහා net fm මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය දායකත්වය ලබා දෙනවා.
3: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
0: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලොකු කුසලන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටේට අද සුදුසුකම් ලබා ගත්තා. ඒ ක්‍රොයේෂියාව සමග පැවති තියුණු තරගයකින් අනතුරුවයි. එහිදී පෘතුගාලය ගොල දෙකට එකක් ලෙස තරගයේ ජය ගත්තා. දිනට අතර මෙම තරගයේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවතුණු අතර ඒ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලින් 40,000කට අධික පිරිසක් එක්ව තිබෙනවා. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වුණා. දෙවනි අර්ධයේ 53 මිනිත්තුවේදී ඉවාන් පෙරිෂිව් ක්‍රොයේෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. 61 මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළද ඒ අවලංගු කිරීමටයි තරඟ විනිසුරු තීරණය කළේ. කෙසේ වෙතත් 66 මිනිත්තුවේදී පෘතුගාලයට හිමි වූ දඩුවම් පහර සාර්ථක කරගත් රොනාල්ඩෝ සී කණ්ඩායම වෙනුවෙන් සමකරණ ගෝලය වාර්තා කළා. තරගය අවසන් කිරීමට මිනිත්තු 4ක් පමණ තිබේදී ගොන්සාලෝ රාමෝස් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහි දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. අවසන් බොහෝතේ ක්‍රොයේෂියාව තවත් ගෝලයක් වාර්තා කළද ඒද අවලංගු කෙරුණා. ඒ අනුව පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. එම වටේදී පෘතුගාලය තරඟ වැදීමට නියමිත වෙත්තේ ස්පාඤ්ඤු කණ්ඩායම සමගයි. තරගයේ නඩුතරුව රොනාල්ඩෝ ඇතුළු පෘතුගාල කණ්ඩායම පසුගිය වසරේ රියනතුරකින් ජීවිතක්ෂයට පත්ව පෘතුගාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සිහිපත් කිරීමද විශේෂත්වයක්. මේ අතර වසර 16කට පසු පළමු වරට ලොකු කුසලන තරගාවලියේ පිළිමලුන් පිටදැකීමේ වටේ තරගයක් ජයගනිමින් ස්පාඤ්ඤේත අවසන් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. අවසන් 32 දෙනාගේ වටේ 11 වන තරගයේ ලෙස ස්පාඤ්ඤේ සහ ඔස්ට්‍රියාව අතර තරගයේ ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පළමු මිනිත්තු 35 තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. 36 මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සාබල් ස්පාඤ්ඤේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. දෙවැනි අර්ථයේදී ප්‍රේටෝ පෝරෝ ස්පාඤ්ඤේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර 88 මිනිත්තුවේදී යළිත් ගෝලයක් රැස් කළ මිකෙල් ඔයාර්සාබල් ස්පාඤ්ඤේ ජය තහවුරු කළා. ඒ අනුව ගෝල 3ට බිඳුවක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කළ ස්පාඤ්ඤේද අවසන් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා.
3: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය. කාන්තා ආක්‍රමණය. ICC Women's T20 World Cup 2026.
0: පන්දුවර 20x20 ලොකු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 40කින් ජය ගනිමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 169ක් රැස් කළා. එහිදී නායිකා නැට් ස්කයිවර් බ්‍රාන්ඩ් පන්දු 47කදී 4/11 සහ 1/6ක්ද සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්. හෙදර් නයිට් ලකුණු 58යි. පිළිතුරු ඉන්නම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කළේ ලකුණු 129ක් පමණයි. ටස්මින් බ්‍රිට්ස් ලකුණු 51ක් හා නායිකා ලෝරා ලකුණු 17ක් රැස් කළා. මදු යැවීමේදී ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු දෙක බැගින් තබා ගත්තා. කණ්ඩායම් දෙක අතර මෙම තරගයේ පැවතුනේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී. කොළඹ සහ අවට ප්‍රදේශ රසකට හෙට පෙරවරු 9 සිට පැය 12ක ජල කපාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ විදුලි බල සැපයුම් පද්ධතියේ මුල් ඒරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්. එමෙන්ම දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත එලිහවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතුද හෙට දිනේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. එනුව කොළඹ 1-15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තලමුල්ල, පැලවත්ත, හෝකන්දර, කුස්වත සහ තලවතුගුඩ ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා ජල සැපයීම අත්හිටුවනවා. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජකිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළුන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගුඩවත්ත, කඩුවෙල, මහරගම, බොඩ්ලස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයීම තාවකාලිකව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියෙත් පෙනී සිටින්නෙත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news දිරිශක්ති
4: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් ජූඩ් සමන්ත. වන්නක වත්ත වඩුගේ ජූඩ් ක්‍රිෂාන් සමන්ත ප්‍රනාන්තු 1965 අවසරේ අප්‍රේල් මස 22 උපත ලබන්නේ දංකොටුව ප්‍රදේශයේදී. පුත්තලම ශාන්ත ඇන්ඩ්‍රු මධ්‍ය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ජූඩ් සමන්ත 1975 අවසරේ මිහිර පුවත්පතට සිය පළමු ලිපිය ලියන්නේ පහේ පන්තියේදී. අනතුරුව රොජරඩ සේවයේ නිවේදකයෙකු ලෙසද පාසල් සමයේදීම ඔහු සිය දක්ෂතා පෙන්වුවා. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ලේකව්ස් ආයතනයේ හා එක්ව ඔහු සිය වෘත්තීය මාධ්‍ය විද්‍ය ආරම්භ කරනවා. එකල යොවුන් ජනතා පුවත්පතට ජූඩ් සමන්ත ලියූ ඇගේ කතාව ලිපිමාලාවේ අල්ලිපියක්. එවකට ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ විනිශ්චය ටෙලිනාට්‍යයේ තිරරචනයටද පාදක වීම සුවිශේෂී සිදුවීමක්. ශ්‍රේෂ්ඨ කිහිපයක දක්ෂතා විදහා පෑ ජූඩ් සමන්ත 1985 වසරේ යෞවන සම්මාන උළෙලේදී හොඳම නිවේද කැඩමි සම්මාන හිමි කරගත් අතර 2025 වසරේදී කලාභූෂණ සම්මානෙන් පිදුම් ලැබුවා. ඒ අතරතුර තවත් බොහෝ අවස්ථාවල මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ දැක් වූ දක්ෂතා වෙනුවෙන් ඔහු ඇගීමට ලක්ව තිබෙනවා. මෙලෙස මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ දක්ෂතා රසක් පෙන් වූ ජූඩ් සමන්ත සිය වෘත්තීය ගමන් මගේ ආරම්භයේ සිදු වූ ආකාරය මෙලෙස විස්තර කළා.
5: මගේ තාත්තා මැදිවේදී එන තාත්තා තවස්පත්තරින් මම පටන් ගන්න පුරේ 2004 ඉති මගේ පෙදෙන තුචේස. ඉතින් ඒක තමයි ආභාෂය වුණේ. මොකද එයාගේ වැඩවලට උදව් කිරීම, එයාගේ පස්සේ ගිහින් පිළිතුරු ගැටිල්ල, ඒ වගේ දේවල් නිසා තමයි මම හිතන අවතාවනේ. මොකද මම රජී ඉලන්දුන් නඳු ප්‍රති අපුත් කරා අවදිවරත් අයිබෝන් කියලා ඔක්කොම දාලා මාධ්‍යතම අවදම්ම කිව්වේ පාතිවේදී අවිශ්‍යක ප්‍රනාන්දු තාත්තගේ නම සුස්ක්‍රිබෙන්ඩික් ප්‍රනාන්දු දැන් පොදු සූපත්තාම ජීවිතන අතර ඉන්නවා. උත්තරම තම වාර්තාකරු වෙලා ලේකස් පත්පත් හැදෙට රොටි දෙනවා. මගේ දිනියත් මාධ්‍යවේදී කියන වේදිකාව
3: දශක 4කට අධික සිය මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් ගොන්නේ එක් මතකයක් ජූඩ් සමන්ත මෙලෙස අවදි කළා.
5: මට පරිගණක හම්බෙනවා. ඒතර පංජාතික රූපයෙන් වර්තා කරුච්චි වැඩ කරන්නේ තබ්බෝ ජලාසේ වැබන්න සීරිලා යනවා. එයා ගමන මම ගිහිල්ලා ඒක පටිගත කළ ප්‍රවෘත්තිය පළ වෙනවා. ඒත් මට මතක හැටියට පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා ඒතර පුත්තලම දිසාපතිගේ බර්ඩ් ජයසිංහ මහත්තයා ඒ ප්‍රවෘත්තිය පළ වෙච්ච ගමනම ඒකට ජනාධිපති දුරේදරු ආර් ප්‍රේමදාස මහත්තයා දිසාපතිට කතා කරලා කියලා දිනවා. සබෝ වැවට ගිහලා පැයක් ඇතුළත මේක වර්තාවක් තිබුණා. ඒ අනුව වර්තාව හැදුනා, සබෝ වැව හැදුනා. දැන් අදටත් සබෝ මහා ජලාශයක් විදිහට ඒක හැදිලා තියෙනවා. ඒ වගේ කියන්නේ කුඩ දේවල් තියෙනවා.
3: පුරා 21 වසරක් සත්‍ය ඔබ වෙනුවෙන් ගෙනෙන net news පිටුපස එදා සිට අද දක්වාම රැඳී සිටි සුවිශේෂී චරිතයක් වූ ජූඩ් සමන්ත හෙටත් ඔබ වෙනුවෙන් net news ඔස්සේ සත්‍ය ගෙන ඒමට කැප වී සිටිනවා.
5: සමහර කරට ඇත්තම ආයතනවල මම දන්නවා නියුක් කර මේ කරන්නේ අර විදිහට කරා මේ විදිහට කරා. ප්‍රවේණිම කියනවා net එකේ එහෙම කතා කරන්නේ. News එකේ මගේ තියෙන මගේ ස්වාධීනත්වය පැහැදිලිවම මට ඕන විදිහට මම දකින්න දී කියනවා. මම වැරදි දෙයක් නෙමෙයිනේ. ඒ කාටවත් මට ප්‍රචාරයක්වත් මේ ඒ කතන්දරයක් නෙමෙයි. ඒක ස්වාධීනව ඒක පක්ෂපාත වේදිකින් තොරව ඇත්ත ඇත්තකින් කියන්න අවසර දීලා තියෙන ප්‍රධාන පෙළ ආයතනයක් තමයි net news කියන්නේ. මට ලියන්න පුළුවන් කාලය දක්වා, මට ප්‍රවෘත්ති කරන්න පුළුවන් කාලය දක්වා, මගේ හඬ ඇහෙන කාලය දක්වා ඒ ටික net news තමයි.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
9: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

வெலாவதோல ஹாய் வினாதி விசி ஹயாய் அபி தேதுனு மாவதே அவசான பயட அது தவசே மே பய தபா திவென்னி සිකුරාද දවස අපි net fm dj night එක ගැන අනිවාර්යයෙන්ම තක් කරන්න ඕනි මොකද net fm dj night attack show එක battle එකක් විදිහට දැන් මේ දවස්වල අපි හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නේ රෑ 9 වෙනකන් සිකුරාද දවසේ net fm dj night එක අහන්න අපේ යස හැමදාම සිකුරාදට මොකක් හරි වෙනස් විදිහලුත් වැඩ කරගෙන එනවා ඉතින් facebook live එකෙන් අනිවාර්යයෙන්ම සජීවීව බලන්න පුළුවන් tag එක තඹ වෙනවා ඇති ගොඩක් දුරට එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම දවල් 1 ඉඳන් ගින්දර හැන්ද වහන්න කියලා තුහාට මතක් කරනවා මොකද අපි ජානු කෙල්ලත් එක්ක තෑගි යකත් මේ දවස්වල මැදිරියට ඇවිල්ලා එක දිගට එක පිම්මට තෑගි දීගෙන යනවා ඒක හන්දා තෑගි දිනා ගන්න වගේම තමයි අපේ ජානු කෙල්ලගේ උම්මා එක දිනාගත්ත දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන් දේදුරු මාවත අහනවා වගේම මේ වෙලාවේ ගින්දර හැන්දෑව අහන්න සෙට් වෙන්න කියලා ආට මතක් කරනවා හරි මේ පැයි මම කටි එකතු කරගන්න ඕනි ඉක්මනට මොකද නම් ගොඩක් තියෙනවා කියන්න නැත්තම් තරහ වෙන්නේ නම් කියවෙනතොත් එහෙම තිස්ස මහරාමේ ඉලක්ක පල්ලමේ ඉඳන් ලස්සන සින්දුවක් දෙනකම් බලාගෙන ඉන්න කට්ටියක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ ජනී අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා වැඩේ තියෙන්නේ නම් ටික තමයි හොයාගන්න නැත්තේ මං හිතන්නේ සෞභාග්‍ය හිරුනි සෞභාග්‍ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මම මනෝජ් ලක්ෂාන් ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා පොඩි තාත්තවත් එකතු කරගන්න කියනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න කෑගල්ලේ මාකිත්ත සෙනෙහස ආයතනයේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. නම් ගම් මෙවල නැති එක තමයි ප්‍රශ්නේ. කිරියල්ලේ ඉඳන් අයේෂා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊයේ තෑගියකාගෙන් තෑගි දිනලා කෙල්ල. හම්බ වෙයිද නැ අපිට මොකුත් නේ තෑගි දිනපුවයි. ආයුබෝවන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න මඩපාති ඉඳන් අපේ ලක්ෂ්මණ අයියා මැසේජ් එක දාන්නේ. තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය යවිෂ්ක ඒ වගේම තමයි සේරුවාවිල KDA සමරසිංහ මේ කට්ටියම එකතු කරගන්නවා ජනී අපි එයාපෝට් එක ළඟ මේසන් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා තමයි මැසේජ් එක දාලා දෙන්නේ ටිකක් රස්නේ නේද ඔන්න එහෙනම් රස්නේ අඩු වෙන්න වතුර එකක් එහෙම බීලා දේදුරු මාව තහන්න ඕනේ සුමුදු ඇතුළු කට්ටියම එකතු කරගන්න කියනවා සුමුදු තමයි ලොකු බාසුන් නැහි ප්‍රදීප් ඉන්නවා අපු මල්ලි ඉන්නවා රෝහිත ඉන්නවා පොඩි මල්ලි ඉන්නවා කට්ටියම එකතු කරගන්නවා හලෝ හලෝ ජනී පුතා අපිවත් සින්දුවකට එකතු කරගන්න හම්බා කවුලේ ඉඳන් ආනන්ද තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. වයිෆ් ඉන්නවා මුතු. එතකොට දුව ඉන්නවා ඉමේෂිකා. පුතා ඉන්නවා අමරඋද්දීප. මේක හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනියයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මේ ඇවිල්ලා වාද්දුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න ND apparel එකේ සෙට් එක. නිශාන්ත ඉන්නවා ඊට පස්සේ නිශාන්ත මල්ලිව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මං හිතන්නේ කියලා තියෙන්නේ. මට හරියට කියව ගන්න බැ අකුරු. පයාගල ඉඳන් අනුෂා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දුව ඉන්නවා සඳලේ සඳමිනි, ආච්චි අම්මා ඉන්නවා වයලට්, යාළුවා සිඩ්නි, නැන්ද ඉන්නවා රංගි. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. කෝල් කරපු කට්ටිය අතරේ ඉන්නවා නවගත්තේ ගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ගාමිණී කරුණා ජීවය. ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ගාල්ලේ මල්කි කතා කරා. මල්කිත් එක්ක ඉන්නවා විහංගි ප්‍රාර්ථනා. අද විහංගි නම් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. උණ හැදුනලු බොරුණක් වෙන්න ඇති. ඊට පස්සේ කොළඹගේ යාර ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. ස්මාර්ට් ටේලර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. වයිෆ් මැනිකේ, ශානිකා, මදුෂානි තමයි දුව. ඊට පස්සේ තලකැරලි හදන කට්ටියක් ඉන්නවා එතන. සීත නංගි තමයි තලකැරලි හදන්නේ. සීත නංගිව අඳුරගන්න මං කැමතියි. හරි, ඊට පස්සේ බලංගොඩ හෙළපන්දිණි ඉඳන් ජයපාල අත්තනායකයි අපිට කතා කරා. පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පොල්ගොල්ලෝ යන්වත් ඉඳන් අපේ ගාමිණී රත්නායක අයියා. අද ගෙදර තනියම ඉන්න ගමන් කොල්ලම වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තනියක් නෑ කියලා මං දන්නවා. දෙදුණු මාවත ළඟ තියෙන හන්ද.

ගොඩාක් වෙලාවට මහන්සි වෙලා වැඩ කරනකොට අපිට එන ලොකු අමාරුවක් තමයි ඔය කොන්ද කැක්කුම් අත්වල දනිස්වල කැක්කුම් කියලා කියන්නේ. එක කවුරුදු 30-40 පෙන්නට පස්සේ ඔය ලෙඩ එන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඔය ලෙඩත් එක්ක වැඩ කරන්න ගියොත් ඉන්නේ එහෙම ඔයාගේ ජීවිතේ ඉස්සරහ කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ දේවල් වලට දැන් තියාම ප්‍රතිකාර අරගන්න කියලා ඔයාට මතක් කරන්නේ. මේ කියන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන කියලා ඔයා දැන් දන්නවනේ. කමල් වන්දල වීරපිරම වෙද මහත්තයා ඉන්නවා එතන. ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් වන්දල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතව තියෙනවා. හුඟ දෙනෙක් ලංකාව වටෙන්ම කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හොයාගෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට එනවා. ඒ හින්දා ඒ වෙතර යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. ඔයාටත් පහසුයිනේ. 0777-300-940 හරි 0773-273-540 හරි තමයි ඔයා කතා කරන්න ඕන. ඔය වයසට යන්න කලින් ඉක්මනින්ම හැදෙන ලෙඩ රෝගවලට ගොඩාක්ම හේතු වෙලා තියෙන අපේ ආහාර රටාව. ඒ ආහාර රටාව වෙනස් කරගන්න ඔයාට හම්බ වෙලා තියෙන හොඳම ඇත්වැලක් තමයි ෆ්‍රීලන් නිවසින් එන කුරක්කම් පිටි මිශ්‍රණය කියලා කියන්නේ. දැන් ඉතින් කුරක්කම් පිටි කිව්වට පස්සේ කඩේ තියෙන ඔය එක එක නම් තියෙන කුරක්කම් පිටි අරගත්තම ඕ ඇතුලේ තියෙන හරියටම කුරක්කම් පිටිද කියන ප්‍රශ්නේ අපිට එනවනේ. හැබැයි අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ අම්මලා අපේ ආච්චි අම්මලා ඒ කාලේදම පාවිච්චි කරපු සන්නාමයක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. ෆ්‍රීලන් නිවසින් අරගෙන ඉන්නේ අපේම රටේ හේන් ගොවිතැන් කරන ගොවි මහත්තුරු බොහොම ආදරෙන් රැකබලා ගන්න කුරක්කම් වලින් අරගන්න අස්වැන්නෙන් හදාගන්න කුරක්කම් පිටිම තමයි. ගල් වැලි අයින් කළා පිරිසිදුවට ඔයා ගාවට එන කුරක්කම් පිටිත් එක්ක ෆ්‍රීලන් කුරක්කම් පිටි එකකින් හදාගන්න රොටියක් හරි කැඳ එකක් හරි තලපයක් හරි උදේට කාලා එහෙම නැත්නම් හවසට තේ කප් බොන ගමන් කාලා නිරෝගීකම වැඩි කරගන්න කියලා අපි ඔයාට මතක් කරනවා. සින්දුවට යන්න කලින් ටක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. WhatsApp එක පැත්තෙන් සෑහෙන දෙනෙක් අපි එකනකම් බලාගෙන ඉන්නේ නම් කියනකම්. දේවතුරේ ඉඳන් චන්දි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සුමුදුයි, ගෙදරින් ඔක්කොමයි, නෙත්තහන හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කුරුණෑගල ඉඳන් වයින් ෆින් ඇක්වේරියම් එකේ සෙට් එක ඔන්න දෙවනි පාරටත් මැසේජ් එකක් දාලා නම කියනවා අහගෙන ඉඳලා නැද්ද කොහෙද. ඊට පස්සේ කළුතර ඉඳන් අපි රමණි සුමේදා අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. දෙව්ලි, ශෂි, තුසිත, කල්හාරි, පුංචි එවින් එක්ක බාති මේ හැමෝම ඉන්නවා. කැනඩාව ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා. ජනේ අපිත් එකතු කරගන්න ලස්සන සින්දුවකට මේ ඇවිල්ලා යටියන්තොට අර ටයිටැනික් සැලුන් එක ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ ලසා බෝයි ඇතුළු සෙට් එක. අනුර, බබා, ලක්මාල්, දිනෙත්, ප්‍රියන්ත, ෂෙල්ටන්, ජගත්, කාන්, චරුකාන්ද නෑනේ, සිසිර මේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරේ. මං අර ඇහුවානේ ප්‍රශ්නයක්, ලංකාවේ තියෙන ගම් නගරවලට කෑමවල නම් ගෑවිච්ච ගම් නගර තියෙනවද කියලා. වරකා ගොඩ, වෙරළු ගොල්ල, පේරගස් හන්දිය, දොඹේ පොළ, අන්න ගම් ටිකක් එවලා තියෙනවා. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වරකා ගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එක ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා රමණි, නදී, ලක්ෂී, සඳුනි, තමරා, සමන්මලි, දේවීන්, ඊට පස්සේ කුමුදු, මිනුකි, සම්පත්, ජනී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අද සාමට කතා කරගන්න බැහැලු දතක් ගලවල. කවුද දත ගලවලා තියෙන්නේ? ඔෆිස් එකේම කෙනෙක්ද? වැඩ කරන තැනම කෙනෙක්ද? මේ හේක නෙවෙයි. ඔන්න ගාමන්ට් එකකින් මාව අහගෙන ඉන්න හන්දම කියන්නේ මම දන්නවා මේ වෙලාවේ ගාමන්ට් වල වැඩ කරන ගොඩ දෙනෙක් මාව අහගෙන ඉන්නවා කියලා. නෙත් FM අපේ කණ්ඩායම ඔයාගේ ගාමන්ට් එකට ඇවිල්ලා මුළු දවසක්ම ඔයාව සතුටින් තියන්න බලාපොරොත්තු වෙන දැන් වැඩ කටයුතු ආරම්භ කරන ගමන් ඉන්නේ. ඔයාගේ ගාමන්ට් එකටත් අපේ ටීම් එක ඇවිල්ලා දවසම සතුටින් තියන ගමන් තෑගි භෝග දෙන්නත් ඔයාට සූදානම් ඉන්න හන්දා. ඒ වැඩේ ඔයාගේ ගාමන්ට් එකටත් ගෙන්න ගන්න කැමතියි නම් අපේ අනුරංගට කෝල් එකක් දෙන්න. ඔන්න නම්බර් එක කියන්න හදන්නේ, නම්බර් එක ලියා ගන්න. 0777-41-97-433 0777-41-97-433 අපි අනුරංගට කතා කරන්නකො, කොල්ල වැඩේ සෙට් කරයි.

0: FM 94.8 Net FM Divainapura
1: මේ පැයේ පළමු ගීතය ඔබ වෙත ගෙන එන්නේ සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: වෙලාව 12:42.
1: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දූඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව net FM.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
11: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
12: Don't stop, remix, remake, එකට හැපෙන DJ Blast එක.
13: අංගා ගලේනේ, ඉන්නා කුමරියේ, ප්‍රේමී අලගින්නේ.
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
12: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
13: 1, 2, 3, let's go.
11: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
12: 0711-95-95-95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ ෂාන්, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ වික්ට්‍රෝ.
14: Brought to you by රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
12: Net FM DJ Night.
15: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112-112-636-636.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව දැන් 12යි විනාඩි 47යි.
20: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
20: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්දෙ ඉල්ලුවටින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
3: වෙන කාටද වයිෆ්? ඔයාට.
20: අදත් වැරද්දුවනේ. ඡන්දෙ ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: හරි සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. අතරේ මට ආරංචිය හම්බ වුණා අද දවසේ. තෑගි මොනවද හම්බ වෙන්නේ කියලා, තෑගි විදියට අද හම්බ වෙනවා දැන් හිත වතුර කපනවානේ කොළඹ ප්‍රදේශ රසකට. ඇති වෙන්න නාන්න තෑගි හම්බ වෙනවා, බුදල් තෑගිත් හම්බ වෙනවා. මේ තෑගි ඔක්කොම හම්බ වෙන්නේ ගින්දර හැන්දෑවේ අපේ ජානු කෙල්ලත් එක්ක එන තෑගියක් ආගේ. සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. මල්ලි අදත් ආවා ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න කියලා. අපේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකේ ඉන්න කෙල්ල සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට හම්බෙගමු ඉදන් සේපාලිකා කෝල් එකක් දුන්නා. එකතු කරගන්න කියලා කිව්ව යාගේ අම්මවයි තාත්තවයි අක්කගේ පවුලේ හැමෝමයි. වහදිවල ඉදන් අපේ ඉන්ද්‍රාණි අක්කා කතා කරා. මහත්තයා ටෙනිසන්, පස්සේ පුතා ගඟුල්ලුයි, නෑ පුතා නෙවෙයිනේ, පුතාගේ නම ගඟුලි වෙන්න බෑ, දුව ගඟුලි, පුතා ලහිරු එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට. ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගම්පොල උමගිරි ඔයෙන් ඉඳන් ඉන්දික සංජීව අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දහවලක් වේවා ජනි, අභිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ පුෂ්පාංගනී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා නිමල්, ඊට පස්සේ ඔරික්මා එකේ වැඩ කරන කට්ටිය, ත්‍රිවිල් පාකේ කොල්ල කෙල්ල සෙට් එක ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට. ලස්සන සින්දුවකට අභිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නුවර ඉඳන් ජීවස්, වරීදා, දීප්ති සිල්වා, ශිරින් දයස්, නිරෝ ගයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රොසෙට් ගමගේ ඇතුළු සෙට් එක. ජනි අභිවත් එකතු කරගන්න DN Motors පන්නිපිටියේ අපේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රොෂාන්, ශාන්ත අයියා, චමින්ද අයියා, අජිත් අයියා, බොස් නුවන් සෙට් එක මේකතු කරගන්නවා. කො නාම තාම කිව්වේ නෑනේ ජනි අපේ නම. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ ඇල්පිටියේ පුන්සරා, එයා කියනවා යාළුවෝ රන් නන්දිනි, ඊට පස්සේ සඳේෂ්, කෞෂි, ජනනී, තාරුක, චෙරෝන්, කෞෂි, තාරුක, බානුක කට්ටිය මේකතු කරගන්න කියලා සුබ දහවලක් අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කොළොන්න ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නෑදොල දිනේක. එයාගේ දුව උෂානාවත් එකතු කරගන්න කියලා කියනවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අපේ අම්පාර දයාපුර ඉන්න සංජීව. එයා චන්දිමා ප්‍රියදර්ශනී සුදුනෝනවත් එකතු කරගන්න කියලා කියනවා. ජනි මගේ නමත් කියන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කෞශල්‍යා. එයා අපි වහගෙන ඉන්නේ වඩුමුල්ල හන්දිය තියෙන එළවලු කඩේ ඉඳන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට උදයන්ගේ නෙතුමි, එයා අපි වහගෙන ඉන්නේ කොහේ ඉඳන්ද? ආ නෑ නෑ නෑ, මාතර කිංකිණි, චතුමි, යසාරා, ඒ වගේම තමයි හල්දුමුල්ලේ ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්මිදෝණිව එකතු කරගන්න කියලා කියන්නේ අපේ උදයන්ගේ නෙතුමි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක. ඊළඟට අපි වහගෙන ඉන්නවා ඉතාලියේ මෙසීනවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන්, එයාවත් එකතු කරගන්නවා. මාවත් සින්දුවකට එකතු කරගන්න ජනි අයිය කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපි වහගෙන ඉන්න ශානික, එයාගේ මහත්තයවයි, ඊට පස්සේ දුවලවයි, තාත්තවයි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපේ PLJ අයියා අපි වහගෙන ඉන්නවා මාපලගම ඉඳන්. අයියා අපිවත් එකතු කරගන්න කියලා මොනරාගල නක්කල ත්‍රීවිල් ගරාජ් එකේ ඉඳන් අපේ අමිල මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට ගොඩ දෙනෙක් ඒ විදිහට මැසේජ් දාලා තිනවා. මං හිතනවා හැමෝගෙම නම් කිව්වා කියලා. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

සඳුගේ රෑදී යලි හමු වෙන්න පුළුවන්. අපි DJ අසාද අරගෙන ඉන්න Net FM DJ Night එකේ බැටල් එකත් එක්ක එකතු වුණොත් රෑ 9 ඉඳන් ඒක හන්න මතක් කරන ගමන් තෑගි යකාගේ රැවුලෙන් ඇදගෙන ජානු ඇවිල්ලා ඉන්නේ මැදිරියට. ජානුට මැදිරිය බාර දීලා තෑගි දිනන්න ඕගොල්ලන්ට ආරාධනා කරන ගමන් ජනී කොල්ලා ගිහිල්ලෙන්න හදන. අපි ආයෙත් හම්බ වෙන්නේ දේදුණු මාවතෙන්නම් ලබන සඳුදා උදේ 10ට. ඊට පස්සේ අපි හෙලෝ හෙලෝ සතියන්තයෙන් හම්බ වෙමු මේ ඉරිදා දවල් 12ට. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ඔයා කොළඹවට නම් ඉන්නේ. ඔන්න හෙට උදේම වතුර ටිකක් එහෙම වැඩිපුර පුරවලා තියාගන්න. හෙට උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන්ද කොහෙද වතුර කපනවනේ. ගින්ගෙන් නම් පරිස්සමෙන් ඉන්න. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Tashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර

0: Covid se te lo trenga. Meltol hisa ratiya una sem pratishyava angapata vedanava apahasu dina sadaha ikman sahanaya meltol paracetamol visheshayaki
1: alutena kaduma mela kasagala green super shaka madale athuru kiriya mulleriyawa narammala gane mulakam pola kasagala green super e vitarak nevi obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada tehala pratilaba laba ganna denma katha karanna kasagala plantation bindowa 1122777 kasagala samuha vyaparaya vetin
2: mathara freeland hal mesurasa soya meat kanna kanna සහිතන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: සුබ දවල්ක් දවල් එකයි විනාරිය කායේ

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සනා at news.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට දිනේදී පැය 12ක ජලකප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපෝහණ මණ්ඩලය පවසනවා. යනු දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත සහ සොයිසාපුර යන ප්‍රදේශද හා එලෙස ජල සැපීම අත්විටවන බවයි එම මණ්ඩලය පැවසුවේ. යනුව හෙට පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මෙම ජල සැපීම ක්‍රියාත්මකයි. කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරගොඩවත්ත, කඩුවෙල, මහර්ගම, බොරලැස්ගම සහ පිළියන්දල යන ප්‍රදේශවලටද හෙට දිනේම කාලය තුල ජල සැපීම අත්විටවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මිලගනිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
5: Brought to you by
6: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
7: Fems Aya Ekka Oya Ata Oya Ava Maga Arin Nina
8: Oya Ata Sugar Nam

0: මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
1: FM 95 94.8

ZFM Kinder Händler mit Janu. ZFM DJ Night at the Rand Novator.

අදනගේ තිං අර කිව්වත් වගේ අමුතුමරයක් කරන්න තමයි මේ පැත්තන ලැස්ති වෙලා ඉන්නේ. අදරයි අමුතුමරයක් කරගන්න අතරේ ඔයාට අදත් ඉතින් අවස හතර වෙනකන් මාව වෙනද වගේ මහගෙන ඉන්න පුළුවන් ගින්දර හැන්දෑව. අද සිකුරාද කියලා කියන්න ඉතින් ෆ්‍රයිඩේ ෆන්ඩේ ඩාලිං. ඕකේ, ඔයාටයි මටයි අද මේ පැය තුන ෆුල් ෆන් එකක් ගන්න තමයි තියෙන්නේ. අපිට කාල් කරන්න, මැසේජ් කරන්න. ඒ අතරේ ඉතින් ඔව් මේ යක්ෂ පැටියත් මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් හද ජූලි මාසෙත් තුන්වැනිදා බලන්න කිදි මේ මාසෙත් දවස් තුනක් ගිහිල්ලා අපි සති අන්තයකට එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අද දවසේ ඉවර වෙනකොට ප්ලෑන්ස් ගොඩාක් ඇති නේද? ෆ්‍රයිඩේ වුණහම අද හවස් වෙනකොට අර පාටියට යන්න, මේ පාටියට යන්න, ඔය මොන පාටියට ගියා අද අපේ ඩීජේ නයිට් එක නම් කවුරුත් මිස් කරගන්න නම් හිතන්නවත් එපා. අන්න එහෙම හිතුවොත් තමයි කරන ලොකුම වැරද්ද වෙන්නේ. ෆ්‍රයිඩේ ෆන්ඩේ කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම අද රැවෙනකොට ඔයාලා ඇස්සි වෙන්න ඕනි. අපේ ඩීජේ නයිට් එකත් එක්ක සෙට් වෙන්න. ඒ අතරේ මම තෑගි බෙදන්න ලෑස්ති මේ පැත්තෙන් තෑගියක් එක්ක හවස හතර වෙනකන්. එහෙනම් ඉතින් අදත් ගින්දර හැන්දෑවෙන් ජානුත් එක්ක ඔයා ඉන්න ඕනි. කෝ කියන්න බලන්න මගේ ලස්සන ගර්ල්ස්ලා බොයිස්ලා මාත් එක්ක ඉන්නව නේද? අද ඉතින් ටිකක් මම වෙනදට වඩා පොඩි බීට් එක අප් කරලා හොඳ ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන තියෙනවා. අද ෆ්‍රයිඩේ නිසා ඔෆිස් එකේ ටිකක් හරි කැමැත්තෙන් කට්ටිය වැඩ කරනවනේ නේද? ඔයා කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ? ඔෆිස් එකේ වෙන්න පුළුවන්, මෙහෙමත් නැත්තම් මේ වෙලාවෙ ආ යන බස් එකේ මාව අහගෙන යනවා වෙන්න පුළුවන්. අර බස් එකේ යනකොට ඔයාට වෙලා නැද්ද ටිකක් නටන්න හිතන සින්දුවක් යනකොට වටේ පිටේ කවුරුත් නැහැ කියලා හිතලා නැකිලා නටන්න හිතන දෙයක්? මට නම් ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි ඉතින් අර හැකියාව තිබ්බට අත දෙන්න කවුරුත් නැහැ වගේ මම හිත හදාගන්නවා. මම මේ බස් එකේ ඉන්නේ, එහිඳ මට නටන්න දැන් විදිහක් නැහැ කියලා. හැබැයි ඔයා කොහෙ කොතන හිටියත් වැඩ කරන ගමන් නටාගෙන වැඩ කරන්න ඔයාට දැන් ඉතින් ගින්දර හැන්දෑව තියෙනවා ජානුත් එක්ක හවස හතර වෙනකන් ඉන්න. කාල් කරන්න, මැසේජ් කරන්න. ඒ අතරේ මේ යක්ෂ බැඩිය කොයි වෙලාවෙ ඒ යක්ෂ සද්දේ දාලා ඔයාට තෑගි බෙදන්න ලෑස්ති වෙයිද දන්නේ නැහැ ඉතින්. හරිද? එහෙනම් හොඳට කන් දීගෙන ඉන්න ඕනි. ඔයා කීයටද මෙයා මේ ඇහැරිලා කෑ ගහන්න පටන් ගන්න කියලා දැනගන්න. එහෙම ඇහිච්ච ගමන් ඔයාට මොකද කරන්න තියෙන්නේ? 0112 55363 ඔයා කෝල් කරනවා වගේම යක්ෂයාගේ සද්දය හුණ ගමන්ම යන්න අපේ net fm facebook fan page එකේ තියෙන wall post එක පැත්තට ගිහලා wall post එකට යතින් හරියට මාගේ නමගම විස්තර ටිකත් එක්ක ටගල ටගල ටගල comment කරගෙන යන්න. යකාගේ සද්දය හුණේ, තෑගි යකාගේ සද්දය හුණේ කීයටද කියලා. එහෙම නැත්නම් 0765 95 95 95 මාගේ whatsapp number එක තියනවා. whatsapp chat එක පැත්තනොත් ඔයාට පුළුවන්කම තියනවා. අන්න ඒක අපිට කියන්න. අපිට කිව්වට මේ මට කියන්න, ජානුට කියන්න, වෙන කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. ඔය යක්කුට පුළුවන් තෑගි දෙන්න විතරයි මෙතන ඉඳන්. එයාට මේ දේවල් මොකුත් කියන්න ඕන නැහැ. ඒකට තමයි මම ඉන්නේ. එතකොට දැන් ඔයා බලාගෙන ඉන්නේ අද මොනවද මම මෙයත් එක්ක අරගෙන ඇවිල්ලා තියෙන තෑගි ටික කියලා දැනගන්න නේද? තෑගි නම් ගොඩාක් තියෙනවා. දැන් වීකෙන්ඩ් එක එනවා කියලා කියන්නෙම ඔයාට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් දවස් දෙකක් නේද? අද රෑ ඉඳලා මම දන්නවා ඉතින් ඉරිදා රෑ වෙනකන් කට්ටිය පාටි මූඩ් එකේ තමයි ඉන්නේ. එතකොට අර හැමේ යන්න ප්ලෑන් කරගෙන ඇති. එහෙනම් ඉතින් ඔයාට අද ගින්දර හැන්දෑවේ ජානු තෑගි යකාගෙන් අරගෙන තියෙන තෑගි ටික හොඳටම වටිනවා. ඕකේ, අපි බලමු අද මොනවද තෑගියක් දෙන්නේ කියලා. අද තෑගියක් ඔයාට රුපියල් 5000ක මුදල් තෑගි දෙකක් ලෑස්ති කරගෙන ඉන්න. ඒ වගේම තමයි වීකෙන්ඩ් එකේ පර්ල් බේ හැම යන්න ප්ලෑන් කරගෙන හිටියා නම් ඔන්න ඔයාට අපි ඒකට ටිකට්ස් දෙනවා. රුපියල් 10000ක් වටින ටිකට් එකක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා ලෑස්ති වෙන්න. එහෙනම් අද කොයි වෙලාවක හරි ඔයාට තෑගි යකාගේ සද්දේ ඇහුණ ගමන්ම ටක් ගාලා මැසේජ් කරලා අපිට කියන්න අමතක කරන්න එපා. හරි, මම ටිකක් වැඩිපුර කතා කරා. ඒත් ඉතින් මේ ටික ඔක්කොම කියලා ඉන්නත් එපා නේද? එතකොට අද රෑ 9ට net fm dj night එක face to face මේක ඇටැක් ෂෝ එකක්ම තමයි ළමයි. හරිද? ඉතින් අපි කැමතිනේ ඕන කෙනෙක්ට ඇටැක් කරන්න, ඔන්න මේන දෙන්නට දෙන්නත් ඇටැක් කරගන්න ලෑස්ති වෙන්න. එහෙනම් ඉතින් අද තරගවදින කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එනවා ඩීජේ ෂාන්. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ වික්ටර් එනවා. ඔයාට කරන්න තියෙන්නේ
ඩීජේ නයිට් එක අහන්න බලන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් මේ දෙන්න ප්ලේ කරන්න පටන් ගත්තට පස්සේ මේ දෙන්නගෙන් වැඩියම කැමති කෙනාට වගේ සපෝට් එක දෙන එක විතරයි. හරි. අර මාත් එක්ක ඉන්නා වගේ අචානුත් එක්ක ඉන්නා වගේ ආ කැමතිම ඩීජේට අද ඩීජේ නයිට් එකේ වගේ සපෝට් එක දෙන්නම ඕනි. හරිද? එහෙනම් ඉතින් හවස 4 වෙනකන් ඉන්න නිසා අදත් ඉතින් වෙනද වගේම පැඩි වැස්සක් උම වැස්සක් ඔයාට මල්ලගේ තියනවා. ඒ විතරක් නෙමෙයි ආ පැලින් ආදරයක් තියනවා. ඉන්න හවස 4 වෙනකන් ගිතර හැන්දවත් එක්ක මං ඔයාගේ චානු වෙන ඕන දෙයක් වෙච්චාවේ.

0: FM anu hatırı da şumata net FM. Velava oba vete gene enne.
1: Saheli happily කියන්නකො ඔයාලගේ cashback කතාව fabricator ගේ quotation එක Swiss check එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss check aluminum quotation එකත් 076 780 7000ට WhatsApp කරන්න.
3: දවල් එකයි විනාඩි 23යි දැන්.
4: Wow! ඇන්කටින් එකක්?
5: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.

0: බ්ලැක්කරේක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
2: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: එන්න රුපියල් 40ක දිනු

0: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 011 12 636

0: Mommy, go for me. Then yaku kalu kete badat ye neun newi. Hari smart, memang wage.
1: එයා හිතාගෙන ඉන්නවා එයා ඉච්චර ස්මාර්ට් කියලා. කවුද දන්නේ කිව්වේ නේද එයා ස්මාර්ට් කියලා? මම නීතින් දකින්න මෙතන ඉන්නකොට මේ අක්ෂයා කොහොමද කියලා? හරියටම දවල් එකයි විනාඩි 29යි ළමයි වෙලාව. එයා යාගෙන කියලා අදවාඩි තෑගි දෙන්න හදන්නේ. මේ පැයේ රුපියල් 5000ක් වටිනා මුදල් තෑග දිනා ගන්න කවුද කියලා? මේ පැය ඉවර වෙනකොට මං ඔයාලට කියනවා. අපි බලමු දවල් එකයි විනාඩි 29ක් වෙනකොට කොහෙන්ද මන්දා බොරුම බොරු කතාවක් හදාගෙන මෙතන ඇවිල්ලා කිව්වා. හැම යකාම එක වගේ තමයි බබා. ඔයා කියලා අමුතු එකක් නෑ. ඔයත් ඉතින් කළු කැතයගේ තමයි. හරි, කොහොමුණත් කමන්නේ කළු කැත වුණත් අපිට තෑගි දෙනවා නම් නැද්ද ළමයි? එහෙනම් දැන් ටක් ගාලා යන්න. net fm අපේ facebook fan page එක පැත්තට ගිහලා world post එකට comment එකක් දාන්න. අගේ නම ගම විස්තර ටිකත් එක්ක හරියටම තෑගි අකා කෑ ගහපු වෙලාව අර කියන්න තමයි තියෙන්නේ. වගේම තමයි WhatsApp එකට තෝරේ ඔයගේ මැසේජ් එක WhatsApp කරන්න පුළුවන්කම තියෙනවා. හරි, ඒකෙන් මතක් කරගෙන මම වට මෙන්න මේ ගැනත් මතක් කරනවා. Girls ලට වැඩියෙන්ම දැනගන්න ඕනේ හොඳම පණිවිඩය ගැන මතක් කරන්න ඕනේ. පීරියඩ්ස් දවස් නම් මේ පීරියඩ්ස් දවස් වල තියෙන අපහසුතාවය කොච්චරද කියලා මම අමුතුවෙන් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඇඟට තියෙන අපහසුතාවය වගේම තමයි ඔයාට එක එක දේවල් කන්න හිතනවා, ගෙදරට වෙලාම ඉන්න හිතනවා, ඔය ඔක්කොම තියෙන අමාරුකම් එක්ක ඔයා අඳින පෑඩ් එකත් අමාරු නොත මොකද කරන්නේ? ඒක ඔයාට කම්ෆර්ටබල් නැත්නම් මොකද කරන්නේ? ඊළඟට ඒකත් ඔයාට ඔලුවට හිසර දෙයක් වෙනවා. හිතන්න අර මං හැම වෙලේම ඔයාලට කියන්නේ දෙය දෙනකොට උඩ පැන පැන දේවල් දෙනවා අපිට. එතකොට හොඳම දේවල් ලැබෙන්න තියෙන දවස් වලට පීරියඩ් සෙට් වුණොත් කොහොමද හම්මෝ? එතකොට ඉතින් කිසිම දෙයක්ින් වැඩක් නැති වෙනවා. ඔයාට හිතනවා ඒ හැමදේම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න. මම නම් කියන්නේ ඔයාට දැන් එහෙම ගෙදරට වෙලා හැමදේම අතහැරලා දාලා ඉන්න ඕනේ කාලයක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මාකට් එකට ගියොත් ඔයාට ඕනම සුපිරිවෙන් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට හරියනම පෑඩ් එක අරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපි මේ කොළඹවට ඉන්න කට්ටිය මේ දේවල් වලට හුරු වෙලා හිටියට අපේ ගම්බද ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීය අම්මලා නංගිලා අක්කලා මේගොල්ලන් වෙන වෙන ඔප්ෂන්ස් හොයාගෙන යනවා. මොකද ඉතින් අද කාලේ පෑඩ් පැකට් එකක් ගන්න ගියාම කොච්චර ගණන් දාපා ඒ ගණන් දැක්කම ඕනේ නැහැ කියලා හිතනවනේ දෙයනේ. මම නම් කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාගේ සෞඛ්‍ය ගැන හිතලා, ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා දැන් SLS සහ ISO තත්ත්ව සහතික වලින් පිදුම් ලැබලා තියෙන FEMS ඔයාට දෙපාරක් හිතන්න නැතුව අරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට දැන් මාකට් එකේ FEMS ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට පීරියඩ් දවස් වලට ඔලුවට එන ප්‍රධානම දේ තමයි මේක ඇඳගෙන ගියොත් ලීක් වෙයිද? ලීක් වෙන ප්‍රශ්න හින්දා තැනකට ගිහිල්ලා ඉඳගෙනවත් ඉන්න පුළුවන්ද? ඕකනේ ප්‍රශ්නේ නේද? නෑ, ලීක් වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට හරිම සුව පහසුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන්. ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, හාට මේක ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා නිෂ්පාදනය කරලා තියෙන. ඉතින් දෙපාරක් හිතන්න නැතුව ඔයාට ඔයාගේ වයිෆ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි ඔයාගේ පාර්ට්නර් කවුරු වුණත් ඔයාට කිව්වොත් බබා මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා, ඔයා හස්බන්ඩ් විදිහට බොයි ෆ්‍රෙන්ඩ් විදිහට දැන් කඩේට ගිහිල්ලා ඉල්ලන්න මොනි FEMS අයම තමයි. හරි, ඒකනත් මතක් කරගෙන එහෙනම් ඉතින් මේ සින්දුව අහමු. මේ සින්දුවෙන් පස්සේ මම WhatsApp අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරපු කාල් කරපු කට්ටියව මතක් කරන්නම්.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වියදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 වියදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: දවල් 1:36.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත් කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
12: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
15: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
16: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
19: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
20: රසට ගුණට උයන්න පිටේ තුන පහ.
21: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
22: දම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
23: Net FM Algo Town.
24: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
25: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: දවල් 1:39.
26: දවල් එකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑවා. විචානු
27: විචානු. කතාලේ මට කාලෙකට ආලේ හරි වාගේ කියනවා. අයියා. මට කාලෙකට ආලේ හරි වාගේ කියනවා.
28: Ladies and gentlemen tonight. No fighting. We got the refugees up in here.
29: Net FM DJ Night at the Ran Novator.

0: Net FM Kinder Handeva Vijanu Yavanava Kiwa
1: Korea Hatu Vikuna Aha Chutak Chutak Chutak in Mukada, but the credit they will take a theatre on your yard to me call Kirilla, call Kirilla. Mummy, Nabakir come Balagri, Maggie Kello, Tika Kolo, Tika Kian, Natalie. Unsquad him a Sindhu Kiana didn't bear. What had Sid the widow again, Lame Q, Chutakata Hagarin. Mukadin Kolan to Ruba de Mangi, Kiwa Bodu the Mangahane. Husband to not wife Q Hammer, Anime Baba put a Kata Hagarin, Nakiala. ඔයා කට වහගෙන ඉන්නවනේ නේද? ඒ වගේ තමයි අපිට පුළුවන් එන්නේ ශක්තිය එන්නේ බලය අපිට දෙවියෝ දීලා තියන්නේ ළමයි. මං හිතන්නේ ගර්ල්ස්ලා ටික මාත් එක්ක එකගයි මම මේ කිව්ව කතාව වල. හරි හරි හරි හරි. දැන් මේ ගැන මතක් කරන්නම්කො ඉස්සල්ලාම මං ඔයාට ආයුර්වේද කිව්ව ගමන්ම ඕන කෙනෙක්ට මුලින්ම මතක තියෙන තැන මොකද්ද? ඒ තමයි ඉතින් සෙවනගල ආයුර්වේද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. දැන් ඉතින් මෙතනින් ඔයාට මෙච්චර කාලයක් ඔයා දුක් විඳපු ඔය හැම ලෙඩකට දුක්කටම නිතාවටම සුව කර ගන්න පුළුවන් ඖෂධ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් වෙලාවට අද කාලේ ගත්තාම ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ මට ෂුගර්. එහෙම නැත්නම් මට දියවැඩියාවනේ. එහෙම කියලා කියනවා. මම මේ දියවැඩියාවට කාලයක් තිස්සේ බෙහෙත් බොනවා. හැබැයි ඉතින් තාම නම් ඒකට මට හරියම ප්‍රතිකාරයක් ලැබිලා නැහැ. හරි ප්‍රතිඵලයක් ගත්ත බෙහෙත් වලින් හම්බ වෙලත් නැහැ. එහෙනම් ඉතින් හැමදාම ඕකෙන් දුක් විඳ විඳ ඉන්නේ නැතුව සෙවනකල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල හරියට ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව ඇහුවොත් කෙනෙක් එක්ක කතා කළොත් ඔය ටිකනම් කටින් අනිවාර්යෙන් එළියට එනවම තමයි. දැන් ඔයාගේ ඔෆිස් එකේ ඔයාට යහපත් ඉන්න කෙනා දිහා පොඩක් හැරිලා බලන්න කොයිලෙත් කෑගත්ත ගමන්ම තමයි ඉන්නේ. එහෙම නැත්නම් උදේ දැක්ක ගමන් කියන අදුරම්මගේ ඇඟට ඇච්චර ෆිට එකක් නැහැනේ මට කැස්ස වගේ උන වගේ ඕවා හැමදාම එක එක්කෙනාට කිය කිය ඉන්නේ නැතුව සෙවනගල මදුකක් කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න ඔයාට අනිවාර්යෙන්ම ඔය තියෙන ප්‍රශ්නෙට හොඳම විසඳුම එතනින් හම්බෙනවා. ඒ වගේම තමයි ගෑනු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ. ඕන කෙනෙක් කැමති තමන්ගේ කොණ්ඩෙ හොඳට වැවිලා තියෙනවා නම් පිරිමි ළමයිම කල්පනා කරලා බලන්න ඔයාට චුට්ටක් ටික තට්ට එනවා නම් ඕකත් ප්‍රශ්නයක් නේද? එහෙම නැත්නම් ගෑනු ළමයි කියනවා කෙස්කස් 10යි දැන් ඔළුව විතර වෙලා තියෙන්නේ ටිකක් ගැලවිලා යනවා. ඔන්න ඔය ප්‍රශ්න වලට දැන් සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගමෙන් හඳුන්වා දීලා තියෙනවා සෙවනගල ශ්‍රියා දේවි හොයිල්. එයා ඔයිල් එක. ඔයාලට මේකත් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේම කෑම අප්‍රිය නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ අජීර්ණය නම් ඔයාලට හැම වෙලේම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් එක ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරප්පරම වෛද්‍යතුමගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක විශ්වාසයක් දිනාගෙන තියෙන 40 වසරක අපිමානය සෙවනගල ආයුර්වේද. ඉතින් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර් එක ලියාගන්න 0447 31 33 540 0447 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මටද කිව්වේ? අලියාලියා කියලා කියන්නේ නැහැ. හරිද? අපි අමෝ කාල් කරපු කට්ටිය කවුද කියලා බලන්න මේ වෙලාවේ පොඩ් සිටියගේ මගේ කොල්ලෝ ටික මාව අහගෙන ඉනවලු. කවුද රත්නායක? ඔයාට හැම වෙලෙම නෝන්ඩි දාන කොල්ලෝ ටික. මෙන්නේ බා. හරිද? මට කේන්ති යන රත්නායක ටික එකව කියනකොට. රත්නායක අද ඔයාට කවුරුත් මොකුත් කියන්නේ නැහැ පැටියෝ. හරි? ඔන්න මං ඔයාගේ සෙට් එකම මතක් කරනවා. දිමුතු බින්දු විචිත කළු මල්ලියා රත්නායක. ආහහා මොකද? අද මෝණ අම්මෝ එකතු කරගන්නම් මං ඊළඟට හන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවේත් එක්කම හැමදාම වගේ මගේ අමාරු චෝරි පැටියත් එක්ක කාන්ති අක්කා ඉනෝ රඹුක්කනින් අමාරු පැටියෝ එයාට නම් මම මේ කියන පොඩ්ඩිවත් දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි කවද හරි ආගේ කාන්ති අම්මා මං හිතන්නේ නේද? ඔයා කියයි ජානු අක්කි අක්කි කියලා කියන්න. හරි ආන්ටි නෙමෙයි අක්කි. ආගේ නම කිව්වා කියලා කියයි. මං ඔයාට හරි ආදරෙයි ආවේ. ඊට පස්සේ නී ටේලර් ෂොප් එකේ වසන්ත අක්කා ඉන්නවා, සුගත් මල්ලි ඉන්නවා. ඊට පස්සේ චම්පිකා සුපර් සෙට් එකෙත් දවස පුරාම net අහගෙන ඉන්නේ කියලා මට කාන්ති අක්කා කිව්වා නේ. තැන්ක් යූ චම්පිකා සුපර් සෙට් එකට එන හැමෝම කට්ටිය මං එකතු කරගන්නම් ඊළඟට කරන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සිඳුවට. හයි හයි චානු කෙල්ල, හයි මැනික, කවුද අපේ මේ? ඔන්න අදත් ගොඩ වුණා ගින්දර හැන්දෑවට සුපුරුදු විදිහටම. අනේ අකට අවුමට එන වෙලාව ඔන්න මමත් කිව්වා මලත් ගිෆ්ට් එකක් දෙන්න. අනිවාර්යෙන් අපි බලමු මේ පැය වසනාවන්තය හරි වසනාවන්තය හරි ඔයාට වෙන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ සිඳුවකට එකතු කරගන්න හබි සුමුදෝ, දිනිදු පුතා, චුටිකි, පූජා දෝ ඇතුළු නැතහන හැමෝම අදරෙන් එකතු කරගන්නවා කියලා දේවතුරෙන් චන්දි අක්කා මැසේජ් කළා තියෙන්නේ. චන්දි අක්කෝ, මං ඔයාව එකතු කරගන්නවා මේ හැන සිඳුවට. මම අහගෙන ඉන්න ඕනේ හැමදාම ඔය විදිහට. මං ආගේ ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවලේකයි විනාඩි 53.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: අලු තැන කඩම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
8: Wake up. Saturday hormones. Alpha Studio.
9: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
8: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න නෙත් FM ගින්දර හැන්දෑව ගින්දර හැන්දෑව
3: දවල්ලෙකයි විනාඩි 55යි වෙලාව මේ පැය ඔයාට අහන්න දෙන අන්තිම සින්දු සෙට් එක තමයි මේ මෙතන සින්දු සෙට් එකක් තියෙනවා ජෝතිපාල මහත්මයාගේ සින්දු වලට කැමති ඔයාට තමයි මම මේ සින්දු සෙට් එක අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ හරි හා අපි අමුදු පොඩ්ඩක් කට්ටිය එකතු කරගන්න කවුද ඉන්නේ කියලා බලන්න දැන් ගොඩාක් වෙලාවක ඉඳලා ලස්සනම ලස්සන චූටි නංගි බබෙක් මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරලා අනේ මට ස්ටිකර්ස් ගොඩකුත් එවලා තියෙනවා මූරට අත තියාගෙන ඉන්න හායි මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම කියන්න ඕනි දාලා තියෙන විදිහටම කියලා තියෙනවා අපි බලමු කොච්චර බටර් ගොඩක් මට මේ කෙල්ල ගාලා තියනවද කියලා ආදරේ සුදු අක්කි ඔයා සුදු බෝලයක් වගේ අම්මෝ පුළුවන් හැම වෙලාවෙම මම ඔයාව අහනවා දැන් යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් ඉවර වෙලා ඔයාව අහගෙන ඉන්නේ අනේ අපොච්චියේ මගේ මැණික් කැටේ මේ කේශලා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ ඔන්න ඔයා කිව්ව විදිහටම මම මැසේජ් එක කිව්වා මම හරි ආදරේ පැලෙන්න ආදරේ එච්චරකින් අතර වෙයි කියලා හිතනවද නෑ නේද ගොඩාක් ආදරේ මම ඔයාව එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට ඊට පස්සේ මෙන්න මේ කට්ටිය මට කතා කළා අපි උපාලිය අයියා වල් පිටමුල්ලේ මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා දම්මි අක්කව එකතු කරගන්නකෝ දම්මි අක්කා කියලා මං කිව්වට එයා දම්මි අක්කා කියලා කියන්නේ යානේ මේ ආගේ ආදරණීය වයිෆ් පොජ්ජ ඉතින් හා එයාවත් එකතු කරගන්නකෝ පුතාල දෙන්න තුෂාන් මිහිරංගි ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ රමණි අක්කා ඉන්නවා පොළොන්නරුවෙන් මේ වෙලාවේ සද්දෙටම net අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්න රමණි අක්කා thank you හැමදාම වගේ අදත් මට කාල් කරාට ගොඩක් ආදරෙන් එකතු කර මෙවලව ෂොප් එකට ඇවිල්ලා ඉන්න හැමෝම අයියා එකතු කරගන්නම් පරිවත් මහන්සියක් දරින්න එපානේ ඔයාලට වැඩි කරගෙන ගමන් එහෙම මහන්සියක් නොදෙන්න තමයි මම මෙච්චර ලස්සන සින්දු ටිකක් ඔයාට මේ සිකුරාද දවසේ තරගෙන ඇවිල්ලා තියෙන්නේ ගුඩ් ආෆ්ටර්නූන් අක්කේ ඔයාට රෝස මලි රෝසමලි එක භාෂී රෝසමලි දෙක මම හරි නේද? කොබල නොයාගේ හඬට හුරු නම ඔයාගේ හඬටත් ආදරේ හිතුනම තව ලස්සන නමක් මට දානවා කියලා තියනවා. නෑ නෑ නෑ නෑ යශෝ, මං එහෙම හිත රිද්ද ගන්නවදනේ? චුට්ටක්කොත් එහෙම කරේ නෑ. මංවාට ආදරෙයි. මේ හැන සිදු සෙට්ටකටම ගඩා ආදරින් යශෝ මංවා විකත කරගන්නවා.

NetFM DJ Night at the Renovator. Kinder Handava Vigiano.

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems Aerik ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න.
7: සුබ සැඳවාක් දවල් දෙකයි විනාඩි 1යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙතගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මහනුවර මහනගර සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරකින් එක් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එෙහිදී තුවාල ලැබූ තවත් සේවකයින් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට තුලත් කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. මෙම අනතුර සිදු ඇත්තේ මහනුවර මුල්ගම්පොළ විහාර මාවත පැනරාමා අතුරු මාර්ගයේදී. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හන්තාන උඩුවෙල ප්‍රදේශයේ පදිංචි නගර සභා සේවකයෙක්. මුල්ගම්පල ප්‍රදේශයේ කාණුවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ රැගෙන යමින් සිටියේදී එම ට්‍රැක්ටර රථය මෙලෙස අනතුරට ලක් වී ඇති බව net news වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: FM 95.8 net FM දිවයින පුරා
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම

0: ම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: දවල් දෙකයි විනාඩි පහයි.
2: ගින්දර හැන්දෑව.
3: Brought to you by.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: FM 95.

දවල් දෙකයි විනාඩි 10යි වෙලාව. හොහෝ ගින්දර හැන්දෑව ඔයාගේ මගේ දෙවනි පැයට තමයි මේ විදිහට මේ අවිල්ලා තියෙන්නේ. මේ පැයට එනකොටත් ඉතින් තනියම හිස්සතින් එහෙම මම එන්නේ නෑ. මගේ ගමන් බිමන් ළමයි ඔය හිස්සතින් යනේව නෑනේ. කොහේ ගියත් අර කියන්නේ අපායට ගියත් හරියට වෙලාවට යන්න ඕනි කියනවනේ. ඒ වගේ තමයි මම ඉතින් කොහෙට ගියත් හිස්සදින් ගමනක් බිමනක් නැහැ. අත පිරෙන්න, හිත පිරෙන්න, බඩ පිරෙන්න දේවල් අරගෙන යන්නේ. ඒ බඩ පිරෙන්න අරගෙන යන්නේ කාටවත් මේ මට හොඳද? කාටවත් බඩ පිරෙන්න දේවල් අරගෙන යන්නේ මට. මොකද හැම වෙලේම මගේ හිත කියනවා ඔයාගේ බඩ දැන් බඩගින්න ඉන්නේ, අද මොනහයි කන්න ඕනි ජානු කියලා. අන්නේ වගේ තමයි. හරිද? හැම වෙලාවකම ඔයාට තෑගි අරගෙන තමයි මම මේ පැය තුනට එන්නේ. හරි, මේ පැයදිත් ඉතින් ඔයාට පුළුවන් කවයි වෙලාවකදී හරි ඔයාට ඇහෙයි තෑගියක මේ පැය කීයටද කෑ ගහන්න කියලා. ඒක ඇහුද ගමන්ම ටක් ගාලා WhatsApp මැසේජ් එකක් දාන්න, එහෙමත් නැත්නම් ටක් ගාලා අපේ වෝල් පෝස්ට් එකට ගිහිලා කමෙන්ට් එකක් දාන්න වගේ නමගම විස්තර ටිකත් එක්ක. ඒ විතරක් නෙමෙයි, මෙන්න මෙයාවත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. NS නානායක්කාර අපේ මේ තෑගිය කාපු මුල්ම දවසේ කීරි සම්බ කිලෝ 20 මෙන්න මෙයා තමයි දින්නේ. හරිද? මෙයාට අපි කෝල් කරා කෝල් කරා කෝල් කරා බුද්ධ අම්මේ, ඒක මාර ෆෝන් එකක් ආ answer කරන්නෙම නෑ. ඉද අයියෝ යහම wife කෝල් කරද්දි තොමද දෙන්න තියන්නේ දෙකක් ෆෝන් එක answer කරේ නෑ. හරි හරි, බය වෙන්න එපා, අපි අනිවාර්යෙන්ම ඔයාට ඒ ටැග් නම් දෙනවම තමයි. කීරසම්බ කෑව මතකද? මටනම් මතක ඇති කාලෙක කීරසම්බ කෑවේ නෑ. ඒකනේ අපි මේ මතක් කරලා දෙන්නේ ඔයාට. හරි, මේ දැන් ඔයා දින්නට පස්සේ අපි කියනවනේ අද දවසේ ඔයා තමයි වින් කරන්න කියලා. එතකොට අපි කෝල් කරනවා ගි විස්තර ටික ගන්න. ඒ හින්දා අනේ දෙයියෝ මගේ රත්තරන් පුතාලා ටික, මගේ සත්තරන්ලා ටික ෆෝන් එක අන්සර් කරන්න නැතුව නම් ඉන්න එපා. හරිද? මේ මොනවත් විපතක් තමා වෙනවා. හරි, අපි දෙවනි පැයේ කොයි වෙලාවකද හරි යකා කෑ ගහයි. එතකොට මං ඔයාට කියන්නම් මොකද්ද කරන්න ඕනි කියලා. ඒ අතරේ ඔයාට මේ ගැනත් මතක් කරන්න ඕනි. අද ඉතින් පාටි පාටි පාටි පාටි පාටි වයිබ් එකම තමයි තියෙන්නේ. සිකුරාද කියලා කියන්නේ ඉතින් සෙනසුරාදායි උදේ පාන්දර නැකිටින්න දෙයක් නැහැනේ ඔෆිස් යන්න. එහෙම නේද මේ අපිට වගේ? ඒ හින්දා ෆුල් හැප්පනින් එකේ ඔයාගේ සිකුරාද දවස ගෙවන්න ඕනි. එහෙමනම් ග්‍රෑන් අවියට ඔයා සෙට් වෙන්න ඕනි. නෙතෙෆෙම අපේ ඩීචේ නයිට් එකත් එක්ක, ඩීචේ නයිට් එක ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකක් තියෙන්නේ. මං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ කෙල්ල කොල්ල ටික දන්නවා කොහොමද මේ පැත්තේ වැඩේ වෙන්නේ කියලා. දැන්ම ඉඳලා මේ සෙටප් එක ලෑස්ති කරන ගමන් තියෙන්නේ ඩීජේ නයිට් එකට. ඉතින් ඔයාලට සුපිරි වැඩක් අදත් රැන් අවේ ඉඳලා අහන්න බලන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ තරග වදිනවා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ ෂාන්. ඒ වගේම තමයි ඩීජේ ෂාන්ට අභියෝග කරනවා අද දවසේ ඩීජේ වික්ටර් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන. ඉතින් මේ දෙන්නගේ ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. Facebook live එකකුත් අපි එනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ net fm facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. ඔයාට net fm facebook fan page එකේ මේ හැම දෙම රෑ 9 ඉඳලා live බලන්නත් පුළුවන්. අහනවා වගේම මේක ළමයි බලන්න මොණි වැඩක්, බලන්න මොණි වැඩක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අහන්න බලන්න අමතක කරන්න එපා. රෑ 9ට net fm අපේ dj night එක. හරි, හම්මෝ පොඩ මහන්සි වගේ කවුරුත් නැද්ද? තේකක් එහෙම අදලා ගෙනල්ලා දෙන්න මට. අපි අමු එහෙම මහන්සි කියලා සද්ද නැතුව ඉඳලා හරියනවා නේද? මේ පැත්තේ සින්දු තියෙනවා. සින්දු තියෙනකොට ඔයාට මහන්සියක් කොහෙත්ම දැනෙන්න විදිහක් නැහැ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න ඕනි. පිටකොටින් ඉන්නවා ජීවන්ත අයියා. හායි, වැඩ කරන ගමන් කට්ටියම මාව අහගෙන ඉන්නවා නේද? හොට ගෙඩිය වගේ මැසේජ් එකක් විතරක් දාලා සද්ද නැතුව ඉන්නවා. කියනකම් බලාගෙන හිටියේ නේද? හරි ජීවන්ත අයියා, thank you හැමදාම වගේ අදත් මාව අහගෙන ඉන්නවට. හන්සියක් දැනෙන්න එපා ඉතින් මගේ කොල්ලන්ට, මගේ කෙල්ලන්ට. මේ කොල්ලන්ට විතරක් එහෙම කියනකොට කෙල්ලන්ට කේන්තියන්න ඇති. හරි හරි හරි, දෙගොල්ලන්ටම දෙගොල්ලන්ටම. ඉතින් කෙල්ලෙක්ුණහම පොඩක් කොල්ලෙට වැඩිපුර සපෝට් එක දෙනවනේ. ඒක මේ නීචකින් හදලා තියන්නේ. එහෙම තමයි. නෑ නෑ නෑ, ජොක් ජොක්.
දෙගොල්ලන්ට මාදරි හැලෙන්න මඟයාගේ ජානු.

0: drum, Sick Fine.
1: Mangini, indagani, vitamini, matatu makeup dinoy.
2: අනේ මේ මොන කොලමක්ද මේ? තැගි දෙන්නව නම් තැගි දීලා අනේකයි ඇත්තේ හරිද? මේ මාත් එක්ක කොලම් කරන් දෙන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට දෙන්න නෙමෙයි මං උම්ම අරගෙන ආවේ. ඇයිද අයියනේ මේක පුදුම වැඩක් නේ. කවුද මේ ඉතිහාසයේ යක්කුන්ට උම්ම දුන්නේ? මන්න හිතන්නේ මේ ඉතිහාසයේ කවුරුත් යකෙක්ට උම්ම දීලා ඇති කියලා. මෙයා මේ හදන්නේ මේක ඉතිහාසයට ගෙනියන්න මං අහුවේ යෝවට මල්ලි මේ ඔයාට වඩා යකෙක් මම හරිද හරි හරි යක්කුන්ට උම දෙන්න නෙමෙයි ඊට කලින් ඔයාට කියන්න ඕනි මෙයා මේ මාත් එක්ක නටන්නේ නාඩගම මේ කෝලෙම මේ මේ පටන් ගන්න හදපු වෙලාව තමයි දවල් දෙකයි විනාඩි 21යි බය වෙන්න එපා බය වෙන්න එපා ඔයාලට ගినాපු උම්මා යක්කුන්ට මන් දෙයිද ඔයාටම විතරයි දවල් දෙකයි විනාඩි 21යි අද දෙවනි පැයි මේ යක්ෂයා කලං කරන්න අපු වෙලාව එහෙනම් ඉතින් ගන්න ෆෝන් එක අතට යන්න වට්ස්ඇප් එකට ගිහිල්ලා ටග්ගල ටග්ගල ටග්ගල ඔයාට මේ යකාගේ හඬ හිච්ච වෙලාව අපිට කමෙන්ට් එකක් දාන්න මැසේජ් එකක් දාන්න නෙත් FM අපේ Facebook ෆෑන් පේජ් එක තාමත් ඔය ෆලෝ කරලා ලයික් කරලා නැත්තම් ෆලෝ කරලා ලයික් කරලා ටග්ගල කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්තම් 0711යි 95 95 95ට අඩපුලංකම දිනවා ටග්ගාල මැසේජ් එකක් එවන්න වාගේ නම ගම විස්තර ටික හොඳ පැහැදිලිව සටහන් කරලා අනිවාර්යයෙන්ම වාගේ මැසේජ් එක එවන්නේ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි දැන් අපි විනර්ස්ලා කිව්වට පස්සේ දෙයියෝ අපි ඔයාලට කෝල් කරනවා හරිද කෝල් කරාම ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් මම දෙනවා දෙකක් හරි ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනි මේ ගැන මේ පැයේදී ඔයාට හම්බෙනවා වීකෙන්ඩ් එකේ පර්ල් බේ යන්න රුපියල් 10000ක් වටින ටිකට් එකක්. අපි බලමු මේ පැයේ දවල් 2 විනාඩි 21යි කියලා මැසේජ් එක එවලා කවුද මේ පර්ල් බේ යන්න ටිකට් එක දිනාගන්නේ කියලා. අනේ වීකෙන්ඩ් එක ඔයාට තව ෆුල් ෆන් කරලා දෙන්න හදන්නේ හරිද? හොඳටම ඔයාට මේ වීකෙන්ඩ් එක එන්ජොයි කරන්න පුළුවන් මේ ටිකට් එක දිනාගත්තොත්. එහෙනම් දැන් හරි බලම් පටන් ගන්න වැඩි. එයාතරින් මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ ගැන ගෑනු ළමයින්ට කියන්න ඕනි දේ ගැන මතක් කරන්න ඕනි. ඔයාගේ පීරියඩ්ස් දවසට කොච්චර අමාරුද කියලා මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ නේද? ඔච්චර අමාරුවෙන් දැන් ඔයාට ඒ දවස් ගෙවන්න ඕනේ නැහැනේ. ඔයාට හොඳම විසඳුම දැන් films අය අරගෙන ඇවිල්ලා තියෙනවා. මේවා ඉතින් දැනගන්න ඕනේ නැති කතා කියලා නම් හිතන්න එපා අපේ බොයිස්ලා. මොකද මේවා දැනගන්න ඕනි වැඩියෙන්ම girls-ලට වඩා ඔයා. මොකද ඔයාගේ partner කොයි වෙලාවකදී හරි ඔයාට කිව්වොත් "බබා අද මට periods මට ඕනි pad packet එකක් ගෙන්න ගන්න." එහෙම කිව්වට පස්සේ ඔයා කියනවා නම් "අනේ මේ මට නම් තේරෙන්නේ නැහැ ඕවා ගේන්න. ඔයාට ඕනේ නම් ගිහිල්ලා අරගන්න කියලා." මම නම් මේ මම නම් girlfriend. එහෙම නැත්තම් මම නම් ඔයාගේ wife. I think යුද්ධයක් තමයි දෙයියෝ හරිද මොකද මං එහෙම කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනි යා කිව්වට පස්සේ හරිම දේ මාකට් එකට ගිහිල්ලා අරගන්න එහෙමනම් අරගන්න ඕනි films අයම තමයි මොකද ලීක් වෙන ප්‍රශ්න නෑ ඒ අමාරු දවස්වලට ඔයාට ලොකුම බය තියෙනවා ස්කූල් යන නංගි කෙනෙක් කියලා හිතන්න එහෙම නැත්නම් ඔයා ජොබ් එකකට යන කෙනෙක් කියලා හිතන්න අද ඔයාට exam එකක් දෙනවා යුනිවර්සිටි යන කෙනෙක් කියලා හිතන්න මෙතන ගිහින් ඔයාට ඔය පැය ගාන ගෙවන්න පුළුවන්ද ඔයා පාවිච්චි කරන ඔයාගේ මේ පැඩ් එකත් එක්ක එහෙනම් ඉතින් ඔයාට බයක් නැතුව ලීක් වෙන ප්‍රශ්න නැතුව කිසිම අපහසුාවක් නැතුව දවසම ඇඳගෙන ඉන්න පුළුවන් විදිහට ඔයාට දැන් ගන්න පුළුවන් මාකට් එකට ගිහිල්ලා SLS සහ ISO තත්ත්ව සාධක සමග මාකට් එකට ඇවිල්ලා තියෙන films අය අරගෙන පාවිච්චි කරන්න සාධාරණ මිලකට ඔයාට films අය දැන් මාකට් එකේ අරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරගෙන මම යනවා මෙන්න මේ කට්ටිය එකතු කරගෙන ගින්දරි. ඔ ඔ යටි අන්දරේ දේශාන ස්ටුඩියෝ එකේ අපිත් මේ වෙලාවේ සද්ද හොඳටම අවහගෙන ඉන්නවා කියලා දිනා. Thank you වරේ ආදරේ. මම එකතු කරගන්නම් ඊළඟට හන්නේ දෙන්න රෙඩි කරගෙන තියෙන song එකට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? දුම්බර ලලිත් අයියා. Hi ලලිත් අයියා. ලලිත් ප්‍රියංකර good afternoon. අපිත් අවහගෙන ඉන්නවා කියලා තියෙනවා. මම අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ අනේ අනේ මේ කොල්ලෝ අහගෙන හිටියේ නැද්ද මාව? ජීවන්ත අයියා මම අහගෙන හිටියේ නැද්ද? මේ ආයි මැසේජ් එක ගෙවලා තියන්නේ. ඒවනම් හරියන්නේ නැහැ. මං කිව්වා මම අහගෙන ඉන්න ඕනි. ඊට පස්සේ කසුන් නවීන්ද්‍ර ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න පානදුරෙන් මම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා දිනවා. Thank you මම අහගෙන ඉන්නවට. ඊට පස්සේ මියුරි දර්ශි මාලානේ හරි ලස්සනයි යනේ. ඔයාගේ මේ DP එකට දාලා තියෙන ෆොටෝ එක කරවිටින් මැසේජ් කළා තිරෝ මම අහගෙන ඉන්නවා කියලා. මං අහන්න දෙන්න රෙඩි කරගත්තේ නීනා. හිතේ හංගන් ඔය හිම අර යකා ඉල්ලපු උම්මා එක බලමු අද කාට දිස්සලාම හම්බෙන්න කියලා. සැරේ පත්තන් යන පළල් මං ආගේ ජානෝ.

0: FM 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7000ට වට්ස්ඇප් කරන්න
1: දවල් දෙකයි විනාඩි 36

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Upuls International, මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවිල. ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International.

නොපුරුදු ආදරේ ත්‍රිකෝණේ. අපිට ඉතින් ආදරේ කියන වචනේ හැම නොපුරුදු නෑ මේ නිලාන් කිව්වට. මේ අහන්නකො මං ආවේ පොඩි දෙයක් වාඩි කියන්න. අද ඉතින් මේ සිකුරාදානේ අපේ කට්ටිය ෆුල් ෆන් එකේ ඉන්න දවසින්ද ඔන්න තෑගියක තව වැඩක් කරන්න ලෑස්ති වෙනවා මේ අස්සේ. මෙයාත් හිතුව වෙලාවට පුදුම දේවල් තමයි කරන්නේ. ඔන්න මේ චාන්ස් එක නම් තියෙන්නේ අපේ අද පාටි වහින කොල්ලන්ට කෙල්ලන්ට. කාට මේ චාන්ස් එක අයිති දන්නේ නැහැ. තොත්තුවක් දෙන්න හදන්නේ ආ. තොත්තු නෙවෙයි මොන තොත්තුද? මේව රසබරස කොත්තු වල්ලි. කොත්තු දෙකක් කන්න රුපියල් 2500ක්. දිනා ගන්න වාසනාවන්තය කවුද කියලා බලමුද? චාන්සස් දෙකක් තියෙනවා. මේ තෑගියක අතේ තියාගෙන ඉන්නේ. රසම රස කොත්තු ගන්න පුළුවන් අද. එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න. ඔයාගේ අතේ වෙන්න පුළුවන් මේ 2500. හරි, එහෙනම් අපි අමුට අග්ගල WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන බලාගෙන අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි ජානුමණික, මාත් ඉන්නවා. ඔයාව අහගෙන පැලෙන්න අහගෙන ඉන්නවලු. පැලෙන්න ආදරය දෙන ගමන් මම මේ වාගෙන තමයි කියන්න හදන්නේ. ගින්දර හැන්දෑවට අපිවත් එකතු කරගන්න නිශානි කටුබැද්දෙන් ඐ ලව් යූ උම්මා කියලා තියනවා. ඐ ලව් යූ ටූ උම්මා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න ආදරේ නිශානි මං වාට. ඊට පස්සේ හයි අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. චාමරිකා මාතරින්. හයි චාමරිකා, කොහොමද? මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. එහෙනම් මම දැන් යන්න හදන්නේ ළමයි, අද දවසේ වාසනාවන්තයා උනේ කවුද කියලා කියන්න. රුපියල් 5000 අද පළවෙනි පැයේ මුලින්ම දිනාගත්තේ මෙන්න මෙයා. කවුද? කොබලම හොයා ඉන්නවද කියලා. මේ ඉන්නේ බබලි තිලිනි පබෝදා වෙල්ලම් පිටියෙන්. අපේ උණුසුම් සුබ පැතුම් තිලිනි පබෝදා. අද දවසේ අපේ පළවෙනි රුපියල් 5000 තෑගිය කගෙන් ගාල අල්ලගත්තේ ඔයා තමයි. ඉතින් අපි ඔයාට සුබපතන ගමම්ම කෙල්ල මම කෝල් කරනවා තව ටිකකින්. ෆෝන් එක ආන්සර් කරේ නැත්තම් දෙනවා දෙකක්. හරි, ඉතින් තිලිනි පබෝදට අද පළවෙනි රුපියල් 5000 දෙන ගමන් ආයුර්වේදය ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. ආයුර්වේද ඖෂධ ගැන කිව්ව ගමන් හැමෝම මුලින්ම හැරෙන්නේ මෙන්න මේ පැත්තට. ඒ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කාටත් මතක් වෙන එකම හොඳම තැනනේ මේක. ඉතින් ඔන්න ඔයාට මේ නිෂ්පාදන අතරින් ඔයාට දියවැඩියාව කියන රෝගය නිසා සෑහෙන කාලයක් දුක් විඳපු කෙනෙක් නම් දැන් ඔයාට හඳුන්වා දීලා තියෙනවා සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. පුළුවන් මේක පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ඔයාට ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ දවස්වල තියෙන කෙනෙක් නම් ඔයාට ඒක නිට්ටාවටම තුරන් කරගන්න පුළුවන් දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. සමහරු බය වෙලා ඉන්නවා මේ කාලේ පැටි ලිවර් හින්දා. ඒ කියන්නේ ලිවර් එකේ තෙල් මෙන්න මේ ප්‍රශ්නේ හින්දා බය වෙලා ඉන්නව නම් දැන් ඒකට බය වෙන්න ඕනි කාලේ නෙමෙයි ළමයෝ. මේ ඇවිල්ලා තියෙන්නේ ඔයාට පුළුවන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඔය බය වෙලා හිටපු පැටි ලිවර් ප්‍රශ්නෙට හරියම විසඳුම තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ. කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අචීර්ණය 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගන්න දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ මේ ප්‍රශ්න වලට. ඉතින් මේ හැම දෙම සිද්ධ වෙන්නේ කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම අපේ උරුමේ 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඔයාට පුළුවන් පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියාගන්න. 047 31 33 540 බිඳුවයි 47යි 31යි 33යි 540. හරි, එහෙනම් ඉතින් කොත්තුත් මේ පැත්ත රෙඩි වෙන ගමන් තියන්නේ තත්තුත් එක්ක. ආසයිනේ ඉන්නකෝ.

0: FM anu paha, FM anu hatarai da jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් 2 විනාඩි 45යි. අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. 0747 31 33 540.
6: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 227 අමතන්න.
2: දවල් 2:48.

ithinkho kiyannako oyagena thamai me kiyanna hadanne onni ithin thungeni payeth api antima vinadi kipe thamai me devani paye devani paye devani paye antima vinadi kipe thamai inne me paye man oata ahanna dena antima sinduwata kalin sinduwa wenna puluwam puthe meka hondada hari den onna kattiyak me welawae mawa ahagenath innawa e wageema thamai call kirapu set ekakuth innawa man hidanne mulimma mawa ahagena inna kattiya matak karana nam hodai whatsapp messages ewala thiyena katti oya athare e tagiyak ha ilanga payeth ඔයාට තෑගි ගොඩක් දෙනවා හරියද ඒ තෑගි ගොඩ අතරේ කොත්තු දෙකක් තියෙනවා මේ යක්ෂයාට හිටපු ගමන් හිතුණා කොත්තු දෙන්න ඕනි කියලා නේ ඉතින් ආ අපිත් කැමති කොත්තුවක් එහෙම කන්න දෙනවනම් ඈ නේද මමත් ආව හකින් ඉන්නේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදර ගින්දර දේවි අම්පුච්චියේ කවුද මේ මම චෙක්ලක්කා thank you අනේ මම හකින් ඉන්නවට මම ගොඩාක් ආදර එකතු කර ගන්නවා ඊට පස්සේ හයි ජානු මම කඩුකන්නාවේ දඹගොඩ ලාල් අපි දැන් ගින්දර හැන්දෑව අහන ගමන් ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ වයිෆ් කාන්ති සුදුදුව ෂනු ශිවත් එකතු කරගන්න කියලා මැසේජ් කියලා තියෙනවා අනිවාර්යම එකතු කරගන්නවා ඊළඟට ඇහෙන මේ සින්දුවට ඉතින් කෝ අහන්න දෙන්න හදන්නේ ජානු මණික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි අටියන්දුට පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙට් එක සොරි ලක්මා children anura lahiru sisira jagat khan dinesh chintaka kalum dinesh mama lasanth hi lasanth ayya mimi titanic salonike katiyat inna neida parissuta mama dakara kiyanna harida ape tusharawa hema lasanth ayya titanic salonike tushara ayyawat ekathu karaganna kiyala message karala thiyenawa mama nan ithin oy deka kin tuna kin aadare deela nathara karanne harida mam palenna පැලෙන්නාදරේ ඊට පස්සේ එච්චරකින් අතර වෙන්නෙත් නෑනේ ඊටත් වැඩි ආදරේ හරිද ට්‍රේවල් පාකිකේ ඉන්න මගේ කොල්ල සෙට් අද ටිකක් හයර් වැඩිපුර සෙට් වෙන්න ඕනි හරිද මං එහෙම හිතනවා එහෙම වෙන්න කියලා හරි කට්ටියම එකතු කරගන්න මං ඊළඟට හන්න දෙන්න රෙඩි කරගත්ත සින්දුවට හයි ජානු අපිත් මේ වෙලාවේ අනිත් අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කොටවින් නිලාන්ති ජයන්ත සන්නුත්ති බබා කල්පනී ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා දිනවා thank you සෙට් එකටම වහගෙන ඉන්නවට මම ඊට පස්සේ එතනින් හැරෙනවා රිකිල්ල ගස්කඩ පැත්තට රිකිල්ල ගස්කඩ සලෝන් දිනේෂ් රීයේ මේ වෙලාවේ මාව අහගෙන ඉනවා මේගොල්ලන්ගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා මයිලපිටියේ හරිනේ මං කිව්වා අපේ මේ සෙට් එක හැමදාම ඉතින් net අහන සෙට් එක නුවන්තිකා ඒ වගේම සංදීපනී ශාමා විජේ සිංහ ඔය විදියට හැමදාම net එකක් ඉන්න ඕනි මං සෙට් එකටම ගඩා කදරේ අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ සාංගික එකට එකතු කරගන්නා

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: දෙකයි විනාඩි 56යි.
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011126 636
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනම විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න. 077-406-4397.
10: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
9: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011-437-1250
12: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
13: Don't stop remix remake එකට happen DJ blast එක
14: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
13: Net FM DJ night face to face attack show attack show
12: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න
13: 011-95-95-95 Net FM DJ Night Face-to-face Attack Show Other and Navayata Muhunata Muhuna Tarangavadinne Kolamba Districtaya DJ Shan Hambantota Districtaya DJ Victro
15: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madea
13: Net FM DJ Night
16: ඉන්දර හැන්දෑව
15: Brought to you by
17: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
18: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
19: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
0: FM 95 FM 94.8 Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමේ ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් බය තිබස්වා bad news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය කාලය තුල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. මොන්රාගල් දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා පැවසුවේ ජූනි මාස 15 වනදා සිට 30 වනදා දක්වා කාලය තුල නීති විරෝධී කටයුතු වල යෙදෙන පුද්ගලයන් එම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බවයි. එමෙන්ම පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලය තුල සියලුම මත්පැන්හල් වසා දැමිය යුතුයි. යනුව එම කාලයේ මත්පැන් අලවිය නීති විරෝධී මත්පැන් පෙරීම සහ විකිණීම එමෙන්ම මද්‍රව්‍ය චාවාරම් කරන පුද්ගලයන් අත්අඩංගුවටගෙන එම අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම සෞඛ්‍ය නීති කඩකිරීම, බාණ්ඩ වැඩිමිලට අලෙවි කිරීම, සොරකම්, මංකොල්ල කෑම, ගිනි අවි චාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු සිදු කරන තැනැත්තන්ද ස්ථාපිත කරන මෙම සංචාරක අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බවයි මොන්රාගල් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ. එම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය කතරගම් ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ. මිලගනිත් නිවුස් පස්සරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: FM 95

0: api aku bolau, api aku yang keputu, ginder handa betawat, api aku.
1: ගින්දර හැන්දෑවට මොනයක් ආවත් ආයිතින් මේ ජානුත් එක්කනම් නොහෙල්ලුමා අපි යක්කු බොලව් කිව්වට ඔය යක්කුන්ගෙන් වැඩගත්ත මිනිස්සු පුතේ අපි නැද්ද මං අහන්නේ ඔය අකා මේ පැය පටන් ගන්නකොටම ඒ කියන්නේ හරියටම හවස 3යි විනාඩි 11ක් වෙනකොට කෑ ගැහුවේ කොත්තු දෙකක් අතේ තියාගෙන රුපියල් 2500 ගානේ ඔන්න දිනා ගන්න පුළුවන්කම දිනවා දෙන්නෙක්ට අපි බලමු මම පළවෙනි පැය භාගය ඇතුලේදී අනිවාර්යයෙන්ම මේ දෙන්න කවුද කියලා කියනවා හරිද ටග්ගල ටග්ගල ටග්ගල දැන් හිත හිත ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට හවස 3යි විනාඩි 11යි ආගේ නමගම විස්තර ටිකත් එක්ක යන්න අපේ Facebook fan page එක පැත්තට ගිහිල්ලා අපේ net fm Facebook fan page එකේ pin කරලා තියෙන wall post එකට ටග්ගල comment එකක් දාන්න එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp number එකට ටග්ගල message කරන්න 0765 95 95 95 මගේ WhatsApp number එකේ එන chat එකට chat එකේ ඇවිල්ලා ඔයාලට පුළුවන් ටග්ගල වගේ නමගම විස්තර ටිකත් එක්ක ඔයාගේ message එක දාන්න හැබැයි ඉතින් අනිවාර්යයෙන් ඔයාට කෝල් කරාට පස්සේ ෆෝන් එක ආන්සර් කරන්න හරිද ඔන්න යක්කු එවන්න බෑ මට ඒ වැඩේ කරන්න හරි දැන් මේ මං ඔයාට කියන්න හදන්නේ මේ පැය පටන් ගන්නකොටම අපේ කලින් පැයේ පර්ල් බේ යන්න 10,000ක ටිකට් දිනාගත්තේ කවුද කියලා ඔන්න 10,000ක ටිකට්ස් දිනාගෙන තියෙනවා පානදුරේ ගැනු ළමෙක් පනදුරේ ගැනු ළමෙක්ට ඔන්න හිටියාගේ පාටනත් එක්ක යන්න පුළුවන් පර්ල් බේ මොකද කියන්නේ කවුද කියලා බං කියන්නද සචිනි කෞශල්‍යා පනදුරෙන් සචිනි කෞශල්‍යා අපේ උණුසුම් සුබපැතුම් ඔයාට රුපියල් 10,000ක පර්ල් බේ යන ටිකට්ස් දිනාගත්ත ඔන්න ඔයා අද ගින්දර හැන්දවහගෙන ඉඳලා මේ යක්ෂයාගෙන් ඔයා කොහොම හරි ඒ චාන්ස් එක වාගේ කරගත්තා දැන් තුනයි 11ට ඇහුණු යකාගේ හඬ ටග්ගලමට මැසේජ් කළා කියන්න අපි බලමු කවුද කොත්තු දිනා ගන්න කියලා තොත්තුත් එක්ක හරි මේ පැය පටන් අරගෙන තියෙන්නේ මම අහන්න දෙන්න ලස්සන සින්දු ටිකක් ක්ලාස්ටි කරගෙන තියෙනවා ඒ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරනවා ගෑනු ළමෙක් විදිහට දැන ගන්න ඕන දේ ගැන කියන්න ඕනි ගෑනු ළමෙක් විදිහට දැන ගන්න ඕන දේ මොකද්ද ඔයාගේ අමාරුම දවස් අපහසුම දවස් කිසිම ප්‍රශ්නයක් නැතුව හරි පහසුවෙන් ගෙවන්න නම් ඔයා හොඳම දේ ඔයාගේ ළඟ තියාගන්න ඕනි ගෑනු ළමෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔයාගේ ওই බෑග් එකේ හැම වෙලාවකම තියාගෙන ඉන්නවනේ ක්‍රීම් බෝතල් ටික ඊට පස්සේ මේකප්ස් වලට ඕන කරන්නේ හැමදේ මම ඕවා නම් දන්නේ නැහැ මොකද ළමයි මට ආයි නැචරල් බියුටි ඕකේ එනිසෝයි මේකප් ඕනේ බට් ඉතින් අනිවාර්යෙන්ම ගැරු ළමෙක් ළඟ තියෙන්න ඕනේ දේ තමයි පෑඩ් එක කියන එක ඒක අනිවාර්යෙන් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ ඔයාගේ බෑග් එකේ ඉතින් එනිසා එහෙම තියාගන්නකොට ඔයා ළඟ තියාගන්න අමතක කරන්න එපා ෆිම්ස් ඇය තමයි දැන් ඔයාට ලීක් වෙන ප්‍රශ්න නැහැ ඇඳගෙන ඉන්න අපහසුාවක් නැහැ ගෙවන මිලට උසස්ම තත්වයෙන් ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් හිතලා නිෂ්පාදනය කරලා තියෙනවා ෆිම්ස් ඇය ඉතින් ඔයාට මාකට් එකෙන් දරන්න පුළුවන් පහසු මිලකට දැන් අරගන්න පුළුවන්කම තියෙනවා මේ සියල්ලම එක SLS ISO තත්ත්ව සහතික එක තමයි ඔයාගේ ළඟට ෆිම්ස් ඇය එන්නේ ඉතින් ඒ නිසා ඔයාගේ පාට්නර් ඔයාට කිව්වොත් අද මට පීරියඩ්ස් ඒ නිසා මට පැඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා ඔයාට කිව්වහම ඔයා හස්බන්ඩ් විදිහට ඔයා බොයෆ්‍රෙන්ඩ් විදිහට දැනගෙන ඉන්න ඕනි එයාට පහසුම දේ මොකද්ද කියලා එහෙනම් ඉතින් ඔයාට අරගෙන එන්න පුළුවන් දැන් ඕනම තැනකින් කියන්නේ ඕනම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් මිලදී ගන්නවට පුළුවන්කම තියෙන ෆිම්ස් ඇය අඩුම මිලට ඔයාට හොඳම දේ දෙන්නේ ෆිම්ස් ඇයම තමයි කෝචානු ඔයා මේ ඉන්නේ පැටියෝ මම කව බලන්න කවුද මේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා මේ ෆොටෝ එකේ කොයි ඉතින් මේ මේ මේ මැෂිනුත් මට කරදර කරනවානේ කෝ ජානු ඔයා මාත් ඉන්න හොඳේ කියලා මහේෂි අටියන් තටින් මට මැසේජ් කරලා තියෙනවා මහේෂි අනිවාර්යෙන්ම මම ඔයාව එකතු කරගන්නවා මේ හැන සින්දුවට මම ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ මාවත් ලස්සන සින්දුව කර එකතු කරගන්න ලක්ෂාන් මැසේජ් කරලා තියෙනවා ලක්ෂාන් අනිවාර්යෙන්ම එකතු කරගන්නම් ආදරණීය සුන්දර දවසක් ආදරණීය FM කෑගල්ල කංකිරිය හෙට්ටිමුල්ල චන්දිමා පහන්තිර ආදරේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ලාලනි නිෂානි රේනු සුදු දිනෝ සුදු අම්මා ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා සෙට් එකටම දෙන්නම් මං ඊළඟ සින්දුව. තැන්කියු මාව අහගෙන ඉන්නවට. සුබ දවසක්. අපි තව වහගෙන ඉන්නේ බොරලස්කම දිනිත විමුක්ති හර්ෂී ප්‍රේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එවැගේම සරා ජය වේවා කියලා තිනවා. දැන් ජයම වෙන්න ඕනි, සුබම වෙන්න ඕනි, උතුරන්න හරියන්න ඕන. හරිද? ඔන්න මාත් වහගෙන ඉන්නේ මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. කවින්දා මෙසේජ් එකක් එවලා තිනවා. තැන්කියු කවින්දා මාව වහගෙන ඉන්නවට. එකතු කරගන්නම්. සුබ දවසක් ජනුරංගි, කොහොමද ඔයාට ගින්දර හැන්දෑව ලස්සනට කරගෙන යනවා කියලා තියනා. නේ තැන්කියු තැන්කියු තැන්කියු. බුත්තල චමින්දා යම සේච් කළා තියෙන්නේ. අපි NSRS ටෙක්ස්ටයිල්ස් අලවි සලේ වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ වෙලාව ෂොප් එකේ වැඩ කරන හැමෝම ඇවිල්ලා ඉන්න හැමෝම එකතු කරගන්න මං ඊළඟ සින්දුවට උත්තරන්න හරියන්න ඕනි ජානුවාට කියලා තියෙනවා. මට විතරක් හරි ගිහිල්ලා හරිනවද දෙයියෝ? ඔයාට හරියන්නේ නැතුව ඔයාටත් උත්තරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හරිද? අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ මේ ඇහෙන සින්දුව එකට එකතු කරගන්නම්. ඉන්න හවස 4 වෙනකන් මං වාගේ චානෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: හවස 3යි විනාඩි 26යි.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: ඇති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: ඒහි නන්දනී තෙල්වත්ත පිස්කලේ ඩොක්ටර් මේ කීවේ තියෙනවා කියලා දුක්කදා. ඊට පස්සේ කිව්වා ඩයි එක යවන්න ඕනේ කියලා. මම බෑ ඒකට. ඊට පස්සේ තමයි මේ මහත්ය ගැන කිව්වේ අපේ මාළිගේනේ. ඊට පස්සේ ගිහින් බෙහෙත් ගත්ත දෙසරේ එන්නුම් ගත්තේ. මට ඊට පස්සේ හස්ටි ගැටිය ඇවිදින්න ඒක සේරෝම පුළුවන් වුණා ඒව නැති.
3: කතා කරන්න 0777 300 940.
5: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
6: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
7: අංගා ගලේනේ ඉන්න කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
6: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go! ලංකාවම දන්න DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
6: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Shan, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor.
8: Brought to you by රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: NetFM DJ Night.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
10: හවස 3:29 AM.

හාහා නටාගෙන නටාගෙන වැඩ කරගෙන යන ගමන් නේද ඉන්නේ සින්දු ටිකත් අහගෙන හරි හරි මන් දන්නවා ඉතින් දැන් හවස හතර වෙන්න ටික ටික ලඟ වෙනකොට වැඩ කරන ගමන් එක පැත්තකින් ඉතින් මේ පැත්තට කන තියාගෙන ඉන්නේ මමද දින්නේ මටද කොත්තුව ඔව් ඔව් එයාට තමයි මේ කොත්තුවක් දෙන්න හදන්නේ එක්කෙනෙක් මට කතා කරලා කියනවා ළමයි හරිද යක්කුන්ට උනාත් කොත්තුවලට නම් තොත්තු දෙන්න යන්න එපා ජානු කියලා හරිනේ කොත්තුවලට තොත්තු කොත්තුවකට වගේ නම් එච්චරම බෑ බබා යකෙක්ට උනත් නේද හරි මම ඉස්සල්ලාම කියලා ඉන්නංකෝ අද මේ යකාට එකපාරටම කොත්තු දෙන්න ඕනි උනානේ ඉතින් මම මේ කියන්න හදන්නේ කවුද මේ කොත්තු දෙක දින්නේ කියලා හරිද වාසනාවන්තයෙකුයි වාසනාවන්තියෙකුයි ඉන්නවා කොහෙටද පළවෙනි කොත්තුව මම යවන්නේ මං යවනවා පළවෙනි කොත්තුව කොට්ටාව පැත්තට කොට්ටාවේ කස්සුන් නිශාන්ත පියල් 2500ක් වාදිනා ගන්නවා ඔන්න කොත්තුවක් කන්න හරි හොඳ කොත්තුවක් කන්න ඕන හරිද ඊට පස්සේ ළඟ කොත්තුව අරගෙන මම යනවා යටියන් තොටට යටියන්තොට මහේෂි අහා දෙයිතින් රැඩ කොත්තු පාටි තමයි ළමයින්ට අනේ ඉතින් කවන්නේ කවන්නේ ගාල බීල සතුටින් ඉන්න කොහොනේ හරි එහෙනම් ඉතින් හොඳට අහගෙන ඉන්න තව රුපියල් 5000ක් ඔයාට මේ පැයේදී යකාගෙන් දිනා ගන්න පුළුවන් තව පොඩි වෙලාවකින් යකා ඔයාට ලෑස්ති වෙනවා ඒ රුපියල් 5000ක් දෙන්න ඒ රුපියල් 5000 කාගේ වෙයිද දන්නේ මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න ඕනි ළඟට අහන්න දෙන්න මේ ඇහෙන සින්දුවට මිල්ටන් පෙරේරා මහත්මයාගේ සින්දු සෙට් එකක් මං අහන්න දෙන්න ලෑස්ති කරගත ඊට කලින් ඔයාලට මේ ගැන මතක් කරලා ඉන්නම්කෝ ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට මතක් වෙන එකම හොඳම තැන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ඉතින් එතනින් ඔයාට ඔයාගේ ඔය ලෙඩ රෝගවලට හරිම විසඳුම අරගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා ඔයා දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක් නම් කාලයක් තිස්සේ දියවැඩියාවර බෙහෙත් ගත්තත් ඒකට තවමත් නිසි ප්‍රතිඵලයක් ලැබුණ නැත්නම් ගෙදර නිකන් බෙහෙත් බෝතල් ටික ගොඩ වුණා සහ සල්ලි ටික නාස්ති වුණා කාලේ නාස්ති වුණා අරහෙට මෙහෙට ගියා විතරයි නං දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ඔය දියවැඩියාවට තිත තියන්න පුළුවන්කම තියෙනවා සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරා නම් තාමත් අරගත්තේ නැත්නම් අරගන්න ඔයාට මම නම්බර් එකක් දෙන්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් අන්නේ නම්බර් එකට ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරගන්න දිව්‍යමය ඖෂධයක් තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය කියන්නේ ඒ වගේම පැටිලිව මේකට බය වෙලා නම් ඉන්නේ ළමයෝ ඔයා බය වෙන්න ඕනේ නැහැ මේකට මොකද සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක කිසි කෙනෙක් පැටි ලිවර් ලිවර් එකේ තෙල් කියන ප්‍රශ්නෙට බය වෙන්න ඕනේ නැහැ. කෑම අප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ අචීර්ණය 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් තියෙන්නේ. දැන් ඔය හැම දෙයකටම විසඳුමක් විදියට මේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවෙල් එක. වගේ කොණ්ඩේ දිකට වවා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය සෙවනගල හන්දිරාජ තෛලය මේ හැම දෙම ඔයාට මේ සෙවනගල නිෂ්පාදන අතර මිලදී ගන්න පුළුවන්කම තියෙනවා මේ කියන සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරප්පරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම ඉතින් ඔයාට මේ ගැන වැඩි විස්තර දැනගන්න නිෂ්පාදන සම්බන්ධව දැනගන්න කතා කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට ලියා ගන්න නම්බර් එක 0847 31 33 540 දැම්මම කාල එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න ලියන ආරච්චි අයියේ සූර්යබබ ඉදලා කතා කරා. එයා මේ කියනවා මට net එකේ ගින්දර හැන්දෑවෙන් තරම් wife කින්වත් උම්ම හම්බුන්න හැලෝ. ඒකනේ කියන්නේ අපි හැම දෙයකටම වඩා වෙනස් කියලා. අම්මේ කේන්ති අයිද දන්නේ නේද අපේ නෝන මහත්තයාට. කාන්ති අම්මව එකතු කරගන්නකෝ කුසුමාවති අම්මව එකතු කරගන්න කිව්වා. ගඩා කාදරෙන් වාගේ වයිෆ්වත් එකතු කරගෙන මෙන්න මේ සින්දු සෙට් එක අමු මන් දන්නවා ඔයා කැමති වෙනවා ලියනාරච්චි අයියා. මෙන්න මේ සින්දු ටිකට නම්

0: අම්බෙ පුසුම්බ යක්කෝ යන්නේ පුළුතු සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ නරකනේ යකාවනේ කොහොම හරි.
1: හවස තුනයි විනාඩි 37යි. ඔන්නයි පාරක් යකාවා රුපියල් 5000ක මුදල් තැග්ගක් අරගෙන. දැන් ඉතින් හවස තුනයි විනාඩි 37 කියලා ටයිප් කරලා අපිට මැසේජ් කරන්න ඕනේ පුළුවන්. ඒ වගේම තමයි අපේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න පුළුවන් ඔයාට. ඉක්මනට මේ වැඩේ කරන ඔයාට තමයි මේ පැය ඉවර වෙන්න කලින් මම දෙන්නේ ඒ තැක්ක. මම නෙමෙයි යක. කොත්තු කන ගමන් අද DJ නයිට් එක අහන්න පුළුවන් කියලා දේරවා. කසන්ට පුළුවන්. කසන්ටයි මහේෂිටයි කොත්තු කරගමන් රැනවේ ඉඳලා අපේ ඩීජේ නයිට් එක අනිවාර්යෙන්ම අහන්න ඕන. හරිද? එතකොට තමයි ඉතින් අර ඒකේ තියෙන ගතිය තව ටිකක් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ ගැනත් මම ඔයාලට මතක් කරන්නම්කෝ කවුදද රැනවේට එන්නේ කියලා. නෙත් FM ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක තියෙනවා රැනවේ වෙනකොට. තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ ෂාන්. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ වික්ටර් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දෙම ඔයාට බලන්න අහනවා වගේම බලන්න පුළුවන්කම තියෙනවා අපේ නෙත් FM Facebook ෆෑන් පේජ් එකකින්. යන්න Facebook ෆෑන් පේජ් එක මුලින්ම ලයික් කරන්න, ෆලෝ කරන්න. ඊට පස්සේ ඔයාට ලයිව් එකට ජොයින් වෙන්න පුළුවන් රැනවේ ඉඳලා. ඒ අතරෙම ඔයාගේ යාළුවන්ටත් ඉන්වයිට් කරන්න, ලයිව් එකට ජොයින් වෙන්න කියලා ලයිව් එක ෂෙයා කරන්න. ඔය දේවල් ටික කරන්න අමතක කරන්න එපා. හරිද? හරි. ඒකට මතක් කරගෙන මම යනවා ටග්ගල WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. හයි ජානු, අපි තවම අහගෙන ඉන්නවා. වැඩ කරන ගමන් අපිටත් ලස්සන සින්දුවක් ඕනි. බෝකොන්දර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි, ශ්‍රියන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මధుවන්ත, මගේ කොල්ල ටිකටයි කෙල්ල ටිකටයි හා ලස්සන සින්දුවක් මම දෙන්නම්. වැඩ ටික කරගෙන යන ගමන් අහගෙන ඉන්න. හරිද? පරිස්සමට වැඩ ටික කරගන්න ඕනි. දිගටම net අපිත් එක්ක ඉන්න ඕනි. මහේෂ් තමයි මැසේජ් එකේ වලා තියන්නේ. මහේෂ් මගෙන් අහලා තිනවා කෝ ජානු ආට අපි පේන්නේ නැද්ද කියලා. කපුතේ දැක්කා. ඊට පස්සේ තව කවුද කෝපියෝ පේන්නේ නැද්ද කියලා අහලා තියෙන්නේ. ජානු අපිත් මේ වෙලාවේ ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මොනිරාගලින් මේනක සඳරුවන් අනිවාර්යයෙන්ම ආව එකතු කරගන්න මම ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපිත් මේ වෙලාවේ ඔබ අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. බදුල කැටවලින් මැසේජ් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම එකතු කරගන්න. අපිව පේන්නේ නැහැ. කෝ මේ පේන්නේ හොඳට පේනවා මට. තාම මට පේන්නේ නැති වෙලා නෑ. ජානු නංගී නෙත් අහන ගුවනේ මිතුරු මිත්‍රයන් හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ජාන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ. ඔන්න කිව්වා ජාන්ත අයියා. Thank you මම ආගෙන ඉන්නවට. ආදරෙන් මං එකතු කරගන්නම්. චුට්ටක් කේන්ති ගිහිල්ලාද මන්දා කොල්ලට? නෑ නේද? හරි, අනිවාර්යෙන් මේක කරගන්න මං මේ හැන සින්දුවට. එතනින් පස්සේ බලමු කවුද තව ඉන්නේ කියලා. තරහයි. කවුද තරහ වෙලා ඉන්නේ? කො බලන්න මාත් එක්ක හිම තරහ වෙන්න බෑ කාටවත්. ජනුවක්කේ අපි තවදම් වගේ අදත් ඔයා වහගෙන ඉන්නේ. හේෂලි මැසේජ් කරලා තියෙනවා ඇඹිලි පිටියෙන් අපේ අම්මවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ආදරේ ජානුවක්කේ. අනේ අපිවත් කියන්නකෝ කියලා තියෙනවා. අන්න කිව්වා මැණික් කැටේ මම ඔයාව ආව එකතු කරගන්නම් මම මේ ඇහෙන සින්දුවට ගොඩාක් ආදරෙන්. ඉක්මනට මැසේජ් කරන්න අමතක කරන්න එපා. මේ පැය ඉවර වෙන්න කලින් මම ඔයාට රුපියල් 5000ක් දෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636
2: හවස 3 විනාඩි 44යි. අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 767 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව diva fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව diva fresh.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: හෘද රෝග, ස්නායු රෝග, arthritis සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහ හන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දී උගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ top secrets.
11: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් update වෙන්න.
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
14: Brought to you by
2: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: රසට ගුණට උයන්න. විජය 3-5.
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මව තන්න ප්‍රයිම් ගෲප් 13:22.
17: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
18: Net FM Algo Town.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: හවස 3 විනාඩි 48යි.
19: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
20: Hello.
21: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
3: හවස 3:52යි. අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න Commercial Credit
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
6: පොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දෙයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවී වෘත කරේ SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 0898
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
8: ඇයි ෂුගර් කියන මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540

මොනරියන් අටයි ගස්සලා එකල ලස්සන සින්දුවක් ඇහෙනකොට ඒ සින්දුව කියන්න හදන්නකොටම නාගත්තා. පොඩකින් එළිය බලන්න වහින්න දෙන්න කියලා. කිසිම වියදමක් නැතුව නාගෙන ගෙදර යන්න පුළුවන්ද බලන්න. හරි හරි හවස 3යි විනාඩි 54යි මට යන්න වෙලාව හරි පුතේ එහෙනම් මම යන්නද යන්න කලින් ඉන්නවා මේ පැයේ තැගිය කගේ අන්තිම රුපියල් 5000 අරගත්තේ කවුද කියලා කියන්නම ඕනි මේ රුපියල් 5000 නම් යන්නේ රඹුක්කන පැත්තට ගියාම අපිට හම්බෙනවා කාන්තිව යුඒ කාන්ති ඔන්න ඔයා තමයි මේ පැයේදී රුපියල් 5000 දිනාගත්තේ ආට නෙතෙෆෙම් අපේ උන්නුසුම් සුබ පැතුම් ඔන්න ඉතින් කොහොම හරි මේ පැයිවර වෙන්න කලින් ඒ රුපියල් 5000 අපි යකාගෙන් අරගෙන අද දවසට යකාව හිස් කරලා යන්න තමයි හදන්නේ ආයෙත් ඉතින් ගින්දර හැන්දෑවෙන් අපි හම්බෙන්නේ මේ සති අන්තයෙන් පස්සේ එතකන් ඔයා පරිස්සමට ඉන්න ඕන හරිද අද රෑ 9ට අමතක නොකර අපේ ඩීජේ නයිට් එක අහන්න මොනි හරි අහලා විතරක් මදි මේක බලන්න මොනි වැඩක් එහෙම දේවල් තියෙනවනේ අහලා විතරක් මදි බලන්න මොනි හොයාගෙන බැලුවා කියලා කිසි පාඩුවක් නැති වැඩ තියෙනවනේ අන්න එහෙමනම් ඉතින් ඒ අපේ net fm ඩීජේ නයිට් එකම තමයි අද සිකුරාදා ඔයාගේ සිකුරාදා රෑ හොඳ පාටි වයිබ් එකකින් ඉවර කරලා වීකෙන්ඩ් එකට යන්න DJ නයිට් එක බලන්න අහන්න අමතක කරන්න එපා. ඒකනම් මතක් කරගෙන හිනම් ඉතින් මම යන්නද? ආ පරිස්සමට ඉන්න ඕනි. දිගටම net එකේ ඉන්න ඕනි. හෙට මම එනවා හරියටම දවල් 12 වෙනකොට. හෙලෝ හෙලෝ සති අන්තෙන්. අසබෝ යවිලා. දැන් ඉතින් මම යන්නම්. එහෙනම් මගේ කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සමට ඉන්න. අපි ආයෙ හෙට හම්බෙනකන් ගින්දර හැන්දෑවෙන් ලැබෙන සතිය සඳුදා හරියටම දවල් එකට හම්බ වෙමු. මං ආදරෙයි. ආදරෙයි කියලා මදි. මං ආදරෙයි පැලෙන්න. එච්චර කියලාත් මදි. එතනින් එහාටත් ආදරෙයි. පරිස්සමට ඉන්න. දිගටම net එකේ ඉන්න. මං ඔයාගේ චානෝ.

0: கிண்டர ஹண்டேவா
1: brought to you by
2: சுமுது மதுபிட நிசா ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අර ගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
7: සුබ සන්ධ්‍යාවක් හවස 4යි දැන්

0: කරන සත්‍ය ඔබ වෙතගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව.

0: අලස් කොම්සම විසින් අතරන් ගොඩගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නීතිඥ රකිත රාජපක්ෂ චරිත අබේසිංහ ඇතුළු සැකරුවන් තුන්දෙනා ලබන මස ලබනදා 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝදරගම් මහතා මෙම නියෝගය නිකුත් කළේ අලස් කොම්සමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මෙම සැකරුවන් ඇප ලබා දීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරය සඳහන් කළා. මිලගනිත් නිවුස් පසොර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
4: අම්මා ආදරෙන් අපිට කවපු
3: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: මරු බං

දකුණු රට නියෝජනය කරමින් අපි බලමු කවුද අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ කියලා. ඔයාගේ වැඩිම මනාපයෙන්. හරිද? රෑ නවයට තමයි වැඩේ පටන් ගන්නේ. net fm official facebook page එක like කරලා comment කරලා තියාගන්න. හා right okay. එහෙනම් ඉතින් සිකුරාදා දවසේ පොඩ්ඩක් ඇඟට දැනෙන නටන්න පුළුවන් සින්දු සෙට් එකක් එක තමයි වැඩිපුර ඉන්න තියෙන්නේ. හවස 6ට කලින් අද මම බලනවා වැඩිපුරම මැසේජ් කරන්නේ කවුද කියලා. හරිද? ඔයා මෙහෙම මෙහෙම මෙහෙම මැසේජ් දාගෙන දාගෙන යන්න ඕනේ. හරි? රයිට් එහෙනම් ඉතින් මේක වාගේ මගේ බොරින්න තීවිනින් ඩ්‍රයිව් එක හතර වටේ සිකුරාදා හවසරුවේ වැඩ ටික පටන් ගන්නෝ. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: හවස 4 විනාඩි 20යි දැන්.
4: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dina Rhino Premier Roofing Sheet Fatimistra Sandha Dhatunai Anuhaya Amatana
6: Thati, is called the drama ke Rapunzel Mama
7: Shah, enandiga kondi ko tonevi
6: Thati, kumaraya kondi dige udata nagina kota Rapunzel ta godak riden nathini
7: Itindu, ehave Rapunzel lo bera gannani
6: Man Rapunzel dunana konde kapala janela geta gahala eka dige bimata bahina තීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
11: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: වාව් ඇඟටින් එකක්
12: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇඟ උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
13: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
14: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
15: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
16: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
17: ඔවුන් මදරට හරනු ඇත
18: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ බුදුර වලින් පහර දෙනවා සුරා උඩම් පිරෙනනවා
16: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්
19: net fm සංසාර කතන්දර
16: සෙනසුරාද උදේ 8ට අහමු නේද මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 011 2 536

විනාඩි 28යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවේ යාළු කට්ටියක් එකතු කරගන්න හදන්නේ. දැන් අද DJ night එක තියෙන නිසා පොඩ්ඩක් රීමික්ස් ටිකක් වැඩිපුර දීලා දැන් ඉඳලම පොඩ්ඩක් අර ඇඟපත පොඩ්ඩක් වැඩේට සූදානම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිද? රයිට්. ඒ නිසාම මෙන්න මේ කට්ටිය එකතු කරගෙනම අපි මතක් කරන්න දේවල් දෙක තුනක් තියෙනවා. ඒකත් කියලාම සින්දුවකට යන්නේ. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව වහන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට තුෂාන් එක්ක විශාල මැසේජ් කරලා තිනෝ. කුමුදු රුවන්වැල්ලෙන් අද අසානේ නම් ටික කියන්නම ඕනේ කියලා තියෙනවා. ඊයේ මට කියන්න බැරි වුණාලු. සෝරි ආ, මං ඔන්න අද කිව්වා. ඊට පස්සේ අකුරැස්සෙන් යෂෝ ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි හයි අසා, කොහොමද? අද හරි සතුටු දවසක් අනේ මට. ආ, තෑගියකා තෑගි දුන්නලු. වව්, මරුනේ. දිගටම අහගෙන ඉන්න ඕනේ පබෝ. හරිද? ඊට පස්සේ හයි, කොහොමද සායි? සුබ සන්දේවක් වේවා. අපිත් මේ වෙලාවේ වව තමයි අහගෙන ඉන්නේ කියලා අනුර මැසේජ් කරලා තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ ටික අද නම් මං හිතුව ඔයිට වඩා සෑහෙන මැසේජස් දාලා තියයි කියලා නේද? බිසී දානේ ඔයා. බිසී වුණාට කමන්නේ. පොඩ්ඩක් විනාඩියක් ෆෝන් එක අතට අරගෙන ඩග්ගාල 0711 95 95 95ට මැසේජ් කරන්න. මම ආව මතක් කරන්නම්. හරි, ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ. හරිද? ඔයා දැන් මේ වෙලාවේ වැඩ කරන ගමන් අහගෙන හිටියත්, ගෙදරට වෙලා අහගෙන හිටියත්, බස් එකේ යමින් යමින් ගමන් මා වහගෙන හිටියත්, ඔයාගේ හිතේ වැඩ කරන ප්ලෑන් එකක් කියලා දෙයක් තියෙනවනේ නේද? මම මෙන්න මේ වැඩ ටික කරගන්නවා. මම මෙන්න මේ දේවල් ටික තව ටික කාලෙකින් කරගන්නවා. දැන් එතකොට ඒ අතරින් පොදුවේ ගත්තාම හැමෝටම තියෙන ලොකුම උවමනාවක් සහ බලාපොරොත්තුවක් ටාගට් එකක් තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක නේද? සමහර වෙලාවට ඔයා දැනටමත් ගයක් හදන්න පටන් අරන් ඇති. ඊට පස්සේ සමහර වෙලාවට ඔයා දැන් ගේ හදලා අන්තිමාරී ඉන්නවා ඇත්තේ නේ. තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. gedara sivilima gaha ganna ona කියන තැන ඔයා ඉන්නවා නම් අන්න ඔයාට තමයි මම මේ මතක් කරන්න හදන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් gedara sivilima ගහනකොට ඉස්සර වගේ නෙමෙයි නේ අපි හැමදේම කරන්නේ අද කාලේට ගැලපෙන විදියට. විශේෂයෙන්ම ඔය දැන් ගයක් හදන්නේ ඊට පස්සේ gedara sivilima ගහන්නේ මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට කාලෙන් කාලෙට වෙනස් කරන්න නෙමෙයි නේ. සෑහෙන කාලයක් තියාගන්න. ඒ කියන්නේ එතකොට પરම්පරා ගානක් වාගේ gedere ඉන්නකොට ඔය හැම කාලයකටම ගැලපෙන සිවිලිමක් ගහලා තිබ්බට පස්සේ ආයි ප්‍රශ්නයක් නැහැ නේ. අමතර වියදම් නැහැ නේ නේද? රයිට්. අන්න එහෙම බලාපොරොත්තුවක් තියෙන ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක් තියෙන. විශේෂයෙන්ම දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට ඔය ගෙවල් වල සිවිලිම ගහද්දි නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සිවිලිමක් තමයි ගහන්නේ. මොකද ඒක තමයි දැන් අලුත් ට්‍රෙන්ඩ් එක නේද? ඊට පස්සේ ගෙදරටත් හරි අමුතු ලස්සනක් තියෙන. විශේෂයෙන්ම අර මේ පොලිෂ් කලර් එකක් එක්ක ඊට පස්සේ නැචරල් වුඩ් ලුක් එකක් ආවහම ඒක ගෙදරට මාර එළියයි ලස්සනයි. සාමාන්‍යයෙන් නිකන් සීලින් ෂීට් එකක් දානවා වගේ නෙමෙයි. දැන් ඒකේ අමුතු ලස්සනක් තියෙන, ආකර්ෂණීය පෙනුමක් තියෙනවා නේද? ඉතින් ඒ නිසා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ඉන්නේ නැචරල් වුඩ් ලුක් එකකින් ඔයාට අවශ්‍ය කරන ඔයාගේ ගෙදර වෝල් එකට ගැලපෙන විදිහට කලර් එක සිලෙක්ට් කරලා ඔයාට ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ නැචරල් වුඩ් ලුක් එකට අමතරව විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි අර මං කිව්වා වගේ සිවිලිමක් කියන්නේ කාලාන්තරයක් තියාගන්න පුළුවන් එකක් නේ. එතකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ දිරන්නේ නැහැ. සීලින් ෂීට් එකේ දිරන්නේ නැහැ. ඊට පස්සේ මේක වේයෝකන්නේ නැහැ. අනිත් එක තමයි මේක තද රස්නේට ඔරොත්තු දෙනවා. සමහර ලාට ඔය සිවිලිමයි වහලයි අතර ලොකු රස්නයක් ආපු ගමන් වෙන්නේ සීලින් ෂීට් එකේ හැඩේ වෙනස් වෙනවා නේද? හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ එහෙම හැඩේ වෙනස් වෙන විදිහට නෙමෙයි. ඒ නිසා මේක කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. දැන් අවුරුදු 6ක් 7ක් 8ක් ගියාට පස්සේ මේකේ මකුළු දැල් හරි එහෙම නැත්නම් දූවිලි හරි බඳිනවාම පොඩ්ඩක් නිකන් අර දූවිලි පාටක් පේන්න ගන්නවනේ. සිවිලිම මාරු කරන්න ඕන වෙන්නේ නැහැ. වාට කරන්න තියෙන්නේ තෙතරෙද්දක් අරගෙන මෙහෙම පිය දාලා දාන්න. හරිද? එතකොට ආයෙත්ින් තිබ්බා වගේම තමයි. මේකේ මතුපිට තින්ත ආලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම ෂීට් එකේ වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අනේ නිසාම තමයි මම වාට කියන්නේ අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත් නැත්තම් තියෙන ගේ රිපෙයාර් කරලා අලුතෙන් සිවිලිමක් ගහනවා කියලා හිතාගෙන ඉන්නවා නම්, ගෙදරට සිවිලිමක් ඕන කියලා හිතාගෙන කොහොමද මේක කරගන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා නම් වාට ගැළපෙනම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? මේගොල්ලොන්ගේ වගකීමත් එක්ක එන නිසාම වාටයි බය වෙන්න දෙයක් නැහැ. අද කාලේට ගැළපෙන ලස්සන පෙනුමක් එක්ක හොඳ ආකර්ෂණීය නිමාවක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් සිවිලිම ගහනවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. 0115 748 738ට ඔයා දැම්ම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ජීවිතේ වැඩ කරලා සල්ලි හම්බ කරනවා වගේම තමයි වාසනාව කියලා දෙයක් තියෙන්න ඕනනේ නේද? එතකොට ජීවිතේ වාසනාව හොයාගෙන යන ඊට පස්සේ ජීවිතේ සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට හැමදාමත් වාසනාව උදා කරේ ජාතික ලොතරැයි මණ්ඩලය. එතකොට ඔයා ලොතරැයිපත් මිලදී ගන්නකොට දැන් ඔයා අමුතුවෙන් මතක තියාගන්න ඕන දේ තමයි දැන් ඔයාට සාමාන්‍යයෙන් සල්ලි විතරක් නෙමෙයි තෑගි බෝගක් දිනා ගන්න පුළුවන් හොඳම ලොතරැයිය තමයි.
එතකොට වාසනාවන්තම ලොතරැය තමයි සුබ දවසක් කියලා කියන්නේ. හරිද? ඔයාගේ ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ අතට සල්ලි ඒ වගේම තෑගි වැඩි වැඩියෙන් දිරන්න පුළුවන් හොඳම පහසුම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ඉතින් එතකොට ඔයා සුබ දවසක් ලොතරැය අරගත්තාම බලන්න ඔයාගේ සුබ ලග්නයත් එක්ක අංක 3ම ගැලපෙනවා නම් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අංක 3ක් පමණක් නිවැරදිව ගලපා ගත්තොත් ඔයාලට රුපියල් 50000ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000 තෑගි ඇතුළු තවත් මුදල් තෑගි රසක් ජයග්‍රහණය කරන්න තියෙන හොඳම වාසනාවන්තම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැය වැඩි වැඩියෙන් ඔයාර ගන්න ඕන. ජාතික ලොතරැයි මණ්ඩලය මතක් කිරීමක් තමයි මේක. හරි, එහෙනම් ඉතින් මෙතනින් එහාට තියෙන පැටියෝ ආට ඇතිතරම් මැසේජ් කරන වෙලාව. හරිද? ලස්සන ගෑන ළමයි, ඊට පස්සේ හන්සම් කොල්ලෝ සෙට් එක, ඊට පස්සේ මාව අහගෙන ඉන්න සෙට් එක ඇතිතරම් මැසේජ් කරන්න. අද ෆ්‍රයිඩේ චිල් එකේ ඉන්න දවස නිසා ආට ආසම සින්දු ටිකක් අහන්න දෙන්න chance එක තියෙනවා මේ පැත්තෙන්. 0711 95 95 95 ආට කැමති සින්දුවක් ඉල්ලලා ටග් ගාලා මැසේජ් එකක් දාන්න.

0: Hatra Aten Sindu Ahena Net FM Hatra Wate.
1: Right, හද වංගාඩි කෝණ වැඩිපුරම රීමික්ස් ටිකක් අහන්න දෙනවා කියලා මොකද net fm dj night face to face attack show එක අද රෑ 9ට තියෙනවා. එතකොට පොඩ්ඩක් වා වෝම් අප් වෙලා ඉන්න ඕනනේ නේද? නටලා කරලා පොඩි chill එකක් දාන්නනේ. හරි. එතකොට මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ පොඩ්ඩක් social සින්දු වාග්. ඔයාට මතකයිනේ ගිය සතියාව අපිට dj shan නේ. එතකොට shan ගේ රීමික්ස් එකක් තමයි අපි අහන්න හදන්නේ. මෙයා මේක net fm dj night එකේත් අපිට දුන්නා. ඉතින් ඒ නිසාම හතර වටේත් පොඩ්ඩක් කොල්ලගේ සින්දුවක් දෙන්න තමයි ලෑස්ති උනේ. මේක මං ගානේ ඔයාට. Thank you. Sean.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
9: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
10: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
14: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
16: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
17: Don't stop remix remake එකට happen DJ blast එක.
18: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
16: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
17: Net FM DJ night face to face attack show. Attack show.
16: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
17: 0711 95 95 95. Net FM DJ night face to face attack show. Other and novator muhunata muhuna taranga wadinne Kolamba district kaya DJ Shan, Hambantota district kaya DJ Victro.
19: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apico, Satoso, Supiri Vilanda Salvalin, My Cola, Aperate, Apemadea.
17: Net FM, DJ Night.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
20: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපදවූ Cowen Gate 4.
5: අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
20: හදරවටේ
21: brought to you by
10: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
22: දිනුම ලක්ෂ දෙකම ආරක් වෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
23: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.

ඒකාලේ ඉතින් පැල් වැඳගෙන ආපු සින්දුනේ අදලත් ඉතින් ලොකු වෙනසක් නැහැ. ඒ වගේම තමයි කට්ටිය ගොඩක් මගෙන් ඉල්ලන සින්දුවක් ලෑස්ති කරගෙන අහන්න දුන්නේ. හරි, එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙන්නේ කට්ටියක් එකතු කරගන්න නේද? මදි මදි මදි බබා තව මැසේජ් කරන්න නම් ඕනේ ඔය ආහාරද? මොකදන්නේ සිකුරාදා හන්දෝ ආපු ඩක් කම්මැලි වෙලාද? හරි. හයි ගෝමදාසා, අපි මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ ගොල්ල සෙට් එක ලසන්ත එක්ක මැසේජ් කරලා තියෙනවා. උදාරයි සෙට් එකම එකතු කරගන්නම්. හරිද? හයර් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. හරි. ඊට පස්සේ හයි ගෝමද, මම සංජීව ඉංගිනි මිටියෙන්. හරි නේද මන් නම කිව්වා? මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එයාගේ ෆැමිලි එක ඔක්කොම එකතු කරගන්නම්. උදාරයි. Thank you. ජය වේවා. ඊට පස්සේ ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා. හයි කොහමද ගීති? ඔයාවත් එකතු කරගන්නම්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා තියෙනවා. හාන් අනේ, ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුව ඔයාටම තමයි. හරිද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අසා අපි මේ වෙලාව ආව අහගෙන ඉන්නේ කියලා මං හිතන්නේ. හංසිකා නේද මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මෝ ඔයාගේ නම හොයාගන්න ඉතින් මම වෙනම මැච් එකක් ගහන්න ඕනේ. හරි. ටග් ගාලා නිකන් මොකද්ද ඒක කියන්නේ? අගේ නොකර නම කියන්නකෝනේ. ඔයාවත් එකතු කරගන්නම්. හරිද? හරි. ඊට පස්සේ තව කවුද ඉන්නේ මාත් එක්ක මේ වෙලාවේ? රයිට්. මම ඔයාලට කියන්න හදන්නේ, ඉන්නකෝ කට්ටිය එකතු කරගන්න කලින් ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනවානේ. ලංකාවේ මම මේ වගේ අහන්නේ ප්‍රශ්නයක්. හරිද? ලංකාවේ කාර් එකක වෑන් එකක වගේ AC එකක් යන ත්‍රිවිල් එකක් ගැන ඔයා අහලා තියෙනවාද? අහලා තියෙනවා නම් චුට්ටක් ඔළුව වනන්න. අහල තිනවා කියලා කියන්නේ ඔයාවේ දන්නේ අනිවාර්යයෙන්ම ගෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැන තමයි. හරිද? ඔයාට හිතා ගන්න බැරි ඔප්ෂන් ගොඩාක් එක්ක ගෙඩි රයිස් වෙතින් එන කාර් එකක් වගේ තියෙන සුපිරි කන්ෆර්ටබල් ත්‍රිවිල් එක තමයි ගෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක කියලා කියන්නේ. දැන් ඔයා දන්නවද එක චාර්ජ් එකකින් කිලෝමීටර් 200ක් හිතා ගන්නවත් බෑනේ, කිලෝමීටර් 200ක් දුවන්න පුළුවන් සුපිරිම වාහනයක් මේක. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා මොකක් හරි ආදායම් මාර්ගයක් වෙනුවෙන් වාහනයක් හොයනවා කියලා. ගන්නවා කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. ඒ විතරක් නෙමෙයි, ආදායමක් උපයන්න විතරක් නෙමෙයි, ගෙදර කට්ටියට ගැම්මට ගමනක් බිමනක් යන්න පුළුවන්. ඒ ඉතින් AC එකක් තියෙනවා, කායිකේ යනෝ වගේ නේද? ගැස්සිලි පැද්දිලි යනම් මනම් මුකුත් නැහැ. බබා වගේ යන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. මම ඔයාලට නම්බර් එක දෙන්නම්, ඒගොල්ලෝගේ ඔයා කතා කරලා බලන්න. හරිද? දැන් ජපානයේට Toyota වගේ, ඊට පස්සේ ඉන්දියාවට Tata වගේ, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ නේද? එතකොට දැන් ඔන්න මෙච්චර දවසක් නැතුව හිටපු අපිට දැන් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් ඇවිල්ලා තිනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒන් සවුන්ඩ් ලංකාවේ අපේ දෙයක්. අපිට බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනයක් කියලා. අපේ සල්ලි රටට ඉතුරු කරන්න ඔයාලට දැන් chance එක තියෙනවා. වාහනයක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම්, පොඩියට පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක. එහෙම නැත්නම් ඔයාලට KD Rice පෙට්‍රල් බයික් එකක් ගන්නත් පුළුවන්. අර මං කිව්වා වගේ කාර් එකක යන වගේ ත්‍රිවිල් එකක යන්න ඕන නම් ඔයාලට පුළුවන් KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගන්න. මේ තුනම ලංකාවේ නිෂ්පාදනය. ඉතින් ඒ නිසා KD Rice Motor Company Private Limited වෙතින් තමයි ඔයාට මේවා සියල්ල එන්නේ. දැන් එතකොට ගොඩාක් කට්ටිය මේ අතරින් හොයන වාහනේ තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ගොඩාක් කට්ටිය මේක ගන්න තරුණ වැඩිහිටි කිසිම වෙනසක් නැතුව හැමෝම හරි ආසයි. මොකද මේක ඇවිල්ලා මාර ගැම්මට පැදගෙන යන්න පුළුවන් බයික් එකක්. හරිද? දැන් වා සමහර ලාට බස් එකේ යන ගමන් කල්පනා කර කර යන්නේ, අයියෝ සිකුරාදාත් බලන්නකෝ මේ ට්‍රැෆික් එක ආස්සේ, ඊට පස්සේ මේ තෙරපිලා හිටගෙන බස් එකේ යන එක මොන කරදරයක්ද? ස්කූටර් එකක්වත් තිබ්බනම් හොඳයි කියලා. සමහර ලාට හස්බන්ඩ් වාහනේ යනවා, වයිෆ් බස් එකේ යනවා. හස්බන්ඩ්ට දුක හිතෙනවා. එයාට වාහනයක් කරන් දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා නේද? මෙන්න තියෙනවා හොඳම චාන්ස් එක. දැන් ඉතින් බාරවල් ගානේ රස්සියාදු වෙන්න ඕනේ නෑ. හොඩ පෙට්‍රල් වලට ලොකු වියදමක් යන්නෙත් නෑ. හැමෝම මේ දවස්වල හොයන KD Rice Leader 125 petrol bike එක ඔන්න සාමාන්‍යයෙන් වෙළඳපොලේ වටිනාකම රුපියල් 796,500යි. කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. අහගන්න හොඳට. දැන් හැබැයි ඒ වුණාට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාට දැන් ඔන්න රුපියල් 696,500කට KD Rice 125 leader bike එක ගන්න chance එක තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා බබා. වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම්, බයික් එකකට යන්න හිතාගෙන ඉන්නවනම් දැන් තමයි එකට තියෙන හොඳම වෙලාව. සාමාන්‍යයෙන් ලීස් කරලා බයික් එකක් ගන්නකොට ඩවුන් පේමන්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා නේද? හැබැයි ඒ වුණාට ඔයා KD Rice බයික් එකක් ගන්නකොට, ලීස් කරලා බයික් එකක් ගන්නකොට ඔයාට හිතා ගන්න බැරි තරම්. හරිද? ලීසින් බර සැහැල්ලු කරන, හිතා ගන්න බැරි තරම් වාසි ගොඩාක් හම්බ වෙනවා, ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා, සුවිශේෂී සාන රසාවක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි ඔයාට තියෙන හොඳම චොයිස් එක. KD Rice Motor Company Private Limited within දෙන KD Rice Leader 125 petrol bike එකක් තමයි ඔයා දැන් අරගන්නම ඕන. ඉතින් ඒ නිසා මේක ඇවිල්ලා අනිත් හොඳම දේ තමයි, සාමාන්‍යයෙන් දැන් ওই කටවචනේට කියනවනේ, මෝ කෙල්ලොන්ට නම් ස්කූටර් අරන් දෙන්න හොඳ නැහැ, කොහේ යයි දන්නේ නැහැ කියලා.
මේකේ බය වෙන්න දෙයක් නැහැ බබා මේක මාරා ආරක්ෂිතයි හරිද ඉස්සරහ රෝදේ පිටිපස්ස රෝදේ දෙකේම තියෙන ඩිස් බ්‍රේක් නිසා වාට කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩිපුරම මේ බයික් එකට ඉල්ලුම තියෙන්නේ තන්නේ නිසා පෙට්‍රල් සුවඳට දුවනවනේ ඒ නිසා ඉතින් පෙට්‍රල් වලට වියදමක් යන්නෙත් නැහැ දිවෙනිපුර අලවිචාලයේ සහ සේවා නියෝජිතයන් එක්ක වාට අමතර කොටස් මිලදී ගන්න ලංකාවේ ඕනම තැනකින් හැකියාව තියෙනවා කරන්න තියෙන මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 077 406 43 97 Kedi Rice Motor Company Private Limited within ena Kedi Rice bike එක ගැන තමයි මේ විදිහට මම ඔයාට මතක් කරේ හරිද එහෙනම් ඉතින් සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ හවස 4:55 අපි සින්දුවක් අහලෙමු මේ පැත්තට

හවසා 4 විනාඩි 57යි වෙලාව. මම ඔයාලට මතක් කරන්න හදන්නේ සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩු එක්ක දැන් ඔයාට රසම රස කැම වේලක් කනවා වගේම තමයි දැන් ඔයාට අවස්ථාව තියෙනවා සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එකට එකතු වෙලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න. හරිද? මේක ඇවිල්ලා දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ මම ඔයාලට කිව්වා වගේම විශ්වාසයේ උපරිමයි, ඊට පස්සේ පාරිභෝගික ඉල්ලුම 100%ක්ම තියෙනවා. අනිත් එක ලංකාවේ අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන නිසා විශ්වාසයත් වැඩි නේ නේද? ඉතින් ඔයාලට හොඳ ලාභයක් තියාගෙන සෙල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට තොන්න අවස්ථාව තියෙනවා සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක අත්වල් බැඳගෙන දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. හරිද? 0736 436 11 0736 436 11 නම්බර් එකට ටග් ගාලා කෝල් එකක් දීලා ඔයාත් වැඩ පටන් ගන්න. අමතර ආදායමක් හොයාගන්න කැමති නම් මේක තමයි ඔයාලට තියෙන හොඳම chance එක.

0: නැත්.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: සුපිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන්.

0: රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න. ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එක.
2: Don't stop remix remake එකට happen DJ blast එක.
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
2: Net FM DJ night face to face attack show. Attack show.
1: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. Net FM DJ night face to face attack show. Other and Navayata muhunata muhuna taranga wadinne Kolamba district kaya DJ Shan, Hambantota district kaya DJ Victro.
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Hills Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madaya
2: Net FM DJ Night.
5: හවස 5 විනාඩි 5යි දැන්.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අතනඟුවටගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුව කොළඹ

0: මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා මෙම නියෝගය නිකුත් කළා. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විදායක ශිෂ්‍ය බටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටිය පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී කරවීමට කටයුතු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට සැකපිට අලස් කොමිසම් විසින් හිටපු නාවික හමුදාපතිවරයා අතරංගුවට ගෙන තිබුණා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ.
2: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කවදත් අලුත් කාගෙත් නෙත්
3: මරු බං

රයිට් සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 13යි අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් වාගේ මගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ මං වාට කිව්වා වගේම අද වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් අරගෙන හිතා ගන්න බැරි බැටල් එකක් බලා ගන්න නම් බෑ නවේ වෙද්දී වා නැත් FM DJ Night face to face attack show එකට එන්නම ඕනේ හරිද FM official Facebook page එක ලයික් කරලා follow කරලා තියාගන්න සාමාන්‍යයෙන් දකුණයි කොළඹයි කියලා කියන්නේ ඉතින් වෙනම රටවල් දෙකක් වගේ ඉන්නේ නේ එතකොට වා හිතන්නකෝ අද කොහොම තරගයක් තියේදී කියලා අනිත් එක ඉතින් ලේසි නෑ රියල් වැඩෝ දෙන්නේ කියන්නේ DJ වල කියන්නේ අරවද මේවද නොදන්න දෙයක් නෑ ඉතින් ඒ නිසා දෙන්නම එක සමාන වැඩෝ වාට එතකොට මේ දෙන්න අතරින් ජනප්‍රියම කෙනාව තෝරගන්න හැකියාව තියෙන වාගේ කමෙන්ට් එකට තමයි හරිද අනිත් එක තමයි ඉතින් ගිය පාරට වඩා මේ පාර වා වැඩිපුරම අපිත් එක්ක සෙට් වෙලා ඉන්නවා කියලා මම දන්නවා ඒ නිසා හරිටම රෑ 9 වෙද්දී ඔලැස්ස වෙලා ඉන්න නැත් FM DJ Night face to face attack show එකත් එක්ක අපි එනවා හරිටම 9ට official page එකෙන් හරිද right ඒක ගැන මතක් කරලා මම මේ ඊට පස්සේ කියන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් කියලා හරිද first time රට යන්න හදන කෙනෙක්ට ජීවිතේ පළවෙනි වතාවට මොකක්ම හරි හේතුවකට අපිට රට යන්න අපේ තමු නිකන් නිකන් පිට රටකට නිකන් ගිහිල්ලා එන්න කියලා හිතමුකෝ නේද පොඩ්ඩක් නිකන් පොඩි විසිට් එකකට ගිහිල්ලා එන්න ඊට පස්සේ එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික වමනාවක් වෙනුවෙන් එහෙම නැත්නම් වෙනත් රැකියා අවස්ථාවක් වෙනුවෙන් එහෙම නැත්නම් ගිනීමේ කටයුතු වෙනුවෙන් හරිද රට යන්න හිතාගෙන ඉන්නවා නම් හරි ඔයාට ඒකට හොඳ විශ්වාසවන්ත මග පෙන්වන්නේ කින්න මොන නේද මේ වැඩ ටික හරියට මුල ඉඳලා දශමෙටම කරලා දෙන කෙනෙක් ඉන්නවනම් එකමාර වටිනවන්නේ නේද දැන් ඔය ගොඩක් වෙලාවට අඳුරන අයියලා අක්කලා හරහා ඔය වැඩේ කරගන්න ගිහිල්ලා අතේ තියෙන තුට්ටු දෙකක් නැති කරගත්ත කට්ටිය ඕන තරම් හිතවතුන් අපිට හම්බ වෙනවා නේ මගේ අඳුරන අයත් ඉන්නවා ආගේ අඳුරන අයත් ඉන්නවා එතකොට වාටත් පොඩි බයක් තියෙනවා සමහර වෙලාවට ඔපස් ටයිම් රට යන්න හදන කෙනෙක් නම් මං කොහොමද මේ වැඩ ටික කරගන්නේ මොකද ලේසි පාසු දෙයක් නෙමෙයි වෙන රටකට යන්නේ ඊට පස්සේ වගකීමක් තියෙන්න ඕනේ තමන් ගැන තමන්ගේ ජීවිතය ගැන වගකීමක් තියෙන්න ඕනේ ඊට පස්සේ තමන්ගේ මුදල් ගැන වගකීමක් තියෙන්න ඕනේ මේක හරිහමං ඊත්‍යානුකූල මාර්ගයක් වෙන්න ඕන නේද? ඉතින් ඒ නිසාම ওই ගොඩාක් දේවල් වලට වාගේ ඔළුව නිකන් විකාර වෙලා වගේ නම් තියෙන්නේ අනේ දෙයනේ මං කොහොමද මගේ වැඩ ටික පිටරටකට ගිහිල්ලා කරගන්නේ කියලා. ඔයාලට හරියටම හරියන තැනගෙන කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ වසර 10කට වැඩි හද ලංකාවේ අංක 1 තියෙන ව්‍යාපාර සම්නාමයක් නෙමෙයි මේක ඇවිල්ලා ව්‍යාපාර ජාලයක්. එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා විශ්වාසයෙන්ම රට යන්න පුළුවන් හැකියාව වට අරගෙන ඉන්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනය. ඉතින් එතකොට දැන් ඔන්න සෙරන්ඩිප් ගොඩනැගිල්ලේ අලුත්ම කොටසක් වෙන් කරලා තියෙනවා. මේ කියන්නේ සේවාව ලබා ගන්න එන අයට පහසු වෙන්න, ඊට පස්සේ වැඩිපුර හොඳින් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න. ඔන්න දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ඔන්න දැන් ඔය වෙනුවෙන් අලුත් මුහුණුවරකින් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 10ක විශ්වාසයත් එක්ක මම ඔයාලට මුලින්ම පොඩ්ඩක් කියන්නම් කොහොමද මේ අවුරුදු 10ක් තිස්සේ මේ විශ්වාසය ගොඩනැගෙන්නේ කියලා. සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ ඔයාලට සේවාව ලබා දෙන සියලුම දෙනා හරිද වැඩ කරන කට්ටිය හැමෝම අඩුම තරමේ අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ මේ ශාස්ත්‍රය තුල සෑහෙන්න එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය පළපුරුද්ද තියෙන කට්ටිය දැන් මේ ගොඩාක් වෙලාවට වීසා ප්‍රශ්න ඊට පස්සේ අනම් මනම් එක එක ප්‍රශ්න එන්නේ ওই පළපුරුද්ද නැති කට්ටියත් එක්ක ওই වැඩේ ගොඩ දා ගන්න ගියාමනේ හැබැයි උනාට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ ඉන්න කට්ටියට මේ සියල්ල පිළිබඳ හොඳ අවබෝධයක් සහ මනා පළපුරුද්දක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ওই වීසා වලට සල්ලි වියදම් කරලා රිජෙක්ට් වුණාට පස්සේ ඇඟට පතර ගානක් නැතුව කියන්නේ අයියෝ බලන්නකෝ ආගේ වීසා එක රිජෙක්ට් වුණානේ ආයිපාරක් ට්‍රයි කරලා බලමු මෙන්න මේ කාලෙ වෙද්දි වගේ කියන අය වගේ නෙමෙයි ඇඟ බේර ගන්න කට්ටිය නෙමෙයි. ඔයාගේ හැම රුපියලකටම වග කියන ඔයාගේ ජීවිතේට වග කියන ඔයාට හරිපාර පෙන්නන එකම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. දැන් හිතන්නකෝ ඔයා මොනවාම හරි නිකන් යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් තායිලන්ඩ් බැංකොක් මොනවාම හරි ඔය සංචාරය කරන්න පුළුවන් රටකට යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඔයාට මේ හොඳම පැකේජස් ටික අරගෙන එන්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකෙන් තමයි. දැන් හිතන්නකෝ පොඩ්ඩක් ඔය නිකන් අපේ කාන්තා පාර්ශවය හරිද කෙල්ල සෙට් එක එකතු වෙලා පොඩ්ඩක් වෙනම ප්ලෑන් කරගෙන ඉන්නවා කියලා රටකට ගිහිල්ලා එන්න. ආඩ ඒ වෙනුවෙන් වෙනම පැකේජ් එකක් තියෙනවා. අම්මා තාත්තව රට යවන්න හිතාගෙන ඉන්නවනේ. ඊට පස්සේ මොනවා මාරි උමනාවකට වා තව යන්න හිතාගෙන ඉන්නවනේ. ඔයාලට හොඳම chance එක අරගෙන ඇවිල්ලා තින්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙතින් තමයි. විශේෂම දේ තමයි ඔයාගේ අතේ තියෙන බජට් එකට හරියන්න ගමන ප්ලෑන් කරලා මේගොල්ලෝ දෙනවා. මුල ඉඳලම ඔයාට පැහැදිලිව හැමදේම කියලා දීලා දශමෙටම ඔයාට මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා පිටිපස්සෙන් ඉඳලා પાස්පෝර්ට් එක හදන තැන ඉඳලම කියලා දෙන තැනක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයාගේ අතේ ලොකු ගාණක් මේ වෙලාවේ නැහැ කියලා හිතන්නකෝ. ඔයාට දැන් chance එක තියෙනවා සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක්ක එකතු වෙලා පහසු ගෙවීමේ ක්‍රමයට හරිද තීරණම් විදිහට කියනවා නම් කොකෝ පේමන්ට්ස් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් විදිහට ඔයාගේ බජට් එක හදාගෙන ඔයාගේ ගමන ගිහිල්ලා ඉන්න. ඒ නිසා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් 077
එකසිය දහතුනයි තිස් එකයි බින්දු දෙක බින්දු ඇහැත්තහතයි එකසිය දහතුනයි තිස් එකයි බින්දු දෙක කියන නම්බරයකට කෝල් එකක් දුන්නොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අද වැඩිපුරම රීමික්ස් ඇහෙන දවසක් කියලා මම ඔයාලට කිව්වනේ බබා. ඉතින් ඒ නිසා ඔයාලට රීමික්ස් එකක් ක්ලාස්ටි කරගෙන තියෙනවා අහන්න දෙන්න මේ වෙලාවේ. ඔයාලට පුළුවන් අද DJ night එකට ආවොත් එහෙම මේ වගේ රීමික්ස් රීමේක් අනම් මනම් එක එක දේවල් ගොඩක් අහන්න බලන්න. හවස 5යි විනාඩි 18යි මේක අහලා මේ පැත්තට එමු.

රයිට් ඕකේ වෙලාව හවස 5 විනාඩි 21යි. අයියේ අපි තද වැඩේට එන ගමන් ඉන්නේ කියලා අපේ ෂාන් මැසේජ් එකක් දාලා තියෙනවනේ නේ. ආලු සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අද රෑට සුපීරි බැටල් එකක් බලාගන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. ඒ නිසා ඉතින් ඉක්මනට මේ පැත්තට එන්න ඕනේ. හරිද? Thank you ෂාන් මැසේජ් කරාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ.
9: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
11: හැමතේකම එක වගේ නෙමෙයි. Laoji. පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අද ලාඕජි ගන්න.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: රස්තියාදුවක් නැතුව එල්බී නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම එල්බී ෆයිනෑන්ස් එකට එන්න.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
15: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13/22.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: හදරවටේ
3: brought to you by
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
9: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න
10: 077-406-4397 FM 95 FM 94.8 Net FM

හවස පහයි විනාඩි 34යි වෙලාව. හවසරුවේ ආසම සින්දුරිකක් අහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ අන්තිම විනාඩි 30 පටන් අරගෙන තියෙන්නේ නේද? ඉතින් එතකොට අද හැබැයි එහෙමයි කියලා ලොකු දුකක් එන්නේ නැහැ. මොකද රැණවේට අපි ආයිත් හම්බ වෙනවනේ. ඒ නිසා හවසරුවේ වැඩ ටික කරන වාට ඊට පස්සේ හවසරුවේ ගෙදරට වෙලා ගෙදර රෑ කෑම ටික හදන ගමන් ගෙවල් දොරවල් අස්පස් කරලා දාලා එහෙම නැත්නම් හස්බන්ඩ් ගෙදර වැඩ ඇරලා එනකොට යටතේ එකක් හදලා දීලා පොඩි චැට් එකක් දාගෙන ඉන්න බලාගෙන ඉන්න ඔයාලට හවසරුවේ ඩියුටි ඔන් වෙන ඔයාලට ආසම් සින්දු ටිකක් අහන්න තියෙන හොඳම ටයිම් එක තමයි මේක. ඊට පස්සේ මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. හරි, මුලින්ම මම කට්ටියක් එකතු කරගෙන ඉන්නන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට යන්න හදන්නේ. හරිද? රිකිල්ල ගස්කඩ සලෝන් දිනේශ්‍රීයකේ දවසේ මයිලොබිටිය සලෝන් දිනේශ්‍රීයකේ සෙට් එකම ආව අහගෙන ඉන්නේ. කලින් ඔය දවස් කිහිපයකට කලින් බර්ත්ඩේ එකකුත් තිබිලා තියෙනවා. අපි පස්සේනේ දන්නේ. හරිද? හැපි බර්ත්ඩේ. ඔයාලට ගොඩාක් ආදරෙන් ශාම විශ් කරනවා. ඊට පස්සේ ලංගිලා දෙන්නවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. දිගටම net අහගෙන අපිත් එක්කම ඉන්න ඕනේ. හරිද? හයි, කොහොමද සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. මට මඩපාත ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ අයියේ. රයිට්, ඕකේ. මං ආවත් එකතු කරගන්නම්. මට මැසේජ් එක දාලා තියෙන කල්පන. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා. අද ආගේ සෝෂල් දවසක් නේද කියලා තියෙනවා. ඕ ඉතින් නැත් FM DJ night තියෙන නිසා ඉතින් හැම සිකුරාදම දැන් ඔයාලට විතරක් මට විතරක් නෙමෙයි ඔයාලටත් සෝෂල් නේ. ක්වෙට් වල ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. චම්පික ලලිත් ඊට පස්සේ වයිෆ් කවුද වයිෆ් කෙනම නම් ඉවලා නැහනේ. වයිෆ් අත එකතු කරගන්න කියලා තියෙනවා. ආලෝකයේ කොහේ හිටියත් අහන්නේ නැත්නම් ඉතින් ගෙදර ඉන්නවා වගේ තමයි නේද? ඊට පස්සේ අයි අපිත් මේ වෙලාවේ නැතහගෙන ඉන්නවා. මයුමි පබසරා මැසේජ් එක දාලා තින්නේ අම්මවයි ඊට පස්සේ තාත්තවයි අයියවයි ඊට පස්සේ නැතහන හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. උදාර අයියා අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්න මේ මාත් ඉන්නවා කියලා මට මහේෂි යටියන්තරේ ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා. මහේෂි ඉතින් මගේ යාළුවනේ, මං ඔයාව අනිවාර්යෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් මහේෂි. Thank you. මහේෂිගේ යකේම හදන්න අයිඩියා එකක් තියෙනවද? රයිට්. එහෙනම් ගේ හදනකොට මතක තියාගන්න සිවිලිම ගහද්දී ඔය මතක ඇතුව සිවිලිමට ගන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මේක ෆික්ස් කරාට පස්සේ මැද්දේ කඩතොළු නැහෙනේ. ඊට පස්සේ මැද්දේ හිඩස් සිටින්නේ නැහැ. මාර නීට් ෆිනිෂින් එකක් එනවා. දැන් ඔය සමහර වෙලාවට සමහර සීලින් ෂීට් දැම්මට පස්සේ මැද්දේ පොඩි හිඩසක් හිටිනවා. එතකොට අර නිකන් සිවිලිම නිකන් අර හරි අපිලිවලයි නේද? හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ එහෙම නැහැ. නියම නැචරල් වුඩ් ලුක් එකක් එක්ක ගෙදරට අලුත්ම පෙනුමක් අරගෙන එනවා. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හැදුවා ඊට පස්සේ පරණ ගෙදර සිවිලිම චේන්ජ් කරත් ඔයා මං කියනවාට ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා බලන්නකෝ. වෙනද නැති මාර ලස්සනක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ගොඩක් වියදම් කරනවනේ. හැබැයි උනාට කලර් අප ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ මහ ලොකු වියදමක් යන්නේ නැහැ. වැඩේ ක්වොලිටි අනිත් එක තමයි. දිගු කාලීන ප්‍රයත්න ස්ථීර කරන්න පුළුවන්. මොකද මේකේ මතුපිට තින්තාලේපණයටම වසර පහක වගකීමක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයා හිතන්නකෝ මේක අවුවට, ඒ කියන්නේ සමහරවිට ওই ෂීට් එක රත් වෙනවනේ. රත් වුණා සීලින් ෂීට් එක රත් වුණාම හැඩේ වෙනස් වෙන්න බලනවනේ. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ඒ ප්‍රශ්න නැහැ. මේක වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ. දූවිලි බඳුනක් පිහදාලා අයින් කරන්න පුළුවන්. තිබ්බා වගේම අවුරුදු ගානක් තියාගන්න පුළුවන්. ඔයාට මතුපිට තින්තාලේපණයට වසර පහක වගකීමක් හම්බ වෙනවා වගේම තමයි මේකට රීපේන්ට් එකක් ඒගොල්ලන්ටම කියලා කරගන්නත් පුළුවන්. හරිද? 011 5 748 738 ට ඔයා කෝල් එකක් දුන්නොත් බබා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ඔයාගේ දවස සුභ කරන සුභ දවසක් ලොතරැයිය ගැන. සාමාන්‍යයෙන් සුභ දවසක් ලොතරැයිය අරගන්න කෙනෙක් නම් දන්නවා ලේසි පාසු තෑගි විතරක් නෙමෙයි මුදල් තෑගිත් උවට දිනා ගන්න අවස්ථාව තියෙනවා. සුභ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් බයික් එකක් හරි එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් හරි ජයග්‍රහණය කරගන්න පුළුවන්. හිතන්නකෝ අංක 3යි ගලපෙන්නේ කියලා රුපියල් 50000ක් හම්බ වෙනවනේ. ඊට පස්සේ ඔයා හිතන්න ප්‍රවර්ධන තෑග අංක පිළිවෙලින් ගලපාගෙන 25000 තෑගිත් ගොඩක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් දිනා ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන. සුබ දවසක් ලොතරැයිය තමයි. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැයිය ජාතික ලොතරැයි මණ්ඩලය වෙතින් තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා වැඩ ඇරලා යන ගමන් ටිකට් කවුන්ටර් එකක් මෙහෙම දැක්කොත් ඊට පස්සේ අපි ලොතරැයි විකුණන මහත්මයෙක් මෙහෙම දැක්කොත් ඔයා ගිහිල්ලා අනිවාර්යෙන් මොකක්ද අරගන්න ඕන. සුබ දවසක් ලොතරැයිය තමයි. ඒ ගැනත් මතක් කරලා අපි චාමරක සින්දුවක් අහන්න හදන්නේ හවස්වරුවේ. හවස 5:40 වෙලාව. මේක අහලා මේ පැත්තට එමු, මැසේජ් එකක් දාලා තියන්න.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
3: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේ නිසා. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
3: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
4: සර්. රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕනේ නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
11: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
12: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
13: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
14: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
16: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
17: Don't stop, remix, remake. එකට හැපෙන DJ බ්ලාස්ට් එක.
18: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ ප්‍රේමී
16: අලෙන්දේ. රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
17: Net FM DJ Night Face to Face Attack Show.
19: Attack Show.
16: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන්ම අපිට WhatsApp කරන්න.
17: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ ෂාන්, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ වික්ට්‍රෝ.
2: Brought to you by රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
17: Net FM DJ Night.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
19: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
20: FM 95 94.8 Net FM Divaina Pura
21: අවසබයි විනාඩි 52යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගමන් අපිට අද යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ මොකද මම ආයිතින් නැවෙ දෙන්න ඕනනේ අතරමස ආගි සින්දු ටික නම් නියමයි මාරම ලස්සනයි කියලා දිනවා අනේ තැන්ක්යූ හරිද චම්පික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඔයා සින්දු ටික දෙන්න තුම මම වෙන කවුරු ආසේව දෙන්න දන්නේ හරිද චාමරී ඊට පස්සේ තනුෂා කට්ටි ඔක්කොම එකතු කරගන්නවා ඒ වගේම අපිත් 4 වටේ අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කෝ අපිත් පාඩම් වැඩ කරන ගමන් ඉන්නේ අයියේ කියලා දිනවා මට නිතු බබා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ තැන්ක්යූ නේතු බබා මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ ඔය කම්මැලි වුණාම මාව අහගෙන ඉන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවනේ නේද රවින්දි හයි කොහොමද ලස්සන ගෑනුලෝ මේ ඔයාවත් එකතු කරගන්නම් මං ඊළඟ සින්දුවටම හරි වා අනිවාර්යෙන් අද net fm dj night එක අහන්න බලන්න ඕන ඕකේ ඊට පස්සේ මාතෙක් ඉන්නවා හයි කොහොමද සායි මේ මාත් ඉන්නවා මං අවිසාවීල්ල ඉඳලා ඉවන් dj night එකේදී හම්බෙමු කියලා තියෙනවා හා ඉවන් ඕකේ ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට ගල්පොත් හන්දියෙන් ප්‍රියන්ත මැසේජ් කරලා තිනවා තැන්ක්යූ ප්‍රියන්ත ඔයාවත් මම මේකටම එකතු කරගන්නම් හරි එහෙනම් ඉතින් හදට යන්න හදන්නේ හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන හවසරුවේ ගෙදරාවට පස්සේ එකපාරට ටවුන් එකට යන්න ඕන නා කියලා හිතන්නකෝ මහන්සියත් එක පයින් යනවා කියන එක කරන්නත් බෑ ඊට පස්සේ බස් වල ගායි ගාටන්නත් බෑ නේද තමන්ගෙම කියලා පොඩි වාහනයක් තිබ්බනම් කොච්චර වටිනවද නේද ඒ නිසා ලීස් එකක් දාලා ගන්නකොට හිතා ගන්න බැරි වාසි ගොඩාක් හම්බ වෙන KD Rice තමයි දැන් ඔයාලට තියෙන හොඳම තේරීම හරිද දැන් මේ දවස්වල හැමෝම කතා වෙනවනේ KD Rice Leader 125 petrol bike එක ගැන නේද මොකද මේක ගත්තාම රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒ කියන්නේ රුපියල් 796500 කට තියෙන බයික් එකට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒ කියන්නේ ලක්ෂ 6යි ගානකට වාඩි ගන්න පුළුවන් ඒ කියන්නේ ලක්ෂ 6යි 696500 කට හරියටම ගාන හරිද කටවචරේට කියන්නේ අර 6යි ගානකට ගන්න පුළුවන් කියලා බය නැතුව ආර රුපියල් 696500 කට බයික් එකක් ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක ඒ වගේම ලීස් කරලා ගන්නකොට වාට ලොකු වාසි ප්‍රමාණයක් හම්බ වෙනවා හිතා ගන්න බැරි වාසි රසක් එක්ක බයික් එකක ගැම්මට ටවුන් එකට යන්න වෙලට යන්න ඕන නම් වයිෆ්ට අරන් දෙන්න හිතාගෙන ඉන්නවා නම් බස් වල ගිය කාලේ ඇති කියලා හිතනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි KD Rice 125 petrol bike එක කියලා කියන්නේ ඔයාලට ඕන නම් KD Rice electric bike එකක් ගන්නත් පුළුවන් කායික යනවාගේ යන්න ඕන නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි KD Rice electric three wheel එක කියලා කියන්නේ මේ තුනම ලංකාවේ අපේ නිෂ්පාදන ඒ නිසා ඉතින් බොහොම ආඩම්බරයෙන් තමයි KD Rice motor company private limited වෙතින් ඔයාලට මේ අරගෙන එන්නේ කතා කරන්න 077406යි 43.97 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් රෑ 9ට හම්බවීමේ බලාපොරොත්තුවෙන් දැනට යනවා. රෑ 9ට හම්බෙමු. පරිස්සමින් ඉන්න ජය වේවා. මම DJ Azar.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. Commercial Credit. සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
2: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
4: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
5: මුදලාලි
4: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුරු ග්‍රැන්ඩිසියක දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
7: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
5: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා
8: මිරිස් නම් මිරිස් විජය මිරිස්
9: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න Prime Group 13.22
11: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
12: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම

0: ක්‍රාය රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
2: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
3: අම්මා ආදරෙන්
4: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 600

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕන නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
9: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
10: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපුල්ස් ඉන්ටර්නැෂනල්.
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: චුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112200.
12: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
13: Cowen Gate 4හි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
14: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. Net FM සංසාර කතන්දර.
15: ඔවුන් මදොරට හරනු ඇත.
16: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ ගුඹුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
14: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
1: Net FM සංසාර කතන්දර.
14: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 3 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල. චරිත් අබේසිංහ සහ රකිත රාජපක්ෂ යලි රිමාන්ඩ්. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප. කුමන්ත්‍රණ චෝදනාව ඉවත් කරන්න ඉල්ලූ යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. ගොවීන් අඩුකුලේට දාලා විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා. පකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් මරුට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: අල්ලස් කොමිසම් විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතරංගොඩ ගැනීම අද දවස උණුසුම් කළ මාතෘකාවක්. ඒ අතර විපක්ෂය අද කිව්වේ ආණ්ඩුව වැරදි තැනට අත තියලා කියලයි. ඒ අතර අපේ පළමු සත්‍ය අනාවරණය චරිත අබේසිංහ සහ රකිත රාජපක්ෂ ගැන අධිකරණය අද ලබා දුන් නියෝගය ගැනයි. ඒ සත්‍ය අනාවරණය අපි මෙතෙන් සිටගෙන ඉන්නම්.
0: Net News. The truth people trust.
2: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි හරක් කටා නැමැති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලසක් ලබා ගත්තේය කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් 3 දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරුවන් ලබන 17 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අද නියම කළා. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ සැකරුවන්ගේ නීතිච්චවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම නඩුකරේ අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බද්ධ පෙරුම් මහත්මිය අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වුවා.
7: ස්වාමීනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කළා. මෙම සැකකරුවන් විසින් රුපියල් කෝටි 2ක මුදලක් හරක් කටා නැමැති සැකකරුගේ බිරිඳට ලබා දී තිබෙන්නේ නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නැමැති අයගේ මිත්‍රයෙකු වන ලසන්ත මංජුලද සිල්වා නැමැති කුමාරගෙන්. පසුව එම මුදල් මිදිගම ලසා විසින් ඇයට ලබා දී තිබෙනවා. නුගේගොඩ නාවලපාරේ විජේබා මාවතේ පිහිටි ස්ථානයකදී තමයි මේ මුදල් ලබා දීම සිදු කර තිබෙන්නේ. එම ස්ථානයේ තමයි දෙවන සැකකාර රකිත රාජපක්ෂගේ පියාගේ නිවස පිහිටා තිබෙන්නේ. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණා මේ ස්ථානයේදී තමයි මේ මුදල් ලබා දීම සිදු වෙලා තියෙන්නේ කියලා.
2: නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.
7: මෙම සැකකරුවන් 3 දෙනා හරක් කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති නැමැත්තියගෙන් මුදල් ලබා ගැනීම සඳහා ඩුබායි රාජ්‍යයට මෙරටින් පිටත්ව ගොස් තිබෙන්නේ 2023 වසරේ මාර්තු 25 වනදා. ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 වසරේ මාර්තු මාස 29 වනදා. එම අවස්ථාව වන විට දෙවන සැකකරු වූ රකිත රාජපක්ෂගේ පියා ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙන්නේ 2023 වසරේ මාර්තු මාස 21 වනදා. එම නිසා මෙම දෙවන සැකකරුගේ පියා ඩුබායි රාජ්‍යට ගියේ කුමන අවශ්‍යතාවක් සඳහාද? ඔහු හමු වී තිබෙන තැනැත්තන් සහ ඔහු මෙම අපරාධයට සම්බන්ධ වී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2: අලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධ පෙරුම් මහත්මිය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙසේද කියා සිටියා.
7: ස්වාමීනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් සයිබර් නිවුස් එල්කේ නැමැති පිටුවේ වාර්තාවන් පළ කර තිබෙනවා. පසුව එය පළ කළ අනූප ඉරංජිත් රාජපක්ෂ නැමැත්තාගේ නිවස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂාවට ලක් කරලා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පසුව අසභ්‍ය දර්ශන සහිත දෘඪ තැටියක් ළඟ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරීන් බියගැන්වීම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා පසුව නිදහස් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සහ වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා. සැකකරුවන් විසින් මෙසේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල රැගෙන ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ මුදල් උන්ඩියල් ක්‍රමයට රැගෙන විත් තිබෙන බවට මුල් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. සැකකරුවන්ගේ ජංගම දුරකථන විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඒ හරහා මොවුන් හුවමාරු කරගෙන තිබෙන වට්ස්ඇප් ඇමතුම් ඇතුළු දුරකථන ඇමතුම් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඊට අමතරව මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධයකින් උත්පාදිත වත්කම් පිළිබඳ පනත යටතේ විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඊට අමතරව හරක්කටා නැමැති සැකකරු මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියදී එහි ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරනවා.
2: ඉන්නතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් කෝටි දෙකක මුදලක් ලබා දුන් බවට අල්ලස් කොමිසම කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි කරුණු සැලකිල්ලට භාජනය විය යුත්තේ නඩු විභාගයකදී. මේ අවස්ථාවේදී අප කරුණු ඉදිරිපත් කරන්නේ ඇප සම්බන්ධයෙන්. අල්ලස් කොමිසම මේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ මේ වන විට රැඳවුම් බාරයේ සිටින ප්‍රබල අපරාධකරුවන් බව කියන හරක්කටා සහ මිදිගම රුවන් යන පුද්ගලයින්ගේ ප්‍රකාශ මතයි. ඔවුන් ප්‍රකාශ කර තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව තීරණය වන්නේ නඩු විභාගයකදී. මේ අවස්ථාවේදී නොවේ. මෙම සැකකරුට තුන් නිවුන් දරුවන් සිටිනවා. ඔහු වාහන ලබාගෙන සිටින්නේ ලීසින් ක්‍රමයටයි. ඉත අමාරුවෙන් තමයි ඒවා ගෙවාගෙන යන්නේ. යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා සිය සේවාදායකයා අපමත මුදාහරින් ලෙස ඉල්ලා සිටියා. ඉන් අනතුරුව සැකකාර රකිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි, අල්ලස් කොමිසම් විසින් පවසන ආකාරයට මෙම වරද සිදු වී තිබෙන්නේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙරයි. එසේනම් මෙම සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස දන්වා සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලයක් ලැබෙන්නේ නැහැ. එසේ සහතිකයක් ඉදිරිපත් කර තිබේ නම් එය නීතියට පටහැනි. ඒ නිසා ඇපදීමට මහේස්ත්‍රාත්වරයාට තිබෙන බලය සීමා වීමක් සිදුවන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඔබතුමාගේ බලය ආරක්ෂා කරන්නයි. ඔබතුමාට ඇප දෙන්න පුළුවන්. ඔබතුමා ඇපදෙයි කියලා අපි හිතනවා. මේ සැකකරුවටින් පැනලා යන්නේ නැහැ. සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෙත් නැහැ. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ තාක්ෂණය සාක්ෂි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සිදු කිරීමටයි. ඒවට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නැහැ. යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සේවාදායකයාට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියා. ඉන් අනතුරුව තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සේවාදායකයා ඇමති මත් ඇප මත මුදාහරින ලෙසයි. ඉන් අනතුරුව සිය නියෝගයේ ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකරුවන්ට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 එක වගන්ති යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සහතිකය නීතියට පටහැනි බවට විත්තිය විසින් තර්කයක් ඉදිරිපත් කළා. එම ස්ථාවරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා. එම සහතිකයේ වලංගුභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ යා යුතු බවට මතයක් ඉදිරිපත් වුණා. එහෙත් එම සහතිකයේ වලංගුභාවය පිළිබඳ මෙම අධිකරණය දැනටමත් තීන්දුව ලබා දීලා තිබෙනවා. සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සහතිකයේ යටතේ අධිකරණයට බලය නැති නිසා නොවේ. සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසායි. මෙම සහතිකයේ යටතේ මෙම සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් අධිකරණය එසේ කරන්නේ නැහැ. සුවිශේෂී කරුණු මත අවස්ථාවක ඇප ඉල්ලීම ඉදිරිපත් කළ හැකි. ඒ ලිඛිතව කරනවා නම් අධිකරණයට පහසුයි. ඊට අමතරව මේ නියෝගය සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට යාමට හැකියාව තිබෙනවා. ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වීම නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඉන් අනතුරුව සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ. අල්ලස් කොමිසම් මගින් අතරංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එයනෝ සැකර රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා. සැකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා හමුවට අල්ලස් කොමිසම විසින් පමුණුවන් ලැබුවා. අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2006 වර්ෂයේ මැද භාගයේ දක්වා සිවිල් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කළ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා අයදුම්පත් යොමු කර තිබෙන බව පැවසුවා. ඉන්පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ පාඨමාලාවකට යොමු කිරීම සඳහා ඔහු අයදුම්පතක් ඉදිරිපත් කරනු ලබනවා. එහෙත් ඊට අවශ්‍ය සුදුසුකම් යෝෂිත රාජපක්ෂ මහතා සපුරා නොමැති බව අනාවරණය වනවා. පසුව මේ පිළිබඳ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී බඳවා ගැනීම මෙම සැකරු හමුවේ කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදී මෙම සැකරු මම කියන විදිහට කරන්න යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පැවසුවා. පසුව යෝෂිත රාජපක්ෂ මහතාට දාල පාඨමාලාවට අයදුම් කිරීමට හැකිවන ආකාරයට සුදුසුකම් වෙනස් කිරීම සිදු කිරීමට මෙම සැකරු කටයුතු කළ බවත් ඇය සඳහන් කළා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කරමින් ඔය සඳහන් කරන කරුණු සියල්ල අද ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් තිබෙනවා. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ අප සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය යනුවෙන් සඳහන් කළා. ඊට ප්‍රචාර දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මෙම සිද්ධියට දාල විමර්ශන කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම නියමිත බවත් පැවසුවා. ඒ අනුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම අවස්ථාවේදී සැකකාර කරන්නාගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුද්ධය උත්සන්න වූ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවල බඳවා ගැනීම පහත වැටීම නිසා පාසල් මට්ටමින් දැනුවත් කිරීම සිදු කර බඳවා ගැනීම සිදු කිරීමට ආරක්ෂක මණ්ඩලය තීන්දු කළ බව පැවසුවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ පුත්‍රයා නාවික හමුදාවට බැඳීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂකාංශවලට බැඳීමට අලුතින් ජනතාව තුළ ප්‍රබෝධයක් ඇති වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවට 50,000ක් නාවික හමුදාවට 25,000ක් සහ ගුවන් හමුදාවට 15,000ක් වශයෙන් අලුතින් බලකායක් එක්කර ගැනීමට හැකි වූ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. මෙම සැකරු දීර්ඝ කාලයක් නාවික හමුදාවේ කටයුතු කළ අතර යුද්ධ අවසන් වූයේ ඔහු නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ අවධියේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුට ඔහුගේ බිරිඳ දැඩි රෝගී අසාධ්‍යත්වයෙන් පසුවන බවත් පෙන්වා දුන්නා. මොහු රිමාන්ඩ් භාරයට පත් කළහොත් එම තැනැත්තිය බලා ගැනීමට කිසිවෙකු නොමැති වනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකරුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකරු අප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැති බවයි. යනුව මෙම සැකරු අප මත මුදා හැරීමට තීරණය කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. ඉන් අනතුරුව නඩුකරේ අගෝස්තු 4 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත කුමන්ත්‍රණය නැමැති චෝදනාව පාත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කරා. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ වෙනසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතාගේ එකඟතාවය ඇතිව අභියාචනාධිකරණ වෙනසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අමල් රන්රාජා මහතා කියා සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී මුලින්ම විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණය නැමැති චෝදනාව ඉදිරිපත් කර එහි එක් විත්තිකාරියක් නිදහස් කර තිබීම හේතුවෙන් මෙම පෙත්සම්කරුට එරෙහිව පමණක් අදාළ කුමන්ත්‍රණ චෝදනාව පාත්වාගෙන යාමට නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් තර්ක කර තිබූ බවයි.
8: කුමන්ත්‍රණය නැමැති චෝදනාව අධිකරණය හමුවේ නොමැති පාර්ශ්වයක් සමග එක්ව වුවද සිදු කළ බවට විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි. ඒ සඳහා අධිකරණය හමුවේ විත්තිකරුවන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නැහැ. එක් විත්තිකරුවෙකුට එරෙහිව පමණක් කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් වූ තර්ක පිළිගන්න බැහැ. ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අදාළ චෝදනාව නීත්‍යානුකූලයි. එය පවත්වාගෙන යාමට මහාධිකරණ විනිසුරුවරයා දුන් නියෝගය නිවැරදි.
2: ඒ අනුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් නියෝගයේ සඳහන් වුණා. මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉක්ොත් ජූනි මාස 16 වෙනිදා අභියාචන අධිකරණය හමුවේ විභාගයට ගත අවස්ථාවේදී පෙත්සම් කාර්ය යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ මෙම පෙත්සම් කරුට සහ ඩේසි ෆොරස් නැමැති විත්තිකාරයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහඅධිකරණය හමුවේ කුමන්ත්‍රණ නැමැති චෝදනාව ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නා. ඉන්පසු මෙම නඩුකරෙන් ඩේසි ෆොරස් නැමැති විත්තිකාරිය නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණ නැමැති චෝදනාවක් ඉදිරිපත් කර තිබියදී ඉන් එක් විත්තිකාරියක් නිදහස් කළ අවස්ථාවක මෙම පෙත්සම් කරුට එරෙහිව පමණක් අදාළ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව අදාළ චෝදනාව තම සේවා දායකයාට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහඅධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළත් මහඅධිකරණ මිනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවයි නීතිඥවරයා සඳහන් කළේ. ඒ අනුව මහඅධිකරණ මිනිසුරුවරයාගේ මෙම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙසත් නීතිඥවරයා එදින අධිකරණයේ ඉල්ලීමක් කර තිබුණා. එහෙ තීර ප්‍රචාර දැක් වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මෙම කුමන්ත්‍රණය නැමැති චෝදනා පවත්වාගෙන යාමට හැකි බවට මහඅධිකරණ මිනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යානුකූල බවයි. කොළඹ මහඅධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ දෙවන විත්තිකාරිය වශයෙන් නම් කර සිටි ඩේසි ෆොරස් නැමැතිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්වයක නොමැති බවට වෛද්‍යවරු විසින් නිර්දේශ කිරීම හේතුවෙන් ඇය මුදාහැරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ. එම නිසා එම විත්තිකාරිය නිදහස් කළද ඇය සමග එක්ව කුමන්ත්‍රණය සිදු කළ බවට පැමිණිල විසින් මෙම පෙත්සම් කරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා නීත්‍යානුකූල බවත් ඒ ඉදිරියට පාත්වාගෙන යාමට හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තර්ක කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල අද දින සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කළේ. ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අද දිනේද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පැවසුවේ ගොවින්ගේ ආත්ම ගෞරවයට හානි කරන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවයි.
9: ගොවියන්ට අඩුකුලේ මිනිස්සු කියලා බැනපු කට්ටියනේ ඔය කියන්නේ. ඒ කාලේ ගොවියන්ව අමුඩ ගස්සලා ගොවියන් එක උද්ඝෝෂණ කියලා ගොවි රජවරු කියලා ගියාගෙන කට්ටිය තමයි අඩුම තරමින් ඒගොල්ලන්ගේ නිෂ්පාදනයට මිලක් දෙන්නේ නැතුව ඒ මිනිස්සුගේ ආත්ම ගෞරවයට හානි කරන ආණ්ඩුවක් බවට පත්ලා තියෙනවා. අපි දන්නවනේ මේසර තට්ටුවක් දැම්මම හාල් කිලෝවක් රුපියල් 1000කින් වැඩි වුණේ කොහොමද කියලා ඉවරලා තනිකරම මේ ආණ්ඩුව ව්‍යාපාරිකයෝගේ අල්ලේ නැට වෙන ආණ්ඩුවක්. ඒ නිසා මහ ජනතාව ගැනවත් Tamanට ජන දුන්න ජනතාව ගැනවත් මහ ජනතාව මුහුණ දෙන ගැටලු ගැනවත් එහෙම සංවේදීභාවයක් පේන්නේ නැහැ.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා කියා සිටියේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතු බවයි.
10: ආණ්ඩුව අත තියුවේ වැරදි තැන. ගොවියට අත තියපු ආණ්ඩුව කවදාවත් හිටියේ නැහැ. අර රජ වෙනවා කියපු ගොවියා කසිප්පු කාර්ය කරපු ආණ්ඩුවට වැඩි ප්‍රයත්නක් නැහැ. ගොවිය ටික දැන් පාරට ඇවිල්ලා තියෙනවා. පාර ගෝල් ෆේස් එක කරගන්න නැතුව ජනාධිපතිතුමා මේ ප්‍රශ්න ටික විසඳුවොත් ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ගොඩින් නැත්තම් රටේ ජනතාවත් ඕන දෙයකට සූදානම් වෙලා
2: ඉන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අදහස් පළ කළා.
11: ගොවියෙක් ජනාධිපති වෙච්ච ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ ආණ්ඩුව විසින් දැන් මේ ජනතාවට තමන්ගේ උරුමය ලබා දෙනවා. පොහොසානාධාරයේ අපි එනකොට තිබුණේ රුපියල් 15000 හෙක්ටයරයක. අපි ඒක දැන් වෙනකොට ගෙනල්ලා තියෙනවා 30000. අපි ජනාධිපතිතුමා තීන්දුව කරා පොහොර මිල වැඩි වෙන නිසා අමතර පොහොසානාධාරයක් එකවරක් මේ අවුරුද්ද දෙන්න.
2: පකිස්ථානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පකිස්ථානයේ ක්වේටා සහ පේෂාවර දක්වා ගමන් කර තිබූ බස් රථයක්. අධික වේගය ධාවනය වූ මෙම බස් රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගය නිවතට ධාවනය වී මෙම අනතුර සිදුව තිබුණා. වහලේ සහ රූෆ් ටොප් මතුපිට දහවල් කාලයේ රත්වීම නිසා රාත්‍රියේදී නිවස තුළ උණුසුම වැඩිවීමට විසඳුමක් ලෙස ලංකා ටයිල්ස් නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. කූල් රූෆ් ටොප් ටයිල් ලෙස නම් කර ඇති ලංකා ටයිල් මෙම නව නිෂ්පාදනය සූර්යතාපය පරාවර්තනය කිරීමේ තාක්ෂණය සහිතයි. වහල මතුපිට සහ ටෙරස් සඳහා මෙම නිෂ්පාදනය විශේෂයෙන් යොදාගත හැකි බව ලංකා ටයිල් ආයතනයේ ව්‍යාපෘති අංශයේ නුවන් පෙරේරා මහතා පැවසුවා. යනුව ටයිල් මගින් නිවස තුළට රාත්‍රී කාලයේදී තාපය මුදා හැරීම අවම කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
12: විශේෂයෙන්ම දන්නවා අපිට ලංකාවේ වර්තමානයේදී බොහොමත්ම රස්නේ තියෙනවා. බොහෝ තියෙන ගෙවල් වල රූෆ් ටොප් තියෙනවා. ඉතින් මේ රූෆ් ටොප් වෙන්නේ දහවල් කාලයේ පුරාවටම හොඳටම රස්නේ වෙලා ඒ රස්නේ පුරාගෙන තියාගෙන ඉඳලා රාත්‍රී කාලෙදී මුදා හරිනවා. ඒ එන රස්නේ යන්නේ කාමර වලට. ඉතින් රාත්‍රී කාලේ ෆෑන් දැම්මත් AC දැම්මත් ඉතාමත්ම අපහසුයෙන් තමයි අපිට ඉන්න වෙන්නේ. හැබැයි මේ ලංකටයිල් ආයතනයේ හඳුනා දීපු කූල් රූෆ් ටොප් ටයිල් එක පාවිච්චි කරොත් ඒ රස්නේ අඩු කරගන්න පුළුවන්. මේ වාසි දෙකක් තියෙනවා. විශේෂයෙන්ම තමයි අපි දන්නවා රූෆ් ටොප් වල දහවල් කාලයේදී රස්නේ වැටෙනම රත් වෙලා ඇවිදින්න අමාරුයි. ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී කාමර වලට ඒ රස්නේ ගිහිල්ලා ඉන්න අමාරුයි. මේ තියෙන ප්‍රශ්න දෙකටම හොඳම විසඳුමක් ගන්න පුළුවන් මේ කූල් රූෆ් ටයිල් එකෙන්.
2: ටයිල් මගින් නිවස තුළට මුදාහරණ තාපය අවම වීම හේතුවෙන් නිවස තුළ වඩාත් සුවපහසු පරිසරයක් ඇතිවන බවද මෙහිදී පැහැදිලි කෙරුණා. නිවසවලට පමණක් නොව හිරු එළියට ඍජුව නිරාවරණය වන ඕනෑම ස්ථානයක් සඳහා ලංකා ටයිල් මෙම නව නිෂ්පාදනය යොදාගත හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ වුණේ. වසර 21ක් පුරා නෙත් නිවුස් හැම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: නෙත් නිවුස් දිරිශක්ති.
14: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා නෙට් නිවුස් සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් කාංචන කුමාර. වසර 30කට ආසන්න කාලයක් පුරා රටමැද සිට සිය මාධ්‍ය මෙහෙවරිටු කරන නෙට් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාරාරියදාස සත්‍ය ඔබ වෙත ගෙන එන නෙට් නිවුස් බලගන්වන සුවිශේෂී මාධ්‍යවේදියෙක්. 1976 වසරේ දෙසැම්බර් මස 5 වනදා දඹුල්ලේදී උපත ලැබූ කාංචනාරියදාස දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය, තිස්සමහාරාම මාගම මධ්‍ය විද්‍යාලය සහ දඹුල්ල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් සමයේදීම රජරට සේවයෙන් මාධ්‍ය ශාස්ත්‍රයට අත්පොත් තබන කාංචන විජය පුවත්පත් සහ ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍ය වේදිකු ලෙස වෘත්තීය මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙනවා. එතැන් සිට මාධ්‍ය ශාස්ත්‍රයේ අංශ ගණනාවකින් ඔහු දක්ව දක්ෂතා හේතුවෙන් කතෘ මණ්ඩල සම්මාන, ගුවන්විදුලි රාජ්‍ය සම්මාන මෙන්ම වසරේ විශිෂ්ටතම ඡායාරූප මාධ්‍ය වේදියාට හිමිවන සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක් හිමි කරගෙන තිබෙනවා. තොරතුරු වාර්තාකරණයේ නොනවති සමාජ මෙහෙවර වෙනුවෙන් කැප වූ කාංචන කුමාර දිලිදු පෞල් වෙනුවෙන් ඔහුගේ මැදිහත් වීමෙන් මේ දක්වා ඉදිකර ඇති නිවාස ගණන 175ක්.
15: මරතිදී රැසක් තියෙනවා. මොකද මම ගිහිල්ලා මගේ ජීවිතේ නැති වෙන්න කිව්වා දෙකක් මේ වුණා. බැලුංගලා කරන්න ගිහිල්ලා ඇද්දලා අල්ලන්න ගිහිල්ලා ඇති මලේ පැත්තේ ගිහින් කියන්න හැදුවා. ඊට පස්සේ කැලේක මහා ජාවාරමක් ගස් කපන ජාවාරමක් අල්ලන්න ගිහිල්ලා ඒත් ඒ වගේ රෑ විලි කන්න හැදුවා. මේ වගේ ලොකු අත්දැකීමක් තියෙනවා. ඉතින් තවදුරටත් අපේ ශක්තිය ජවය දාලා වැඩ කරන්න.
2: වසර 21ක් පුරා සත්‍ය අනාවරණය වෙනුවෙන් කැප වූ නෙත් නිවුස් සමග කාංචන කුමාර හෙටත් සත්‍ය අනාවරණයට කැප වී සිටිනවා.
15: නෙත් අහන අපේ ආදරණීය මිනිසුන්ට කියන්නේ නෙත් තමන්ගේ ඇස් දෙකහව සමානව ආදරය කරන්න, රැක බලා ගන්න. ඇත්ත තොරතුරක් සත්‍ය වශයෙන් දැනගන්න නම්, නිවැරදි තොරතුරක් දැනගන්න නම් ඔබ ඇසිය යුතු එකම දේ, එකම ආයතනය මම දන්නේ හැටියට තවමත් පෙරාගත්තු රත්තරන් හා සමානයි තමන්ගේ ඇස් දෙක වගේ. නෙත් අහන්න කියන ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා රට වැසිලෝ ඇති ජනතාවට. ප්‍රාදේශීය විතරේ ඉන්න මාධ්‍යවේදියෙක් හැටියටත්, රටමැද ඉන්න මාධ්‍යවේදිය හැටියටත්.
16: ඔබ වෙත ගෙන ආවේ
17: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
18: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් FM 94.8 NET FM දිවයින පුරා
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
19: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
20: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
21: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
22: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
23: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
24: මාරයිනේ. SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
25: අපේ අම්මා ගෙදර ආවද?
26: නැහැ. අම්මා මෙයා යවන දෙවියන්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: man daram re hatai.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

අපි හැමෝගෙම හිත්තස්සේ තියෙනවා මතක පැන්. ඒවා රීම සුරක්ෂිතව ගබඩා කරගෙන ඉන්නවා. පිපාසය දැනුනත් ඒ මතක පැන් හිතෙන් එළියට ගන්නෙ නෑ අපි. ජීවිතේ එහෙමයි. හැංගිච්ච තැන්වල පිරිච්ච ආදරේ ඒ තැන්වල හේ තිබුණාවේ නේද?

උත්තර නැතිම ප්‍රශ්නයක් ළඟ ඔබ වගෙනල්ලා නතර කරන්න හිතුණා. ඒ හිත ළඟ නැවතුනේ ඇයි? කියන්න පුළුවන්? උත්තර නැති ප්‍රශ්නයක් අහන්න බැරි නිසා උත්තරයක් තියෙන ප්‍රශ්නයක් අහන්න කල්පනා කරන්න. ආදරේ නම් කෙනෙක්ට මඟ අරින්න පුළුවන්ද? ආදරේ නම් මඟ අරින්න පුළුවන්ද? 0.75 95 95

සුබමන් දාරම් රාත්‍රියක් තරංගක්කා. ඔව්, එයා සමහර දවසර කියන්නේ ඇත්ත. විශ්වය අපිට සතුටු වෙන්න මොකක් හරි අවස්ථාවක් දෙනවා කියලා අද මටත් දැනුණා. එහෙම අවස්ථාවක් මට ලැබුණා. එහෙම ආදරයක් කොහොමද දාලා යන්නද? ආදරයක් දැනෙද්දි දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම ආදරයක් දැනෙද්දි පපුව පැලෙයි කියලා. එහෙම කියන්නේ පබෝ. ඒ සතුටට ඔන්න අපිත් එක්කාසු වෙන්න. ආදරණීය තරංග, ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. ආදරේ නම් මගහරින්න පුළුවන්ද කියලා හද්දි මම කියනම් බැහැ කියලා. තරංග, සමහරු හුස්ම තරමටම ආදරේ දෙන ගම මගහරිනානේ. එහෙම කරන්නේ එපා නිසානේ. සමහරු මගහැරිය වැරදි කරපු නිසා නෙවෙයි. ඕනවට වැඩියෙන් හොඳ කරන්න ගියාමත්, ඕනවට වැඩිය ආදරේ කරන්න ගියාමත්, ඕනවට වැඩිය පරිස්සම් කරන්න ගියාමත්, ඕනවට වඩා වටිනාකම් දෙන්න ගියාමත් සමහරුන්ට සමහරු එපා වෙනවා. එතනදි කිසිවක්ම නොකිය ඔන්න අපිව මඟහරිනවා. ඒ තමයි මිනිස්සු. අන්තිමට මම ඔයාගෙන් අහනවා, සිහි වෙන හැම වෙලෙ හුස්මට ත්‍රිද්දන අතහැරුණු මතක ඇයි මේ තරම් ලස්සන කියලා? රමණි සුමේද, ඔබ ඔබේ සටහන මැද ගැන කියලා තියෙනවා. අතහැරුණු මතක එච්චර ලස්සන, ඒ අයට අපි ඕනවට වඩා වටිනාකම් දෙන්න නිසා නේද?

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர். සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: SLT Mobitel Fiber එක ගැදරම ෆිට් කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: SLT Mobitel Fiber එක ගැදරම ෆිට් කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. Serendi Green Plantation Private Limited.
5: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
6: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go. Lankawma danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
6: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Shan, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor.
8: Brought to you by රසනහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි කැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා, අපේ රටේ අපේම දෙයක්.
6: Net FM DJ Night.

අපි සියල්ලෝම ප්‍රේමය හඹා යන්නන් වෙමු. මන්ද ප්‍රේමය තුළ විමුක්තිය ඇතැයි අපි විශ්වාස කරමු. තරඟක්කේ මගහැරෙන්නේ අත්තල්ලාගෙන ඇවිදපු පාරවල්. අමතක වෙන්නේ එකට ඇවිදගෙන ගිය දවස්. හැබැයි හදවතේ නවාතැන් ගත්ත එකම නමක් කාලය කොච්චර ගෙවුනත් නැකිල යන්න නැහැ. ඈතකට ගියා කියලා දොර වැඩි වෙන්න මිනිස්සුන්ට විතරයි ආදරයට දොර කියන මානයක් නැහැ. අපි නොකියපු වචන, නොලියපු ලිපි, නොහැඳු කඳුළු පවා තවමත් එකම හිතක නිහඬවම ජීවත් වෙනවා. ඉතින් මගහැරෙන මිනිස්සු, මගහැරෙන හමුවීම්, මගහැරෙන මාවත්. හැබැයි සැබෑ ආදරයක් නම් හදවතින් මගහැරෙන දවස කවදාවත් උදා වෙන්නේ නැහැ. මම ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. මොකද මගේ නපුරුකම, ආත්මార్థකාමීකම, ඊර්ෂ්‍යාව, අහංකාරකම්, රණ්ඩු නොගැලපීම්, මේ හැමදේම එක මම මගහරින්න හේතු දහසක් තිබුණත් ඒ හේතු දහසම මැද්දේ මල් ළඟම නැවතින්න එකම හේතුවක් හරි හොයාගන්න ආදරේක අයිතිකාරයක් විදියට මට කියන්න පුළුවන්. සැබෑ ආදරේ නම් කවදාවත් මග ඇරෙන්නේ නැහැ. මග අරින්නෙත් නැහැ. මග ඇරෙන්න දෙන්නෙත් නැහැ. ආදරේ කියන්නේ තේරීමක් නෙවෙයි. හැම දවසකම එකම හිතක් තෝරගෙන ඒ හිත ළඟම නැවතින තීරණයක්. එච්චරයි මං හර්ෂි. ආදරේ කියන්නේ තේරීමක් නෙවෙයි. හැම දවසකම එකම හිතක් තෝරගෙන ඒ හිත ළඟම නැවතින තීරණයක්.

අහස්සෙ පායපු තරුවක් වැටුණල දවසක් පොළවට. තරුව කීවාලු ඉතින් හදට මෙහෙම දෙයක්. මොකද්ද දන්නාද? ජීවත් වෙලා ඉන්නකන් දුරින් හිටපු අය හදවත් නැවතුනාම හිනහිලාලු හැම රෑකම. හිනහුණා නෙවෙයි, ඒ පෙනුනේ එහෙමලු මල් වලාකුළු රොදට. පුංචි වැහි බිඳු වැටෙන ශ්‍රේතයන්ට දැනුණලු ගිනි කඳුළු බව. රහසේම හිනහැමින් හඬන ඉතින් සඳවත හැමදාම හිටපු නුඹ අමාවකට ඇයිද තනිවම ආදී. ආදරණීය තරංග, නීතියෙන් අයිතියක් නැති, ගතින්ද අයිතියකුත් නැති, හිතින් පමණක් බැඳුණු ප්‍රේමයකට අත්සනක් අවශ්‍යමද? කුරුණෑගලින් දම්මේ.

සැබෑ ආදරයක් කවදාවත් මගහරින්න බෑ. ආදරයකින් අකුරු හතර වටිනාකම නොදන්න අය මගහැර යනවා. සැබෑ ආදරය කවදාවත් මගහරින්න බෑ දෙයියනේ. ආදරණීය මන්දාරම් රැක් ඔයාට මං උදෑන්ගිනේ තුමී.

0: ரொம்ப ரே
1: வந்தா ரொம்ப ரே
0: තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් බහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: කොත්තුවත් ගණන් දාපු geopolitics.
5: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
0: යුද්ධ මත හැංගුණ economics.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු stories.
8: ස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ top secrets
6: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න tune වෙන්න
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
9: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්

ආදරණීය තරංග අස් රතු වෙනකන් අඬන වෙන දේවල් මගහැරෙන එකම යහපතක්. ඒක අපි යහපත ජීවත් වෙනකොට විශ්වෙන් දෙන තෑග්ගක් කියලායි මං හිතන්නේ. මංක හිත් වලින් අවංක ආදරයක් හොයන්න කවදාවත් බෑ. නදී

ආදරය උපදින්නේ හදවතේ හෘද සාක්ෂිය කවදාවත් අමතක වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ආදරේ මඟ හරින්න බෑ. මොකද ලේන් තෙමි තෙමි මියනතුරු ඉන්නව මිසක් මතකයක් වෙලා හරි ආදරයට බෑ කවදාවත් මඟ හරින්න. මං ජීවා ආදරණීය මිහිරාවියේ ඔය හඳින්නේ නේද? සැබෑ ආදරයක් කවමදාකවත් මඟ හරින්න බෑ. රැවටිලිකාර ආදර කතා නම් දාලයයි. මම මගේ ආදරය කවමදාකවත් මඟ හැරෙන්න දාලා යන්නේ නෑ. මගේ ආලවන්තකම මගේ හිත ඇතුළ හැමදාම තියෙයි. එයාට මං කොච්චර ආදරෙයිද. මම ලලා

vi mandarem rätriak veva tarangaka. Mang min deka mig aldrig vidare. E. Den är det vassra gana gudde heta di. Namat mamma tete gudde punchila mig. Evena tig en tig apiloko eddi. Matat no den ima mang mig ante langvela. Aj tatari nu beri vidiet. Ej menike. Och jag tar aldrig gilla mig igen när beri vidiet. Man tar mig titta nu aj aj kiela. Mage hita ätter lite av mig te aldrig hemma mig. Mata mage arunne mallanga tiyaganna mage kiyala kiyanna puluwan hondama kena kiyala mata aithai danetti me pirimi papuwata maha barak danena kaalekata passe oyawa dakke ma hamben wage e mohote ek paaratama danune vegen aapu wediyundayak mama pasaru karagena kiya wage ai mata beriyune oya mage karaganna tawamat magen ahanawa mage hiten ahanawa tawat කමක් නෑ මේ සසර තව දිග ඇතිනේ කොතනක හරි කොහේදි හරි ආයෙත් මොන ගැහෙවෙනේ අල්ලගන්නම් මං එතකට මගේ සුද්ධිව මගේ හරුණ මතකයක් වුණ උඹට තාමත් මං හරි ආදරේ නිර්නාමිකයි මිනිසුන්ගේ ආදර කතා වලට නමක් නෑ නේද

0: Mandaram rehataye vinadi 47.
1: Velawa oba weta gena enne.
2: Rapunzel wage man nan inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit. Sri Lankawe prathama wadawata Rhino roofing within handunwa dena. Rhino premier jala prathirodhi matupita aarakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premier roofing sheet. Wedi vistara sandaha 13.96 amathanna.
4: SLT Mobitel fiber ekak gedarama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel fiber.
5: Wefak welak langa nuwara parata ewidina thurin niskalanka nidahasnawa tanak. Uttura dakuna madhyame aakarana kadawata adiveegi pivisumata vinadi 3. Rupiyal million 31 sita seelu pasukam sahita surakshita parisareka pihiti supiri watinakamak sahita apartment ekak adama wen karaganna. Kadawata lifestyle residences. Danma amathanna Prime Group 13.22.
4: SLT Mobitel fiber ekak gedarama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel fiber.
6: Tharangayak vitarak nevey. Meka DJ attack ekak.
7: Non-stop remix remake ekata happena. DJ blast ekak.
8: Anga gallene.
6: Radio itihase prathama vatavata Lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
7: Net FM DJ night face to face attack show attack show 1 2 3
6: let's go ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
7: 0711 95 95 95 Net FM DJ night face to face attack show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Sean හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor
9: brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
7: Net FM DJ night
6: Mandaram re with Taranga
0: Adarane Taranga Dineka hamuna matakada mitidamak se ape ekata weda kala matakada Hiti hati amataka karannata hakiyunai kelesada Apa wathara demuwa Oh et sita binda wetuna naha noveda කෙදිනක හෝ දවසක සොයා එවිද මං එන්දික

හිතටත් නොකියාම නොදන්වාම ඔය ලස්සනට මගෑරලා ගියේ. අදටත් මම දන්නේ නැත්තේ ඒ ආදරේ නැමැති දිගු මාවතේ මාව අතරමං කරන් මං කරපු වරද. එයාට අතරමඟකදී හමු වූ යුවතියක් වෙන්න ඇති මං. මාවත මට දැනුණ වැඩි නිසා ඒ මාර්ගයේ ආපසු එන්න පවා මං දන්නේ නැහැ හැරිලා. ඒ සොඳුරු මඟ පෙන්වන්න කවදා හරි දවසක හමු වෙනතුරු මං තාමත් ඒ මාවතේ තනියෙන් බලන් ඉන්නවා. හස්සිනේ.

ආදරණීය තරංගාට. හැඟීම් ඇතිවීම තහනම් වේ. මිනිහෙක්ට පුළුවන් ලු තම මුළු ආත්මෙම ආදරය කරන රෝමාන්තික ඇස්ම ගැරලා යන්න. ඒ ආදරේ වචන වලට පෙරලලා කියාගන්න බැරි වුණාම උන් කරන්නේ මගැරලා යන එක. ඒ ආදරේ නැති හින්දා නෙවෙයි. නිකමට හරි අංශක 45ක් ඉස්සුණු ඇස් දැක්කොත් උන්ගේ ඔය ගැහෙන තද රතු පාට ආදරේ වැක්කරන හදවත ආය ආදරේ කරන්න බැරි වෙන්න පුපුරලා කෑලි වෙන හින්දා ඒක දෙදා අපි මගැරුණේ. හැබැයි එක පාරක් හරි හමුවනත් කෑලි වලට කැඩිලා මැරෙන්න හරි කියනවා ආදරේ කියලා. බලාකුළු ආදරවන්තේ.

ආදරණීය තරංගා, මිනිස්සු තමන් ආදරය කළ කෙනා වෙනස් වේවි කියලා දැන දැනත් ආදරය කරනවා. ඒ දාල යන බැරිකමට නෙවෙයි, අවංකවම ආදරය කරපු හිත නවත්ත ගන්න බැරි හින්දයි. රත්නපුරයෙන් ලාලිනී ජයලත්. අපි කොච්චර ආදරෙන් අවංකව ළඟින් හිටියත් වැඩක් නෑ, සමහර අයට ඒක කවදාවත් දැනෙන්නේ නෑ. සැබෑ ආදරය කියන්නේ බලෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක හදවතින්ම දැනෙන්න ඕන දෙයක්. සමහර අයට අපේ අගේ තේරෙන්නේ අපි යාලගෙන් සදාට මෑත් වෙන දවසට විතරයි. හැබැයි එතකොට ප්‍රමාදයි. ඇයි තවමත් ප්‍රමාද? හිතේ තියෙන දේ කියන්න. ඕ මන් දන්නවා ඔයාගේ හිත, මන් දන්නවා. සීතල බණ්ඩාර වෙලින් රංජන රත්නායකා.

සුබමන් දරම් රෑක්ලා බැඳිය. ආදරේ මගහරින්න පුළුවන්. ඒක නේ ගොඩාක් අයට මුණ ගැහෙන ආදරය අහිමි වෙන්නේ. එක්කෙනෙක් මගහැරුණම තව කෙනෙක් හොයාගන්නවා. එයත් කරන්න ඒකම නම් අපි හොයන සැබෑ ආදරය කෝ? ඒ තිතට දැනුණු ආදරයක් අමතක කරන්න නම් කාලයත් ධෛර්යයත් දෙකම ඕනේ. ඇතැම් වෙලාවට අපි මගහරින්නේ කෙනාව නෙවෙයි, ඒ කෙනා වෙනුවෙන් තවමත් ගැහෙන අපේ මහදවත. ආදරය කියන්නේ බලෙන් රඳව ගන්න දෙයක් නෙවෙයි. යන තීරණය කළ කෙනෙකුට මඟ දීලා ඉතුරු වෙන්නේ තමන්ව ආදරෙන් බලාගෙන තමන් තමන්ට ආදරය කරන එක. ලෙරංගනා.

0: with Taranga. Mandaram re, mandaram re. Taranga with Rak Neve. Baker, DJ, attack the cock.
1: Don't stop. Remix, remake. එකට හැපෙන DJ blast එක අංගා ගලේනේ ඉන්නා කුමරියේ
0: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: net fm DJ night face to face Attack show! Attack show!
0: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Shan, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor.
2: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
1: Net FM DJ Night.
3: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036 අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112267787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය

ඉස්සෙම ඔහු මාව මගහරිද්දි ලැජ්ජ නහරත් මාව දාලා දෙව්වා. වැන්දේ නැති ටික විතරක් වුණාට සරල වචනෙන්ම කිව්වොත් මම ඔහුව හිඟා කෑවා. කුමාරි පෙරේරා. ඉස්සෙම ඔහු මාව මගහරිද්දි ලැජ්ජ නහරත් මාව දාලා දෙව්වා. වැන්දේ නැති ටික විතරක් වුණාට සරල වචනෙන්ම කිව්වොත් මම ඔහුව හිඟා කෑවා. ඔහු දුටු මුල් දවසේ සසර හුරුවට දෝ මන්දා. ඔහු නමටම පුදුදුන් මහද මන්දිරෙන් පලා යන්නට යවන්නට කිසි විටක නොහැකි අයුරින් බැඳුනා. මන් දන්නෑ මරණයෙන් මිස නුඹ නමට පිදූ මගේ ආදරය අන්සන්තක වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. නිර්නාමිකයි.

ආදරණීය තරංගක්කේ. ආදරය කියන්නේ මොකද්දවත් දන්නේ නැති කාලෙක අහම්බෙන් හමුණු පිරිමි ළමයෙකුට ආදරය හිතුණා. පිට පිරිමියෙකුට ආදරය හිතුණ පළවෙනි වතාව, පළවෙනි ක්‍රෂ් එක. කාලෙකට පස්සේ ආයෙ මුණ ගැහෙන්නේ නැති වෙන්න අපි දුරක ගියා. ඔව්, හිතපු විදියට මෙයා වෙන කෙනෙක් වෙලා තිබ්බා. මං හිතින්ම සමාව දුන්නා මගේ ආදරේ නොදැන හිටියට. අවුරුදු ගානක් හිතින්ම ආදරය කරපු, හිතින්ම වෙන්වුණු කෙනාට මං නොදන්නවත්වම සමාව දුන්නා. අවුරුදු ගානකට පස්සේ ආයෙමත් එයාම මාව හොයාගෙන ඇවිත් ආදරේ ප්‍රකාශ කරාම මං මොනවද කරන්න ඕනේ? ඔබ මාව නවත්තනවා. නවත්තලා මං කල්පනා කරන්න ඕනි කියලා කල්පනා කරනවා. නිර්නාමිකයි පණිවිඩය, නමකුත් නෑ. හැබැයි මට ඔබට මෙහෙම කරන්න කියලා කියන්න බෑ. ඒත් මම වුණා නම්. ඔහු ඒ ආයිත් ආපු ගමන ඇතුලේ ළඟ හිටපු ඇත්තට දුකක් දීලා නෙවෙයි නං ආවේ. ඕන් වෙන වෙනා නම් දෙසරයක් හිතන්නේ නැතුව මං ඔහුව බාර ගන්නවා.

අතීත එක දවසක හිමිව තිබුණ මේ අහසම කලවරට පෙම්බැඳින මගේ සිතට දැන් හිමි නැහැ අහසම. හිරසඳු තිබුණද නොදැක්කා මගේ නැතට. අහිමි ආලෝකය දැන් රජ වෙලා කලවරේ. වෛර නොකරමි මම මටම කියමින් මමුණමි. දැවටිලා යන සිහිල් සුළඟට ආදරය මට හිමි නොවන දුකක්ම බව මිලන් මාලකයි එහෙම කියන්නේ. මග නොහැර ආදරෙන් අරන් එන තරංගක්ගේ ආදරේ නම් මග අරින්න පුළුවන්ද? රැයක් දවාලක් නැතුව අදටත් ප්‍රේමණීහෙත් කුත්තෙක් නම් තමන්ගෙන්ම ප්‍රශ්න කරන ඇද්ද? දන්නවද නොලැබෙන බව දැන දැනත් ක්ෂිතිජයකදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අහසත් මුහුදත් ආදරය කරන්න එකඟ වෙන්න ඇති. ඊට හඳට මුණ ගැහීමක් නැති නිසාම විශ්වය සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ නිර්මාණය කරන්න ඇති. ඒ නිසාම අනේමය පහන් කනවත් බලාපොරොත්තු ගොන්නක් එක්ක හඳේ කාන්තියට ආදරය කරන්න දෙපාරක් නොහිතා ඉන්න ඇති. මන්දාකිණියක් පරයා තිබුණ ප්‍රේමයේ උච්චතම අවස්ථාවේ සිටින මගේ හදවතට අමතක වෙන්න ඇති. මරියානා පතුලේ දිග බලලා කිසිම ලෝභකමක් නැතුව කොන්දේසි විරහිතව හදවත විවර කළේ ඒ නිසාමයි. ඉතින් මට සමාව දෙන්න. හඳුළු හංගගෙන නිහඬව ඉවතට හැරෙන්න ශක්තිය දුන්නෙත් ඒ ආදරේමයි කියලා ඔයාට වැටුණු දවසකත් මට සමාව දෙන්න. නෝරා තිනුවියා. ඉතින් මට සමාව දෙන්න. නිහඬව ඉවත හැරෙන්න ශක්තිය දුන්නෙත් ඒ ආදරේමයි කියලා ඔයාට වැටුණු දවසකත් මට සමාව දෙන්න.

0: with Rak Nebe. Make a DJ attack the car.
1: Non stop remix remake. Ekatta happena DJ blast ekak.
2: Anga galene inna kumari.
0: Radio itihas se pratham vatavata Lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka.
1: Net FM DJ night face to face attack show. Attack show.
3: 1 2 3 let's go.
0: Lankawama danna meelanga DJ star in the kamathinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ night face to face attack show. Other and Navayata Muhunata Muhuna Tarangavadine Kolamba Districtaya DJ Shan Hambantota Districtaya DJ Victro.
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvali My Cola Ape Rate Ape Madea
1: Net FM DJ Night
5: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 313540. අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

අක්කුණු සිනාවකට පස්සේ අහස නිල්වන්නේ නැත ප්‍රියාදරය. අහසට මතකයි ඒ ආලෝකය ඉරාගෙන ගිය එකම හිනාව. මාගේ හිතත් එහෙමයි. ඔහුගේ අකුණු සිනාවෙන් පසු කිසිදා අඳුරට බය නැත. මන්ද වඩාත්ම දීප්තිමත් වේදනාව දැන් හමාරය. ඒ අකුණෙන් ඉරක් කැඳිලා මාගේ හිත දෙකට පැරිලා එක පැත්තක යාගෙනමයි අනිත් පැත්තේ මාගේ හීනයි. වැස්සටත් නිවන්න බැරි ගින්නක් මට දුන්නා. ඒක හිනාවක්. දැන් මම අඳුරටත් හිනා වෙනවා. අකුණක් හොය ජීවත් වෙනවා. එකම දෙයකට පින්දෙනවා. ඒ වේදනාවත් දීපු එකට. ඒ වේදනාවත් දීපු එකට. ඌ නැතුව අඳුරේ හිටියත් මාත් එක්ක මන් තනි නෑ. ඒ අකුණ හැවනැල්ල මට තියෙනවා. ජානනී.

ආදරණීය තරංග. අතහැරුණු මතකයේ වේදනාවක් විතරමයි. ඇත්තටම ආදරය කළා නම් කොහොමද අතහැරුණේ? වරදක් තිබුණා නම් කියා දෙන්න තිබුණා හොඳින් හොනරකින්. අවස්ථාවක් දෙන්න තිබුණා එකම එක. සමාජයක ඉදිරියේ ගිලිහුණු අතැඟිල්ලක් එක්ක ලොකු වේදනාවක් අත්විඳිමින්. නිර්නාමිකයි. කාලයට ඉඩ දෙමුද? සුවපත් වීම කාලය විසින්. ඔබටයි කර දෙනවා නිසැකයි. ආදරණීය තරංගා, ස්තුතියි හැම දෙයටම. බිංගිරිය මාලි, මං වෙනුවෙන් කියපු හැම දෙයටම ගොඩක් ස්තුතියි. ආදරණීය තරංගා, ආදරය හිතට දැනුණා මගහරින්නේ කොහොමද? මුලින්ම මගේ අම්මා තාත්තගේ ආදරය මහමෙරක් වගේ කොහොම මගහරින්නද? ඉන්පස්සේ මගේ බිරිඳගේ ආදරේ කොහොම මගහරින්නද? ආදරය මොන තරම් සංගුණ තැන් තිබුණත් ඒ සියල්ලම අතහැර යාමක් හෝ මගහැරීමක් වෙන්නේ නැහැ. ආදරේ මගහැරෙන්නේ අපි මැරෙන්න වුණොත් විතරයි. නැත්තං ආදරේ මගහැරෙන්නේ නැහැ කවදාවත්. නිකවැරටියෙන් සම්පිකලාලිත් පෙරේරා.

ආදරයක් නවතින්නේ ආදරයක් තියෙන තැනමයි කියලා ගොඩක් අය කියනවා නේද තරංග? ඒත් හැමෝටම ඒ වාසනාව නැහැනේ. නතර වෙන ඕන නිසා නවතින ජීවිත තමයි මට හිතෙන්නේ වැඩිපුරම තියන්නේ. හැබැයි ඒ ජීවිතත් හරිම ලස්සනට ගලාගෙන යනවා. ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ගලපගෙන. මේක තමයි සබෑදරේ කියලා. ඒ නවතින තැන අපි සතුටින් ඉමු නේද? වැටියෙන් දිල් තමයි හැම කියන්නේ. ආදරය කියන්නේ ජීවිතේ මානසිකව කායිකව සන්තර්පණය කරන මෙවලම් අතරින් සමහරෙක්ට නැතුවම බැරි සමහරෙක්ට අත්‍යවශ්‍යම නොවන තවත් අයට උවමනාම නොවන මෙවලම. නැතුවම බැරි කාණ්ඩය ඉඳපු මම අත්‍යවශ්‍ය නොවන කාණ්ඩයට මාව තල්ලු කරපු අයට කොහොම සමාව දෙන්නද? මොකද ඇය මුළු ආදරණීය ගැහණු සංහතියටම නිගා කොට පලා ගිය නිසා. ඉන්දික සමරනායක ආදරේ නම් මගරින්න බෑ කියනවා. ඒ ජීවිතේ උගන්නන්නේ සමහර ආදර කතා ළඟින් ඉඳලා නෙවෙයි, දුරින් ඉඳලා. හිත හැමදාම එකම නමක් නිහඬව මිමිනවත් අත් දෙක එකට බැඳගන්න හැම ආදරයකටම වාසනාව ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට මගහැරෙන්නේ අමතක නිසාම නෙවෙයි, ඕනවට වඩා මතක් වෙන නිසයි. වෛරයක් නිසා නෙවෙයි, වචන වලට වඩා නිහඬකම හදවත රැකගන්න නිසයි. ඒ නිසා කවුරුරි ඔබ මගහැරියා කියලා එක පාරටම ආදරේ නැති වුණා කියලා චුටක්වත් හිතන්න එපා. සමහර විට දුරස් වීම ඇතුලේ තියෙන්නේ කියන්න බැරි තරම් ආදරයක්. තවමත් නිහඬව හුස්ම ගැනීමක්. ඒ ප්‍රේමය නොමල බවත් වෙන්න ඇති. ඩොක්ටර් දිනේෂ්.

ආදරණීය තරංග තනිකම කියන්නේ ළඟ කවුරුත් නැති එක නෙවෙයි හදවතේ ළඟම කෙනා මතකයක් වෙලා ඉන්න එකයි මං කමනී

0: මන්දරම් රෑටයි විනාඩි 45යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: ක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ night face to face attack show. Attack show. 1 2 3
4: let's go. ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
5: 0-7-11-95-95-95 Net FM DJ Night Face to Face Attack Show අදරෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Shan හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor
6: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයිටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
5: Net FM DJ Night
7: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2677-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
8: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය
9: අපි හැමදාම හෙව්වේ

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
2: ආදරණීය තරංග, ඔයත් දැකලා ඇති මාත් දැකලා තියෙනවා ගිරවුන් ගිරවියන් කුරුළු කිරුළියන්ගේ ආදරය, සවුන් සාවියන් මුවන් මුවත්තියන්, සත්ව ලෝකයේ කොයිතරම් ආදරය තියෙනවාද කියන්නකෝ. එහෙම ගැලපෙන අය අපිටත් හම්බ වෙනවා නම් ගලපගෙන ජීවත් වෙන්න පුළුවන් නේද? ජීවත් වෙන අලුත් විද්‍යාවක් ආදරය කියලා කියන්නේ. ආදරය කියලා කියන්නේ ජීවත් වෙන ලැබුණු ප්‍රතිශක්තිකරණයක්. සුජා තමයි එහෙම කියන්නේ ඇගේ අදහස. ජීවිතේ සැමදා නුඹේ තනි රකින්න, දුකක් ආවත් සතුටක් ආවත් වෙනස් නොවන එකම හදවත මම වන්නම්. මන් දිනේෂා.

ආදරෙන් වෙන් වෙලා හිටපු හැමෝටම අන්න එහෙම කියන්න දවසක් එන්න ඕනේ. හැබැයි හිත හදාගත්තට පස්සේ නෙමෙයි. බලාපොරොත්තුවක් කියන්නේ ජීවත් වෙන්න ලැබෙන අලුත් හුස්මක්. බලාපොරොත්තුවෙන් ඉන්න. හැමදේම සහසුද්දෙන්න ඕනත් කවදා හරි හරියයි. තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Dashaka Garanavak Pura Vedanavan Nehendakala Sam Gidarakama Sitiyutu Vedamahatmya Siddhalepa
2: Wake up
3: Satutu Hormones Alpha Studio
4: Davasata Moona Karana Vitamins Alpha Studio
3: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: නැතෆම් ඩිජනයිට් පටන්ගන්න වෙලාව රෑ 9යි දැන්.

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
1: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
2: Net FM DJ night face to face attack show. Attack show.
1: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show. Other Rand Navayata Muhunata Muhuna Tarangavadinne Kolamba Districtaya DJ Shan Hambantota Districtaya DJ Victro.
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Hills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madea
2: Net FM DJ Night Net FM DJ Night Face to Face Attack Show.
5: රයිට් වෙලාව හරියටම රෑ 9යි විනාඩි 3යි. අපි Net FM DJ Night Face to Face Attack Show එකේ වැඩ පටන් ගන්න හදන්නේ. රයිට්, හද එතකොට ඇවිල්ලා ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ලංකාවේ ඉන්න රියල් වැඩ දෙන්නෙක් තමයි ඇවිල්ලා ඉන්නේ වැඩේ ප්ලේ කරන්න. අපි ඔයාලට මේ සතිය පුරාම මතක් කරා බබා, ඔයාලට මේ දිස්ත්‍රික්ක දෙකෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඔයා වැඩිපුර කැමති නම් ඔයාලට තියෙන්නේ අද Facebook Live එකට ඇවිල්ලා කොළඹ දිස්ත්‍රික්කය කියලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කය දකුණු රට හම්බන්තොටට නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. හම්බන්තොට කියලා එකක් නෙමෙයි, හරිද? 100ක් 200ක් 300ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ, හරිද? රයිට්, එතකොට ඔයාගේ කමෙන්ට් එකෙන් තමයි අද දවසේදී ජනප්‍රියම දිස්ත්‍රික්කය, ඒ කියන්නේ හොඳටම වැඩේ ප්ලේ කරන වැඩිපුර මාදරේ දිනා ගන්න දිස්ත්‍රික්කය අපි තෝරගන්නේ ඔයාගේ කමෙන්ට් එකෙන්. ඉතින් එන්සා රෑ 9 ඉඳලා 11 වෙනකන්, හරිද? ඔයා හොඳටම කමෙන්ට් කරනවා නම් අපි තව පොඩි වෙලාවක් ඔයාලට chance එක දෙනවා. 11 වෙනකන් chance එක තියෙනවා ඔයාලට කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන යන්න. රයිට්, එතකොට මම හඳුන්වා දෙන්න හදන්නේ අද දවසේදී face to face attack show එකට ඇවිල්ලා ඉන්න අපේ DJ තරු දෙක, හරිද? අද දවසේදී මුලින්ම කාසිය වාසිය දිනාගෙන පළවෙනි වාසනාවන්ත විනාඩි 10 හිමි කරගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක ආපු DJ ශාන්.

හයි කොහොමද අප ේන්ජල් ඩාන්සින් ටීමගේ ලස්සර අංගිල දෙන්නෙකුත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් එන්සය දෙන්න අවතකතු කරගෙන අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙතනින් එහාට හොට බාරයි නැත FM DJ Night Fest Fest Attack Show එකේ ජයග්‍රාහකයව තෝරගන්න. රයිට් එහෙනම් ෂාන් වැඩේට ලෑස්තිද? ඊට පස්සේ වික්ටෝ වැඩේට ලෑස්තිද? රයිට් එහෙනම් මෙන්න පළවෙනි වාසනාවන්ත මිනිත්තු 10යි. මොකද්ද තමන්ගේ ආධිපත්‍ය පතුරවන්නේ අපේ කොළඹ දිස්ත්‍රික්කයෙන් DJ ෂාන්ට වැඩේ බාර දෙන්න තමයි හදන්නේ. වාට තමයි චාන්ස් එක තියෙන්නේ. කවුද වින කියලා තෝරන්න මං ඔයාට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා පුළුවන් නම් රෑ 10 වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 6000ක් හරි ඔන්න අද මගේ ටාගට් එක 6000 සීමාව පන්නලා පෙන්නන්න ඔයාගේ ආදරේ හම්බන්තොට උනත් කළුතර කොළඹට උනත් ඔයාට තියෙන්නේ කමෙන්ට් සෙක්ෂන් එක 6000 කරලා පෙන්නන්න එක මගේ ටාගට් එකක් හරිද රයිට් එහෙනම් මෙන්න කොල්ල දෙන වැඩේට ලෑස්ති වෙලා ඉන්නකොට මුලින්ම පළවෙනි වාසනාවන්ත විනාඩි 10 හිමි කරගන්න DJ ෂාන්ටයි වැඩේ බාර දෙන්නේ

0: NetFM DJ Night Face to Face Attack Show.
1: വാവ് ഇനി ഗിന്ദറ ടിക്കറ്റ് വടിയ പടങ്കത്ത മങ്ങി തന്നെ വളാഗ്രീന്റെ കട്ടിയൊക്കെ ഉത്സാഹം കമന്റ്സ് ആണോ അബൈ ബാബാ
2: රසයක් පාටි එකක් ඊට පස්සේ වගේ ඕනම හැපනින් ටයිම් එකක් ෆුල් හැපනින් කරගන්න නම් ඔයාලා තියෙන හොඳම රසය තමයි ලංකාවේ අපේ රසය තමයි මයිකෝල කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ මයිකෝල ටීම් එකත් අපිව බලාගෙන ඉන්නවා. ඉතින් එන්සම් මගේ කොල්ල සෙට් එකට තැන්ක් යූ කියලා කියන ගමන් මයිකෝල එක අපි යන්න ලෑස්ති වෙන්නේ හම්බන්තොටට. රයිට් මම ඔයාගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මුලින්ම අහනවා. හරිද? දැන් කමෙන්ට් සෙක්ෂන් එක 10 සීමාවේ තියෙන්නේ. ඔයාගේ විනාඩි 10 ඉවර වෙද්දී හම්බන්තොට ගැම්මට කමෙන්ට්ස් 6000ක් එයිද? මොකද කියන්නේ? මොකද කියන්නේ? අනිවාර්ය වික්ටර් බලමුද? රයිට් ඕකේ. ඊට පස්සේ ෂෙයාස් 200ක් එනවා. මොකද කියන්නේ? රයිට් ඕකේ. මෙන්න හම්බන්තොට ගැම්මට ෂෙයාස් 200යි කමෙන්ට් 6000යි එනවා කියලා වික්ටර් කියලා තියෙන්නේ. අපි බලමු පුළුවන් වේවිද කියලා. රයිට් එහෙනම් වික්ටර් ඇඩේට ලැස්තිද? අපි වෙන්න වැඩේ දෙන්න හදන්නේ 3 2 1 මෙන්න DJ වික්ටර්.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: හම්මෝ මල්ලි මේව තමයි මල්ලි ඇටැක් කියලා කියන්නේ. ඊට හබ මේ ඇන්ජල්ස්ලා හරිද මේ දෙන්නත් දැන් දෙපැත්තට වෙලා මාර බැටල් එකක් මෙතන යන්නේ. හරිද? වා මේ සේරම බලන්න නම් NetFM official Facebook page එකට එන්නම ඕනේ බබා. හරිද? NetFM ඉතිහාසයේ පළවෙනි වතාවට NetFM DJ Night Facebook live එකේ ඉතිහාසයේ පළවෙනි වතාවට අඩුම වෙලාවකදී වැඩිම ප්‍රමාණයක් සම්බන්ධ වුණ දවස තමයි අද. මේ වෙදි live එක 150 සීමාව පහු කරලා තියෙනවා. මං කියන්නේ සම්පූර්ණ බලපු ගාන නෙමෙයි, මේ වෙලාවේ බලාගෙන ඉන්න ගාන. හරිද? ඊටවසේ comment section එක මං ඔයාලට challenge එකක් දීලානේ තියෙන්නේ. පුළුවන් නම් රෑ 10 වෙද්දි comment section එක 6000 සීමාව පන්නලා පෙන්වන්න කියලා. හරිද? විවිධ ලයිව් එකක සීකෝල හක්ෂයා ගල්ල දිනවා. වාගේ හයිය ගැම්ම තමයි අපේ කොල්ල දෙන්නගේ. හම්බන්තොටද කොළඹද කියලා නෑ, දෙන්නටම පුදුම සපෝට් එකක් එන්නේ. අද වැඩේ ලේසි වෙන්නේ නෑ. අපේ ක්‍රූ එකත් නිකන් පොඩ්ඩක් අර තක්බීර් වෙලා බලාගෙන ඉන්නේ. හරිද? මොනවා වෙයිද කියලා. හරි. රයිට්. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව ඔන්න දෙන්නවම හඳුන්වා දීමේ වාසනාවන්ත මිනිත්තු 10 ඉවරයි. මෙතනින් එහාට තියෙන්නේ දෙන්නට විනාඩි 20 session එක ගානේ අපි දෙනවා. රයිට්. ඕකේ. අපි කොළඹට තමයි හැරෙන්න හදන්නේ. රයිට්. ඕකේ. මම මෙහෙමයි. හරිද? DJ ෂාන් මම දැන් මෙයාට චැලෙන්ජ් එකක් දුන්නා. පුළුවන් නම් ලයිව් එක යාගේ විනාඩි 10 ඇතුලේ 200ක් ෂෙයා කරවලා පෙන්වන්න කියලා. මේ වෙද්දි 120ක් ෂෙයා කරලා තියෙනවා. හරිද? දැන් මම කොළඹට අභියෝගයක් දෙනවා. පුළුවන් නම් 119ක් ෂෙයා කරලා තියෙන්නේ. මේක ඔයා පුළුවන් නම් 300ක් කරවලා පෙන්වන්න ඕනේ ඔයාගේ කොල්ලෝ සෙට් එකේ සපෝට් එකෙන්, කෙල්ලෝ සෙට් එකේ සපෝට් එකෙන්. හරිද? රයිට්. ඒ අස්සේ කමෙන්ට් එනවා මේ ෂාන් අයියා hina වෙනකොට හරි ලස්සනයි කියලා. ගෑන් ළමයින්ගෙන් එන්නේ. අනේ මන්ද ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ. හරිද? රයිට්. ඕකේ. එහෙනම් මොකද කියන්නේ කොල්ලලා ඇස්සිද? රයිට්. ඕකේ. මෙන්න එහෙනම් DJ ෂාන්ට වැඩේ බාර දෙන්න හදන්නේ. ඔයාට තමයි වැඩේ තියෙන්නේ. හරිද? අපි බලමු මේක කොළඹ දිස්ත්‍රික්කයෙන් කොහොම සපෝට් එකක් එයිද කියලා කොල්ලගේ ලයිව් එක ෂෙයා කරලා. ඊට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එක වැඩි වැඩියෙන් කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන ගියොත් තමයි ඔයාට හැකියාව තියෙන්නේ අද දවසේදී ඔයාගේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන මේ තරුව තව තවත් බබලවන්න. හරිද? එහෙනම් ඉතින් ওই පැත්තෙනුත් වැඩේ ලෑස්ති, මේ පැත්තෙනුත් ලෑස්ති, ෂානුත් ලෑස්ති, ඔයත් ලෑස්තිනේ නේද? රයිට්. ඕකේ. එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න 3 2 1 මෙන්න DJ ෂාන්.

ඔයාට ඉතින් ශාන්ත කමෙන්ට් කරන්න තියෙන හොඳම වෙලාව මේක තමයි කමෙන්ට් සෙක්ෂන් එක මේ විදිහ 3500යි ෂෙයා කරන්න මම ඔයාලට ටාගට් එක දීලා තියෙනවා පුළුවන් නම් කොළඹින් 300ක් ෂෙයා කරලා පෙන්නන්න කියලා අපි බලමු කොල්ලට තියෙන සපෝට් එක කොහොමද කියලා යාළුවෝ සෙට් එකගේ හරිද අද වැඩිම කමෙන්ට් තියෙන කෙනා තමයි දිනන්නේ ඒ නිසා කමෙන්ට් කරන කෙනා නතර කරන්න එපා හරි

ඔයාට ටාගට් එක දීලා තියෙන්නේ 300 156 තාම ෂෙයා කරලා තියෙන කොළඹ සපෝට් එක මදිදත් මන්ද නේද? ටග්ගාල කොල්ලට සපෝට් එකක් දෙන්න ඕනේ හරිද? අම්මෝ එහෙම කියද්දි මොනේ තියෙන hina වනේ. ටග්ගාල සපෝට් එක දෙන්න කමෙන්ට් සෙක්ෂන් එක නම් ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ රත්තරනේ.

වෙලාව 9:45 10 වෙනකන් ඔයාලට චාන්ස් එක දෙනවා. තාම කමෙන්ට් 5500යි. පොළඹයි හම්බන්තොටයි දෙකම මදිද මන්ද මට තේරෙන්නේ නැහැ. පුළුවන් නම් 10 වෙද්දි 6000 වන්නලා පෙන්වන්න බබා. හරිද? මොකද කියන්නේ පුළුවන්ද කියලා බලමුකෝ. රයිට්. මෙන්න ඔයාලට තව පැය කාලක් තියෙනවා. හරි. කමෙන්ට් කරගෙන යන්න.

0: this week kaya DJ Victro.
1: Share කරලා පෙන්නන්න ඕනේ 300ක්. වාගේ ටාගට් එක තාම ඉවර නෑ බබා. පුළුවන් නම් හම්බන්තරින් 300ක් මේක share කරලා පෙන්නන්න. හරිද? අපි බලමු DJ Victor ට කොච්චර ආදරයක් තියෙනවද කියලා.

0: Facebook, Twitter dan Mopibisin.
1: කමෙන්ට් සෙක්ෂන් එක 10900යි මගේ ටාගට් එක. හා බලන්න 10 මාර්වෙදි 15000ක් කරලා පෙන්නන්න මෙන්න චැලෙන්ජ් එක.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: අද ඇවිල්ලා මං කොතනින්ද පටන් ගන්නෙ? වාර්තා අලුත් වෙච්ච දවසක්. හරිද? රයිට්. මම මෙහෙම කියන්නම්කෝ. හරිද? වැඩිම අඩුම කාලයක් ඇතුලේ වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ආපු දවස, ඊට පස්සේ අඩුම වැඩිම ෂෙයාර්ස් ප්‍රමාණයක් ආපු දවස, ඒ වගේම තමයි තවමත් හරිද DJ Night ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් එකම වෙලාවක බලාගෙන ඉන්න දවස තමයි අද දවස. ඔයා කොළඹ දිස්ත්‍රික්කේ වුණත්, ඔයා හම්බන්තොට දිස්ත්‍රික්කේ වුණත්, ගාල් වුණත්, මාතර වුණත්, ඊට පස්සේ යාපනේ වුණත්, ත්‍රිකුණාමලේ වුණත්, ඔය මොන ලෝකේ හිටියත් ඔයා ඔය දෙන ආදරේට මට කියන්න තියෙන්නේ ආදරේ මැරිලත් පැයක්. හරිද? රයිට්. ඕකේ, ආදරයත් එක්ක අපි යන්න හදන්නේ මේ වෙලාවේ. අපේ කොල්ලලා ඇස්සු වෙලා ඉන්නවා. දැන් මෙහෙමයි හරිද, DJ Sean ඔයා දැන් වැඩි ලෑස්ති කරගන්නකම් මෙන්න මේ ටික අහගන්න ඕනේ. හරිද? මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා 12800 සීමාවේ. හරිද? ඒ කියන්නේ ලේසි නෑ. හරිද? ඒ කියන්නේ ඔයාගේ සහ අපේ වික්ටර්ගේ දෙකම කමෙන්ට්ස් එකතුව ගත්තාම 12800 සීමාවේ තියෙනවා. එතකොට ඕකෙන් වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ගත්තේ කවුද කියන එක තමයි අපි දැන් රෑ 11 වෙද්දි බලන්න ඕනේ. හරිද? දැන් එතකොට අපිට තාම හරියටම කියන්න බෑ කවුද වැඩිපුරම අරන් තියෙන්නේ කියලා. මේ වෙද්දි ගණනය කිරීම වෙනවා. හරිද? ඊට පස්සේ ෂෙයාස් තියෙනවා මේ වෙද්දි 271ක්. හරිද?

එයාට හම්බ වෙන්නේ රත්තරම් විනාඩි 20ක්. මේක තමයි ඔයාගේ ජයග්‍රහණයේ තීරණය කරන විනාඩි 20. හරිද? එතකොට මේකදී ඔයාට සපෝට් කරන කට්ටිය මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න ඕන. හරිද? කමෙන්ට් කරන ස්පීඩ් එක තප්පරයට කොච්චරද කියන්නේ ඒක. හරිද? කියා හිතාගන්න බැරි තරම් ස්පීඩ් එකකින් කමෙන්ට් ටික වැටෙන්න ඕන. හරිද? ඊළඟට ෂෙයා කරන ප්‍රමාණය වැඩි වෙන්නත් ඕන. හරිද? අපි කිව්වනේ 300 සීමාව පහු කරන්න ඕන. අපිට විශේෂ පණිවිඩයක් හම්බෙර පොඩ්ඩයි නම් ටග් ගාලා අහගෙන ඉන්න. හරි, එතකොට ඔයාර දැන් කමෙන්ට් කරද්දි චූටි දෙයක් මතක් කරන්න ඕන. මන් දන්නව ඔයා අපේ ඩීජේ ශාන්තත් සෑහෙන්න ආදරේ, ඊට පස්සේ වික්ටරටත් සෑහෙන්න ආදරේ. හරිද? හැබැයි ඒුණාට ඔයා කමෙන්ට් කරද්දි මතක තියාගන්න හාට් දාන්න, ඒක නමත් එක්ක හාට් එකක් දාන්න, ඊට පස්සේ නිකන් hina වෙන මූණක් දාන්න, ඊට පස්සේ වතුර බින්දු දෙක තුනක් දාන්න, එහෙම කරන්න යන්න එපා. හරිද? ආඩ කරන්න තියෙන්නේ නම තමයි කමෙන්ට් කරන්න තියෙන්නේ. ඕකේ, ලෑස්ති ඉන්නේ නේද? එතකොට තමයි අපිට ගණනය කිරීම පහසු වෙන්නේ. අපිත් පවුනේ, අපේ ගණන් කරන කට්ටියත් පවුනේ. හෙන්සා නම විතරක් කියුවාම බැටි ඔයාගේ ආදරේ ලොකුයි කියන්න අපි දන්නවා. හරිද? රයිට්, ඕකේ. එහෙනම් අපි වැඩේ බාර දෙන්න හදන්නේ. මම ඔයාලට චැලෙන්ජ් එකක් දෙනවා. මේ ඩීජේ ශාන් දැන් 11යි, හරියටම 10යි විනාඩි 11යි, 10යි 30 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 18000 සීමාව ඔයාට ආදරේ කරන කට්ටියකින් පිරෙන්න ඕන කොළඹ. හරිද? රයිට්, ඕකේ. ඊට පස්සේ ලයිව් එක මේ විදිහට ෂෙයා කරලා තිනවා 271ක්. මෙන්න මේ නංගි බබාට ආදරේ කට්ටිය මේක පුළුවන් නම් 300ක් කරලා පෙන්වන්න ඕන. හරිද? හරිම ලස්සනයි කියලා දිනවා ගොඩාක් අය. හරිද? ඉතින් එන්සා අපේ ඒන්ජල් ඩාන්සින් ටීම් එකත් මතක් කරන්න ඕනේ. හැමදාම අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් එන්සා දක්ෂ නර්තන ශිල්පීන් වේදිකාවේ නිතරම දකින්න පුළුවන් කට්ටිය. ඉතින් එන්සා අපේ වැඩේටත් ඇවිල්ලා ඉන්න බොහොම ස්තුතියි කියන ගමන් අපි යන්න හදන්නේ මෙන්න ඊළඟ සෙෂන් එකට විනාඩි 20ක්. මේක ඇවිල්ලා গোল্ডන්. ඒ කියන්නේ රත්තරම් විනාඩි 20ක්. හරිද? මේක තමයි ඔයාගේ ජයග්‍රහණයේ තීරණය කරන විනාඩි 20. අපි ලැස්සියවස්සව ලබා දෙන්න මෙන්න DJ Shan.

හරිද තුන්සීයක් තමයි යාගේ ටාගට් එක වාර දීලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එක නම් දැන් 26 සීමාව පහු කරන්නම ඕනේ රත්තරනේ හරිද

Net FM DJ 9 Face to Face Attack Show. Right, very comedy again. Sapinut Sap, make it a man, Yama DJ, Gamagilakiani, Madatra Mahitagan, the bear, maybe the Pratipale, Kohomavella, the Gilakomuna Tower, Minitu, Happy Hatali Kakala Sima, Klaba, the Maka Nikolai, the Hive and Kanga, comment Karan Brun, comment section Nikatiano, Mogoda, Tama Taranga, Karatakarian, anything at the good up your Kapara, Tirana Klaba, then the band carter, make a Jack Granny, then Natuna, the Dawasinid, the Gensa, in the comments, Baluahama, it was the appetite. ප්‍රතිචාර දැක්කහම මේ වෙදි ලංකාවේ DJs ලා සැහෙන ප්‍රමාණයක් බලාගෙන ඉන්න විශේෂයෙන්ම අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි ලංකාවේ කොයි කෙළවරක ඔයා හිටියත් ඔයා DJ play කරන්න දක්ෂයි නම් ඔයා real වැඩෙක් නම් ඔයාව අපි අනිවාර්යෙන් මෙතනට අරගෙන එනවා මොකද Net FM DJ Night Face to Face Attack Show වේදිකාව අපි හදලා දීලා තියෙන්නේ මේක සංග්‍රාමයකට එහා ගිය දක්ෂයන්ට තැන දෙන තැනක් ඉතින් ඒ නිසා ඔයාටත් වැඩ පෙන්වන්න පුළුවන් නම් හැකියාව තියෙනවා නම් 0711 95 95 95 0711 95 95 95 ඔයාගේ දක්ෂතාවයන් පෙන්වන පැහැදිලි වීඩියෝ එකක් ඔඩියෝ එක ක්වොලිටි එකට තියෙන පැහැදිලි වීඩියෝ එකක් අපිට ටග් ගාලා WhatsApp කරන්නම ඕනේ. හරිද? ඊට පස්සේ වාට පුළුවන් Net FM official Facebook page එකේ නුත් inbox කරන්න. මොකද දක්ෂයන්ට තැන දෙන එකම තැන තමයි Net FM DJ Night Face to Face Attack Show වේදිකාව කියලා කියන්නේ. ඔයා ලංකාවේ කොයි කෙළවරේ හිටියත් ඔයාට එන්න පුළුවන්. හරිද? දැන් මේ බේන්නේ නැද්ද? හවස ගියද ආව කිව්වේ? තුනටනේ හවස තුනට ආවේ ට්‍රැෆික් එකේ ඉඳලා නේද හැබැයි කොල්ල සැහෙන්න වේලස්සනද ආවා ඒ තරිද රයිට් ඕකේ මොකට කියනවා දෙක ගැනේ රස කතාව මම අන්තිමටම කියන්නම් හරිද රයිට් ඕකේ අපේ කලුතර DJ ෂාන් වැඩේ රසටම අරගෙන ගියා මං හිතන්නේ මේ වෙදි ගොඩාක් කට්ටිය කියලා දිනෝ ෂාන්ගේ සෙෂන් එකට අපි නටන ගමන් ඉන්නේ කියලා හරිද මේ වෙලාවේ පාටි කරන කට්ටිය ඉන්නවනේ අද සිකුරාදනේ නේද ඒතකොට ලංකාවේ විතරක් නෙමෙයි මේ වෙද්දි අපිව රටවල් ගණනාවකින් බලාගෙන ඉන්නවා කියලා අපිට ආරංචිය ආවා ඉතින් ඒ නිසා ලංකාවේ නොහිටියත් පිටරට ඉඳලා අපිව බලනවා කියලා කියන්නේ වාට ආදරේ මැරිලත් පැයක් හරිද රයිට් ඕකේ ආදරයත් එක්ක විශේෂයෙන්ම අපිට මේ වෙලාවේ ආදරය දෙන්න තව සෑහෙන කට්ටියක් ඉන්නවා හරිද රයිට් සාමාන්‍යයෙන් සචි හරිද ඔයා තිබහා වෙලාවක් ආවොත් මොකද කරන්නේ හරිද කතා දෙකක් නැහැ මයිකෝලානේ බොන්නේ නේද රයිට් මූණ දැක්කහම දෙනවා ආ මේ පේන්නේ ද මයිකෝල රසය තමයි තින් ලෝකෙ කොහේ ගියත් ලංකාවේ අපේ රසය අරගෙන යන්නේ මයිකෝලා හරිද ඉතින් එන්සා වට මයිකෝල රස ගණනාවක් තියෙනවා ඔයාලට මෙන්න මේ රසයන් වලින් මිලදී ගන්න පුළුවන් පේර රස දී මයිගුවා ඒ වගේම මයි චමරීන් ඒ වගේම මයි බ්ලූබෙරි අතුළු තවත් රස පෙළක් දිවෙනපුරා කීල්ස් කාගිල්ස් ඊට පස්සේ ආපිකෝ සතස සුපිරි වෙළඳසැල් වලින් ඔයාලට මයිකෝලා වෙනස් දෙයක් අලුත් රසයක් විදියට මිලදී ගන්න අවස්ථාව තියෙනවා මයිකෝලා අපේ රටේ අපේම දෙයක් එනිසා ස්තුතියි මයිකෝලා අපිට ලබා දීපු අනුග්‍රහක දායකත්වයට අද එතකොට දැන් මෙතන පටන් ගන්නකොට බෝතල් 15ක් 20ක් විතර තිබ්බා මයිකෝලා මේ වෙද්දි නම් 6ක් 7ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ තරමට තිබහට බොන්න පුළුවන් නියම රසයක් හරි ඕකේ thank you ඊට පස්සේ මේ වෙලාවේ දැන් හැමෝම බලන එක විදිය එකක් තමයි මේ කොහොමද අපේ මේ මේ ප්‍රතිඵල සටහන් වෙන්නේ කියලා එතකොට මේ වෙලාවේ අපේ මධ්‍යස්ථාන දෙකක් හරිද අපේ කියන්නේ නියෝජිතයන් දෙන්නේ ගණනය කිරීම කරනවා ඒ වගේම තමයි අවසානයේ අපේ තරඟකරුවන් දෙදෙනාටම අපි ඒක ප්‍රතිඵලය බලන්න අවස්ථාව දෙනවා මොකද විනිවිද භාවයකින් තමයි අපි අද දවසේදී ප්‍රතිඵල ලබා දෙන්නේ එතකොට අපේ කවුද අපේ අශෝක අයියාගේ ගෙදර ඉඳලා නේද කවුද අපේ ජනිදු රයිට් ඕකේ ජනිදු thank you මේ වෙලාවේ සෑහෙන ලොකු කාර්යභාරයක් කරනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔයගොල්ලෝ දන්නවා අපේ දිව්‍ය ගණනය කිරීමේ කටයුතු කරනවා මොකද මේක ඇවිල්ලා අලුත් තාක්ෂණයත් එක්ක අපි කරන ගණදෙනුවක් ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් වරදින්න කිසිම ඉඩක් නැහැ අනිත් එක තමයි ලංකාවේ දෙන්නම දක්ෂයෝ හරිද අපි වන්නේ මෙතන අද දවසේ ජනප්‍රියම කෙනා කවුද කියලා හරි වෙලාව හරියටම 10යි විනාඩි 38යි ඔයාලට විනාඩි 20ක සෙෂන් එකක් දෙන්න හදන්නේ මම හරිද කොල්ලලා ලෑස්ති නේද රයිට් මේ වෙද්දි මම ප්‍රතිපලය කියන්නේ මට පේන්න තියෙන ප්‍රතිපලය කියන්නේ පොදුවේ ගත්තාම හරිද බය වුණාද එහෙම කියපු ගමන් හරි ඒ කියන්නේ මම මේ කියන්න දන්නේ දෙන්නම මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක කොහොමද පුරවලා තියෙන්නේ දෙන්නටම ලැබිලා තියෙන ආදරේ කොහොමද කියලා හරිද රයිට් ඕකේ අපේ page එක පැත්තට ගියාම රයිට් මෙන්න රෑ 10 විනාඩි 38ක් වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 23200 සීමාව පහුගලා තිනවා අපේ කට්ටිය හොඳ අපුඩියක් ගහමුකෝ මොකද මං හිතන්නේ මෙච්චර ඉක්මනට අද දවසේදී මේ තරම් ආදරයක් ලැබුණේ ප්‍රථම වතාවට ඒ වගේම තමයි මේ වෙද්දී ශාස් 307යි මං හිතන්නේ ලංකාව පුරාම මේක අද එහෙ මෙහෙ හැම කොනකම බලාගෙන ඉන්න ෂෝ එකක් වෙලා තිනවා ඉතින් ඒ නිසා ඒ ආදරයට ඔබට ආදරේ මෙරිලත් පැය එකක් දෙකක් නෙමෙයි පැය තුනක්ම ආදරේ හරිද රයිට් ඕකේ එහෙනම් ඉතින් ඒ ආදරයත් එක්කම මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක
විසි හදා කරමුද මොකද කියන්නේ දැන් ඔහොම කිව්වහම මගේ නහය දෙවිල්ල ගන්නවා ඒ මොකද අපි අර ගණනය කිරීමේ මධ්‍යස්ථානවල ඉන්නෝනේ අපේ ජනිදුත් එක්ක දිව්‍ය හරිද එතකොට මේ දෙන්න සෑහෙන්න දේවල් මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරනවා ඇති බොහොම ස්තුතියි හරිද රයිට් ඒකනත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ ඊළඟ සෙෂන් එක දෙන්න හරි රයිට් ඕකේ මෙන්න හරියටම වෙලාව 10යි විනාඩි 40යි 11 වෙනකන් ඔයාලට සෙෂන් එක ප්ලේ කරන්න chance එක තියෙනවා DJ වික්ට්‍රෝ අපි වැඩේ පටන් ගමුද 3යි 2යි 1යි මෙන්න DJ වික්ට්‍රෝ ආවාට ෂෙයා කරන්න පුළුවන් ලයිව් එක මොකද කියන්නේ 400ක් ෂෙයා කරලා පෙන්නමුද හම්බන්තොට ලෑස්ති නේද රයිට් මෙන්න පටන් ගන්න තව 97 දෙනෙක් ෂෙයා කරොත් 400යි

කමෙන්ට්ස් ගොඩාක් ඇවිල්ලා තිනවා වික්ටෝරට කියන්නලු පොඩ්ඩක් තව හිනා වෙන්න කියලා. යාගේ හිනාව ලස්සනයිලු. හරිද මං ගෑන්ලා මගේ නම පස්සේ කියන්නම් මට කමෙන්ට් එක දාලා දීච්චෝ. රයිට් ඕකේ මේ වෙදී 361ක් ශාකන්න තිනු පුළුවන් නම් මේක 400ක් කරවල පෙන්නන්න ඕනේ. හරිද.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: රයිට ෝකේ වෙලාව හෙකොළහයි විනාඩි හතරයි මහන්සියක් දැනුණ ගමන්ගති මයිකෝල තමයි නේද බලන්නක බොතල්ටික මාරු කරගෙන කට්ටිය බොන හැටිනේ ඒතරම්ම රසයක් තියෙන මයිකෝලවල විතරමයි බබා අන්නේ නිසාම තමයි මංවාට කියන්නේ ඕනම හැපනින් නිවෙන්ට එකක් තව තවත් රසවත් කරගන්න හොයා මුකූත්නෙමෙයි මයිකෝල තමයි ගන්න ඕනේ මොකද රස ගණනාවකින් එනවා ඊට පස්සේ ඔයාට හිතා ගන්න බැරි තරම් එනර්ජි එකක් ගන්න පුළුවන් ලංකාවේ අපේ දෙයක් නිසා රසය හිතා ගන්න බෑ නේද ඉතින් ඒ නිසාම තමයි මං ඔයාට කියන්නේ ඔයා ආසම රස ගොඩක් එක්ක එන නිසාම පෙර රසදී මයිගෝවා ඊට පස්සේ මයි ටැමරින් මයි බ්ලූබෙරි අතුළු තවත් රස පෙළක් එක්ක දිවෙන පුරා කීල්ස් කාගිල් සාපිකෝ සතොස සුපිරි වෙන්සල් වලින් ඔයාට මයිකෝල මිලදී ගන්න අවස්ථාව තියෙනවා වෙනස් රසයක් අපේ රසයක් අලුත් දෙයක් අපේ රටේම අපේ දෙයක් මයිකෝල හරිද දැන් තියෙන්නේ බෝතල් ඉතුරු වෙලා හරිද රයිට් ඕකේ මයිකෝල බොහොම ස්තුතියි රයිට් මේ වෙලාවේ පොඩි ස්තුති කතාවක් කරන්න ඕනනි මොකද අද ඉතාගන්න බැරි තරම් ප්‍රමාණයක් ලයිව් එක බලාගෙන ඉන්නකොට විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වැඩසටහන නිර්මාණය කරපු NetFM

0: අපිත් එක්ක එකතුලා ඉන්න අපේ කාර්ය මණ්ඩලය මතක් කරන්න ඕනේ. අපේ ඉංජිනේරු වංශයේ වෙනුවෙන් අමිල අයියා, ඊට පස්සේ අපේ දිල්ෂාන් අයියා, ඊට පස්සේ අපේ කවුද චන්දිම ඉන්නවා, ඊට පස්සේ අපේ හැමදාමත් අපිට ශක්තියක් වෙන අපේ සබා ඉන්නවා, ඊට පස්සේ හැමෝම දන්න කියන චරිතයක්. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ කුමාරයියා, ගොඩාක් ආදරෙන් හැමෝම මතක් කරනවා. හරි නේද? මම ඔක්කොම කට්ටියව කිව්වා නේද? රයිට්, ඕකේ. ඒ වගේම තමයි අද දවසේදී වැඩි ලස්සන කරන අපිත් එක්ක එකතු වුණ ඒන්ජල්. හරිද? ලස්සන ගෑන් ළමයි දෙන්නෙක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් එන්සා ඒන්ජල් ඩාන්සින් ටීම් එකට thank you කියලා කියන ගමන් හරි රිසල්ට්ස් එක ලබා දෙන්න පුළුවන් ප්‍රතිඵල ප්‍රමාණය අපි අරගෙන ඉවරයි. හැබැයි දැම්ම කියන්නේ නැහැ. හරිද? මෙතනින් එහාට ඔයාලට මේ දෙන්නට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? අයියලා දෙන්නගෙම හිනාව ලස්සනයි කියනවා. උස අයියලාට හරි කැමතියි කියලා කොළඹ පැත්තෙන් මට කමෙන්ට් එනවා. ඊට පස්සේ අනිත් අයියගේ හිනාව ලස්සනයි කියලා කමෙන්ට් එනවා. මට හිතාගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ සමහරම කට්ටිය ඉන්නවා මේ තරගකරුවන් දෙන්නවම පැත්තකින් තියලා නංගිලා දෙන්න ලස්සනයි කියලා කමෙන්ට් කරන කට්ටියත් සෑහෙන්න ඉන්නවා. අපිට දැන් වෙනම ගණනය කරන්න වෙනවා නංගිලා දෙන්නට ආදරේ කියන කට්ටිය කවුද කියලා. හරිද? ඒ වගේම තමයි සෝෂලි මතක් කරන්න ඕනේ අපේ ලයිව් එකේ ගණනය කිරීම කරන සෑහෙන්න මහන්සි වෙලා, මොකද පටන් ගත්ත වෙලාව ඉඳලා කමෙන්ට්ස් 30,000කට ආසන්න ප්‍රමාණයක් ගණන් කරනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. හරිද? එක පැත්තකින් අපේ ජනිදු ඉන්නවා, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපේ දිව්‍යා ඉන්නවා. ඉතින් ඒ නිසාම පහුගිය සති කිහිපේ පුරාවට මේ විදිහට ගණනය කිරීම බොහොම සාධාරණව ලබා දෙන මේගොල්ලෝ ලොකු මහන්සියක් වුණා. විශේෂයෙන්ම දිව්‍යා ගොඩක් ස්තුතිවන්ත වෙන වායි ගැනත් මතක් කරන ගමන් හරි අපි යන්න හදන්නේ හම්බන්තොට පැත්තට. මෙන්න මෙහෙම දෙයක් දැන් අපිට කරන්න පුළුවන්. හරිද? දැන් කමෙන්ට් සෙක්ෂන් එකේ වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයත් එක්ක අපි ඊළඟ තරඟ වටේට තරඟකරුවෙක් තෝරගන්නවනේ. හරිද? ඒ අතරින් දැන් ඊට පස්සේ දැන් උතන අපිට සමහර වෙලාවල් තියෙනවා කරට කර තරඟේ යනවා, කරට කර කමෙන්ට් ප්‍රමාණයේ යනවා. එතකොට අපි මෙන්න මෙහෙම අවස්ථාවක් ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. දැන් ගිය සතිය අපි මේ අවස්ථාව ලබා දුන්නා. මොකද දෙන්නම දක්ෂය නිසා දෙවනි වටේට දෙන්නවම අපි යවුවා. හරිද? එතකොට දැන් මේ වටේදී සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේ දෙන්නම දක්ෂයෝ. හරිද? ඉතින් එතකොට ඔයාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. හරිද? ඔයා වැඩිපුරම ආදරය කරන කෙනාව. හරිද? මෙන්ෂන් කරලා. හරිද? ඔයාගේ ලයිව් එක, කියන්නේ ඔයාද ලයිව් එක බලාගෙන ඉන්නවනේ, මෙහෙම කළා ලයිව් එක ෂෙයා පාරක් දාන්න. දාලා ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් ඕකේ ගන්න. හරිද? පැහැදිලිද මං කියන එක? ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන 0711යි 95 95 95 0711 95 95 95 සචි නම්බරේ කටපාඩමින් කියන්න පුළුවන්ද? 0711 95 95 95 95 අපට හයියෙන් කියන්න. 95ට. හරිද? ටග් ගාලා මට WhatsApp message එකක් දාන්න තියෙන්නේ. හරි. Right, okay. තව විනාඩි දෙකක් තියෙනවා අපිට session එකට යන්න. වික්ටර් පොඩ්ඩක් එන්න කොටක් ගාලා මේ පැත්තට. හරිද? Right. හම්බන්තොට ඉඳලා කීර දාව කිව්වේ පොඩ්ඩක් පාත් වෙලා කතා කරමු අපි. මයික් එක.
1: 3ට වගේ.
0: 3ට වගේ ආවේ. හම්බන්තොට කොහෙද?
1: තංගල්ලේ.
0: ආ right. එතකොට ඒනට හම්බන්තොට තමයි යන්නේ නේද? වැඩිපුරම දන්නේ හම්බන්තොට කට්ටියනේ.
1: ඔව් තංගල්ල down south.
0: Down south තමයි නේ වික්‍රෝ කිව්වා. මොන දන්න කෙනෙක් නැහැ. Right. එතකොට කොච්චර කාලයක්ද field එකට ඇවිල්ලා?
1: අවුරුදු
0: 7ක් විතර වෙනවා. වයසයි හුත් කියන්න පුළුවන්ද? Right. කොල්ලා කපටි. හරිද? Right. එතකොට වාගෙන් මම මෙහෙම ඇහුවොත් දැන් DJ industry එකට තාම තරුණ කොල්ලෙක්. හරිද? එතකොට අවුරුදු 7ක් වෙනවා ඇවිල්ලා. මේ ආපු ගමන් මගට ඔයාලට මුල ඉඳලම support එක දීපු set එකක් ඉන්නවනම් අපි මතක් කරමු.
1: ගොඩක් ඉන්නවා ඉතින් කියන්න බෑ නම් වශයෙන් කිව්වොත් අවුල ගොඩක් අය.
0: හරි. එතකොට පවුලේ කට්ටිය කොහොමද ලොකු support එකක් දෙනවනේ?
1: අයියා
0: DJ කරන්නේ නේ. අයියවත් අපි ගෙන්නමු ආයි දවසක. හරි. Right, okay. එතකොට මේ මොකද මං කියන්නේ ගියා. ඔයාලට thank කරන්න පුළුවන් ඔයාලට comment කරපු කට්ටියට.
1: ඔව් මේ මට comment කරපු හැමෝටම ස්තුතියි ඉතින්. බලමු නේද අවසානයේට.
0: Right. ඔයාව සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකය මොකද්ද?
1: 0.78 81 76 505.
0: ආයි බාරක් කියමු.
1: 0.78 81 76 505.
0: Facebook ඊට පස්සේ Instagram ඊට පස්සේ TikTok එකේ බලනවා නම්
1: සසින්දු ඩීන් ඉන්සර Facebook Instagram TikTok ඉන්න DJ Vikro. මගේ ඔෆිෂියල් තියෙනවා තව මේ එක page එකක් Backshine Entertainment.
0: Backshine Entertainment. Right, okay. වාට
1: ඕන දෙයක්.
0: Right, දැන් මෙහෙමයි. දැන් ඔක අහගෙන ඉඳලා අර නංගිලා ටික එහෙම අයියට message කරලා අපි නෑ ඒව දන්නේ. හරිද? Right, okay. කවුද අපේ DJ Shan ටග් ගාලා පොඩ්ඩක් උතනින් පැනලා මෙහෙම අස්සෙන් මුල්ලේ නංගිලා එන්න පුළුවන්ද? උසහන් දරිකක් අමාරුයි. ඉතින් මොනා කරන්නද? මෙහෙන්න ගොඩක් ගාලා අපි විනාඩියෙන් කතා කරලා යමු. අපිට තව විනාඩියක් හරියටම තියෙනවා. Right. කොච්චර කල්ද DJ වලට ඇවිල්ලා? පොඩ්ඩක් තව පාත් වෙමු.
1: දැන් නම් අවුරුදු 5ක් වගේ තමයි වෙන්නේ.
0: හා. රයිට්. එතකොට අද දවසේදී net fm එකේ මේ ලැබුණු අවස්ථාව ගැන මම හිතන්නේ මාසෙකට කිට්ටු කාලයක් තිස්සේ අපි chance එකක් ගන්න බලාගෙන හිටියානේ. මොකද හිතෙන්නේ?
1: ඇත්තටම සතුටුයි. අනිත් DJs ලාට කියනවා ඉතින් try එකක් දෙන්න.
0: හොඳ
1: තැනක් නම හදාගන්න.
0: රයිට් ඕකේ. එතකොට මම ඔයාගෙන් අර ප්‍රශ්නේ මහන

0: කවුද වාට මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න අත දුන්නේ? බය වෙලා තින්නේ පොඩ්ඩක් තව ලඟ වෙන්න පුළුවන්ද?
1: අත දුන්නේ නම් DJ Black Dot සෝහන්නයි, අපේ සෝහන්නයි. එයා තමයි ඉතින් හැමදේම කියලා දුන්නේ.
0: රයිට්. ඊට පස්සේ අද කමෙන්ට් කරපු කට්ටියට තැන්ක් කරන්න පුළුවන්.
1: තැන්ක් යූ හැමෝටම මට කමෙන්ට් එකක් දුන්නට. ආයි හම්බෙමු ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක.
0: ඔව් සම්බන්ධ කරගන්න ඕන නම් දුරකථන අංකය මොකද්ද?
1: 076-286-4431.
0: ඊට පස්සේ Facebook එකේ, ඊට පස්සේ TikTok, Instagram.
1: TikTok එකේ DJ Shan කියලා තියෙනවා. Facebook එකේ Dushan Hansana. DS Entertainment කියලා page එකක් තියෙනවා.
0: මොකද්ද?
1: DS Entertainment.
0: DS Entertainment. Right, okay. බොහොම ස්තුතියි. දැන් අර උසාවියලට කැමති කියන නංගිලට ඔන්න පුළුවන් page එක වහගෙන follow පාරක් දාලා. මන් දන්නේ නැහැ ඉතින් අයිතිකාරියෝ ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. gedere yannat epai kolla නේද? Right, okay. හරි. එහෙනම් ඉතින් අපි වැඩේ බාර දෙන්න හදන්නේ. මන් දැන් නතර කරේ මේ පැත්තෙන්නේ නේ. දැන් එන්න තියෙන්නේ හම්බන්තොටට නේ. ආ නෑ නෑ නෑ නෑ නෑ. හරි හරි හරි හරි. කළුතරට කළුතරට. දන්නේ නැද්ද මට ඩාම් වෙනවා, ඩූම් වෙනවා. Right, okay. අපි එහෙනම් වැඩේ බාර දෙන්න හදන්නේ. ඔයාලට මෙතනින් එහාට විනාඩි 15ක කාලයක් අපි ලබා දෙනවා. හරිද? අපි ඊට පස්සේ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරනවා. Right, ඔයාලා ඇස්ති නේද? Right. මෙන්න එහෙනම් DJ Shan ට වැඩේ බාර දෙන්න හදන්නේ 3, 2, 1. මෙන්න DJ Shan.

NetFM DJ 9 Face to Face Attack Show. Right, okay. Velava ekolahai vinadi 37 nawattanna nam wede lobai. E nisama thamai antima session ekak denna kalin api poddak wede patter yanna hadanne. Menna mehema resource ekuth kiyanna tiyenawa. Idase ane man danna edi mewa kiyannat ona no kiyadda harida. Right, okay. Etakota me weddi ඉතිහාසගත වෙන දවසක් බවට පත් වෙලා ඉවරයි අද දවස. මොකද විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙද්දිත් ලයිව් එක 100කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. මම හැමතිස්සෙම මේ වික්ට්‍රෝ ඊට පස්සේ ඩීජේ ෂාන් මේ බලාගෙන ඉන්න ප්‍රමාණය මතක් කරන්නේ මුකුත් නිසා නෙවෙයි. අද සිකුරාදා දවස. හරිද? සාමාන්‍යයෙන් අපිව බලාගෙන අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ සතියක් එක දිගට වැඩ කරලා සිකුරාදා දවසේ මේ ටිකක් නිදා ගන්න තියෙන වෙලාව නේද? හැබැයි වුණාට සතුට වෙනුවෙන් ඊට පස්සේ ඔයාලා දෙන්නට කරන සපෝට් එකක් විදියට නේද FM අපිට තියෙන ආදරයත් එක්ක පැය තුනක් එක දිගට මේ ලයිව් එක බලාගෙන ඉන්නවා. මං හොඳට අද දවසේ බලාගෙන හිටියා. දැන් අපේ කට්ටිය බලාගෙන හිටියා. එතකොට විශේෂයෙන්ම තියෙන දේ තමයි අද ලයිව් එක එකම ප්‍රමාණයක රැඳිලා තිබ්බයි. කියන්නේ කිසිම කෙනෙක් ලයිව් එකෙන් ආපහු ගියේ නැහැ. ඒ නිසා බොහොම ස්තුතියි ඔබ ලබා දීපු ඔය ආදරයට. මං දන්නේ මේ ටික කියද්දිත් ලයිව් එක බලාගෙන ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. මං හිතන්නේ මේ ආදරය තමයි අපිට වඩාත් අවශ්‍ය වෙන්නේ. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ වික්ට්‍රෝ අපිත් එක්ක එකතුණා. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ ශාන්නාව. මේ දෙන්නම මාසෙකට ආසන්න කාලයක් තිස්සේ අපිත් එක්ක NetFM DJ Night එකට එන්න ඕන කියලා සෑහෙන්න ඇප්ලිකේෂන් දාලා ඊට පස්සේ තෝරා ගැනීමේ වටවලින් සමත් වෙලා තමයි අද දවසේදී ආවේ. ඉතින් එතකොට විශේෂම කාරණාව තමයි කොයිම වෙලාවකවත් හරිද මේක දැන් ගොඩක් කලාවට තියෙන ප්‍රශ්නයක් තමයි. මොකද මේ දෙන්නම දක්ෂව සහ අපිත් එක්ක එකතු වෙන සියලු දෙනා දක්ෂව නිසා කොයිම වෙලාවකවත් අපි මෙතන තෝරන්නේ වඩාත් දක්ෂ කෙනා නෙවෙයි ජනප්‍රියම කෙනා. ඒ කියන්නේ වැඩිපුරම ආදරේ හම්බ වෙන ඊට පස්සේ තමන් මේ වැඩසටහන වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් වුණු මහන්සියත් එක්ක තමයි ජනප්‍රියම කෙනා අද දවසේදී තෝරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ දෙපළම දක්ෂයි. අද දවසේදී ආපු කමෙන්ට්ස් දැක්කහම මම හිතන්නේ බලාගෙන ඉන්න ඔබට ඒ වගේම තමයි අපි හැමෝටම තේරෙන දෙයක් තමයි මේ දෙන්නම දක්ෂයි එකම විදිහට. මං හිතන්නේ කමෙන්ට් ප්‍රමාණය බොහොම ළඟ ප්‍රමාණයකින් තමයි අද දවසේදී ජනප්‍රියම කෙනා තේරීපත් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ වෙද්දි ඔය දෙන්නටම කියන්න තියෙන වටිනම දේ තමයි වැඩිම ප්‍රමාණයක් අද දවසේදී බලාගෙන ඉඳලා ඊට පස්සේ ෂෙයා කරලා මේ වෙද්දි මං හිතන්නේ ලංකාවේ එහා කෙළවර ඉඳලා දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට වෙනකන් ඔය දෙන්නව දැන් මේ වෙද්දි ලංකාව දැනගෙන හමාරයි. ඒ නිසා අපිට මං හිතන්නේ NetFM DJ Night එක පටන් ගත්ත දවසේ ඉඳලා අපිට ලොකු උමනාවක් තිබ්බා ලංකාවේ හැම කෙළවරකම හැම අස්සක මුල්ලකම ඉන්න මේ වගේ දක්ෂයෝ ඉන්න විශේෂයෙන්ම DJ ඉන්ඩස්ට්‍රි එකට ඉස්සරහට යන්න මේ දක්ෂයන් එළියට ගන්න අපිට ලොකු උමනාවක් තිබ්බා. අන්න ඒ උමනාවත් එක්ක තමයි අපි NetFM DJ Night ආරම්භ කරලා මේ එහෙ මෙහෙ ඉන්න හැමෝම එකම තැනකට අරන් ඇවිල්ලා මේ වගේ අවස්ථාවක් ලබා දුන්නේ. මොකද පුළුල් පරාසයක විහිදී යන්න ඒ කියන්නේ NetFM official Facebook පිටුවේ මේ වෙද්දි ලක්ෂ ගානක ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නව ෆලෝවර්ස්ලා. ඉතින් එතකොට ඒ ලක්ෂ ගාන අතරේ ඔබ ලංකාවේ වෙන්න පුළුවන් ඊට පස්සේ පිටරටක වෙන්න පුළුවන් මේ දෙන්නගෙම දක්ෂතාවයන් බලලා හමාරයි. ඉතින් එතකොට දැන් ලංකාවේ මොන හරි ඉවෙන්ට් එකක් ඔගනයිස් වෙනවා නම් වාට හිතෙනවා නම් DJ වික්ට්‍රෝව මේ වැඩේට ගෙන්නුවා නම් හොඳයි කියලා වාට පුළුවන් දැන් එතකොට DJ වික්ට්‍රෝවට කතා කරන්න. එහෙම නැත්නම් වාට හිතෙනවා නම් කොළඹින් නියම කොල්ලෙක්ව DJ ෂාන් මරු මේ වැඩේට දාගන්න තියෙනවා නම් කියලා වාට දැන් අවස්ථාව තියෙනවා DJ ෂාන්ව සම්බන්ධ කරගන්න. හැබැයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ දෙන්නවම ලංකාවෙන් එළියේ මේ වෙලාවේ අපිත් එක්ක ඩුබායි වල සෑහෙන කට්ටියක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතාලි වල ඉන්නවා. ඊට පස්සේ ලංකාවේ පිට ජපානේ ගොඩක් කට්ටිය ලයිව් එක බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට ඒ රටවල් වල ලංකාවේ දැන් ඉස්සරහට එන්නේ උත්සව සමය. මේ පිට රටවල් වල එන්නේ උත්සව සමය. ඉතින් එතකොට මොනවාම හරි ලංකාවේ කට්ටිය එකතු වෙලා ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා නම් මේ දෙන්නව කතා දෙකක් නැතුව බය නැතුව වැඩේට දාගන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ නිසාම ඔය දෙන්නට මෙතනින් එහාට ජාත්‍යන්තරයට දොරගුළු විවර වෙන වාය. හරිද? ඒ නිසාම මේ අවස්ථාව පිළිබඳවත් මතක් කරන ගමන් එහෙම කෝල් එකක් ඇවිල්ලා පිටරට ටුව එකක් ගියොත් එහෙම ටොපි අරන් එන්න ඕනේ. හරිද? රයිට්, ඕකේ. මම ලෑස්ති වෙන්නේ මට නිල ප්‍රතිඵලය අතට ලැබුණා. ඒ නිසා මේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නටයි. මම ආයෙත් කියනවා අද දවසේ වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් අරගත්ත කෙනාව තමයි අපි මේ ප්‍රකාශයට පත් කරන්නේ. හරිද? ඉතින් එතකොට ඒ අනුව
මං හිතන්නේ කමෙන්ට් 120ක පමණ පොඩි පරතරයක් තමයි තිබ්බේ. අපි රාත්‍රී 11යි විනාඩි 10ක් වෙනකන් තමයි ලබා දීපු කාල සීමාව වුණේ. ඒ කාල සීමාව ඇතුළේ අපේ ගණනය කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබුණු නිල ප්‍රතිඵලය අනුව අනිත් එක තමයි දෙන්නටම රිසල්ට් එක හම්බ වෙනවා අතටම. එතකොට කිසිම බය වෙන්න දෙයක් නැහැ. හරිද? ඒ නිසා මේ ලැබුණු අවස්ථාවත් එක හොඳට ප්ලේ කරලා අද දවසේදී ජයග්‍රහණය ලබා ගන්නේ. හරිද? මම වැඩි අගය කරන්නේ නැතුව කියන්නම්. හමදර දිස්ත්‍රික්කයේ තමයි අද දවසේදී ජයග්‍රහණය ලබා ගන්නෙ. හරිද? රයිට්, ඕකේ. එතකොට දැන් මේ වැඩසටහන ඇතුළේ දැන් මම යනවනේ පොඩ පොඩ එළියට ගිහිල්ලා වැඩේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට වික්ට්‍රෝ ඊට පස්සේ ඩීජේ ෂාන් දෙන්නත් එක්ක මම කතා කරනවනේ. අහගෙන ඉන්න ඔබට කියන්න තියෙන්නේ දෙන්නම එළියට ඇවිල්ලා කියනවා අසා වික්ට්‍රෝනියමට ප්ලේ කරනවා මරු කොල්ලෙක්. ඊට පස්සේ වික්ට්‍රෝ එළියට ඇවිල්ලා කියනවා අසා ඩීජේ ෂාන් නියමට ප්ලේ කරනවා නියම කොල්ලෙක් ආයි නෑ සුපිරි වැඩෙක් ලේසි වෙන්නේ නෑ. මං හිතන්නේ අන්න ඒ සම්බන්ධතාවය සහ ඒ ආදරය තමයි තියෙන්න ඕනේ. ඉතින් එතකොට සමහර විට මෙතනින් එහාට මේ දෙන්න එකම ස්ටේජ් එකක ගිහිල්ලා වැඩ ප්ලේ කරන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ නිසාම ඔබ දෙපළටම බොහොම ස්තුතියි. අද වැඩේ කොහොමද කියන්නේ එක හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් බැලුවා. ඔබට තියෙන ආදරය නිසාම තමයි ඒ විදිහට ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ඒ නිසා ඔබට යලිත් වාරයක් කියනවා. බොහොම ස්තුතියි. ඔබේ ගමන සුබ වෙන්න ඕනේ. net fm අපිත් එක්ක අද දවසේදී එකතු වෙලා මේ වැඩේ මේ විදිහට ලස්සන කරාට මෙතනින් එහාට net fm එකේ අවස්ථා ගොඩක් ඔබට හිමි වෙනවා. හරිද? ඒ නිසාම අපි ලෑස්ති වෙන්නේ මේ දෙන්නගේ. හරිද? දැන් මේ ඒත් එක්ක මතක් කරන්න ඕනේ. දැන් අපි නංගිලා දෙන්නත් ඉන්නවනේ. හරිද? වැඩේ ලස්සන කරන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඉතින් එන්සා ඇන්ජල් ඩාන්සින් ක්‍රූ එකට බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ සචි රයිට්, ඕකේ. එතකොට ඉතින් එහාට ඒගොල්ලොන්වත් අපි බොහොම ආදරෙන් මතක් කරන ගමන් අපි අදට යන්න හදන්නේ. හැබැයි යන්න කලින් මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. මේක දෙන්නටම දෙන අභියෝගයක්. හරිද? නංගිලා දෙන්නත් ඉන්නවනේ දෙපැත්තේ. හරිද? ඔන්න අයියලා දෙන්නට වැඩ පෙන්නන්න වෙලාව. දැන් මන් දෙනවා අභියෝගයක්. හරියටම 11යි විනාඩි 45යි වෙලාව. ඔයාට 12 වෙනකන් දෙන්න මාරුවෙන් මාරුවට සෙෂන් එක ප්ලේ කරන්න ඕන. හරිද? එතකොට මම අභියෝගය බාර දෙන්නේ වික්ට්‍රෝගේ පැත්තට. හරිද? එතකොට විනාඩි 15ක් තියෙනවා. අපි වැඩේ පටන් ගමු. එහෙනම් ඉතින් ලබන සතියේ ඔයාට බලන්න හම්බ වෙන්නේ එතෙක් මෙතෙක් අත් නොවිඳි සුපිරි බැටල් එකක්. හරිද? මොකද්ද කියලා අපි ඔයාට ඉස්සරහට කියන්නම්. දිගරම net fm මහගිරි ඉන්න. බොහොම ස්තුතියි අද පැය 3ක් එක දිගට අපිව බලාගෙන ඉඳලා ඔබ ලබා දීපු ඒ ආදරයට. ආදරේ මෙරිලත් පැයක් කියන ගමන් හිටු දේ නවයට අපි හම්බ වෙමු. හෙලෝ හෙලෝ සතියන්තෙන්. අදට මං ගිහිල්ලා එන්නම් අපේ කට්ටියත් එක්කම. ජය වේවා කට්ටියට. මෙහෙනම් දන්නවනේ මම DJ අසා. Good night. ගහලා ගමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළදාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ